0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: සුබ දසනක් ලස්සන දවසක් අද ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනීය මේ ලක්කන

0: ラカンダ Radio ITN。
1: ලව් දැසන පහයි විනාඩී 37යි.

මාසන අවන්ත සුන්දර දවසක් අද ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා ඉරිදා දවස අද දවස ජාත්‍යන්තරව සමරද්දී ලෝක සත්ව දිනය විදිහට තමයි සතුන්ගේ අයිතිවාසිකම් සත්ව සුබ සාධනය සහ සතුන් ආරක්ෂා කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිත කරන දිනයක් විදිහට තමයි අද දවස සඳහන් කරන්න ලැබෙන්නේ. ඉතාමත්ම සුවිශේෂී දවසක් මොකද සතුන්ට ආදරය කරන මිනිසුන් ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අය අතරට එකතු වෙන්නට ඔබටත් හැකියාව තිබෙනවා. මොකද සතුන් වෙනුවෙන් වෙන් කළ තියෙන දවසක්. නීති සම්මත කර වසර දෙකයි ආයෝජන මණ්ඩල අහෝසි යෝජනාව තවම යටගහලා විදේශ ආයෝජන සඳහා තනි කවුලුවක් ලෙස සේවා සපයන්නන් ආයෝජන මණ්ඩලය අසමත් වී ඇති බව ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාව කියයි අද ලංකාදීප ප්‍රධාන සිරස්තලය. තෙල් බෙදෙන විදේශ සමාගම් වලට රුපියල් 70 මදිලු 135ක් ඕනලු. ප්‍රවාහනයේ වාහන නවයක් පිල්ලි ගිහින් රථ 46ක රාජ්‍ය ලාංඡන නැහැ විගණන වාර්තාවක් කියයි. පොලිස් වැඩිහිටි විශේෂ ඒකකයේ පිටුවන්න මානව හිමිකම් කොමිසන් සමාගම කොමිසමෙන් නියෝගයක්. රියදුරු බලපත්‍ර ලක්ෂ 7ක් ගොඩ ගැහිලා දවසක මුද්‍රණය 4600යි. ප්‍රමාදය ගැන මැති සභා කමිටුව වාර්තාවක් ඉල්ලයි. ඉන සතියේ තද වැස්සක් නැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි මෙහෙම කියන්නේ. කථානායක විශ්වාසභංගය අත්සන් ගැනීම ඉන සතියේ. වගා ව්‍යාපෘති පෙන්වා ඇතැම් ආයතන නීති විරෝධී මුදල් ජාවාරමක. ලංකාවට ද්විතීක සම්බාධක පනවන කතාව බොරු විදේශ කටයුතු අමාත්‍යංශයේ සඳහන. එල්නිනෝ පෙබ්‍රවාරියෙන් ඉවරයි. පෙබ්‍රවාරියේ සිට අප්‍රේල් තෙක් නියඟයක් පරිසර ඇමති කියයි.

දිස්ත්‍රික් 11කින් නව රක්ෂිත 121ක් රට පුරා හෙක්ටයාර් 74000ක වනජීවි නීති අලුතින් බලහත්මකයි. සුරේස් සලේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් 10කට නොතීසි. එක්නැලිගොඩ නඩුවේ තීරණාත්මක පාපොච්චාරණයක භාෂාව වෙනස් වෙලා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවට බරපතල කැලලක්. මානව හිමිකම් කොමිසමෙන් ලිපියක්. මාස දෙකට රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කරලා. අද සිළුමින ඒ විදිහට තමයි මුල් පිටුව වාර්තා කරන්නේ. දෙවයින මුල් පිටුව වාර්තා කරන්නේ කොහොමද? අද ප්‍රධාන සිරස්තලයේ තෙල්ගෙන්නු වියදම 61%කින් නැගී අගෝස්තු දක්වා ඩොලර් මිලියන 472.1ක මුදලක් වැය වෙලා. කුඩු කේස් වලට ළමයි 8000ක් අත්අඩංගු වෙයි. උඩරටටම දුම්රිය දහවණය සිංහල අවුරුද්දට පෙර. දැන්ම ලෑස්ති වෙන්න, එල්නිනෝ දරුණු වෙයි කියලායි දිවයින ඉරිදා සංග්‍රහය මුල් පිටුව වාර්තා කරන්නේ. බබාලට වඩා ආච්චිලා සීයලා වැඩි වෙලා. රනිල් සිංගප්පූරු යයි. අපේක්ෂා රෝහල උදව් ඉල්ලයි. උද්ධමනය මට්ටු කරන්න මහ බැංකුව ඔට්ටු වෙයි.

චම්පික රණවකගෙන් ඉන්ධන ප්‍රහාරයක් පෙට්‍රල් 92ක් ආනයනික මිල 292යි විකුණන මිල රුපියල් 414යි ඔටෝ ඩීසල් ආනයනික මිල රුපියල් 350යි විකුණන මිල රුපියල් 392යි නාමල් ගැන සම්මන්ත්‍රණයක් පාතාලයේ සහ මධ්‍යාවරම මඩින වැඩත් පළාත් රැසක පොලිස් ආරක්ෂාව පුළුල් කෙරේ

0: විලාබුදසන 6යි විනාඩි 13යි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: එන්නේ මාරාතිකයි.
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාතිකයි. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
0: වෙලාව උදෑසන 6යි විනාඩි 15යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ත්‍යාග දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

වසර 2024 දී සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අහෝසි කර ඒ වෙනුවට වෙනත් ආයතන පහක් පිහිටු වීමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇතත් වසර දෙකකට වැඩි කාලයක් ඉක්ම ගියද ආයෝජන මණ්ඩලය මෙතෙක් අහෝසි කර නැහැ කියලා තමයි ඉරිදා ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ නීති සම්මත කර වසර දෙකයි ආයෝජන මණ්ඩල අහෝසි යෝජනාව තවම යට ගහලා කියලා ප්‍රවෘත්තිය අරගෙන එන්නේ. 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනතෙන් ආයෝජන මණ්ඩලය අහෝසි කර ඒ විනෝඩ පිටු වීමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇති ආයතන වන්නේ ශ්‍රී ලංකා ආර්ථික කොමිසම් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය, ජාතික නිෂ්පාදිතතා කොමිසම් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික හා ජාත්‍යන්තර වෙළඳ ආයතනය යන ඒවා. මෙරට ඉන්ධන සැපයුම් කටයුතු වල නිරත විදේශීය සමාගම් වලට ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇතත් එම සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 135 සිට රුපියල් 247 දක්වා වැඩිවීමක් ඉල්ලා සිටීම නිසා දෙපාර්ශ්වයේ අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව තමයි වාර්තා වෙන්නේ. ප්‍රවාහනයේ වාහන නවයක් පිල්ලි ගිහින් ප්‍රවාහලංශයේ වටිනාකම සඳහන් නොවන වාහන නවයක් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. මාතර බෙලියත්ත දුම්රිය ව්‍යාපෘතිය සඳහා ආනයනය කරන ලද කැබ් රථ 6ක්ද ඊට ඇතුළත්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් වෙන් වූ විශේෂ ඒකකයක් වහාම ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් පොලිස් ප්‍රතිවරයා වෙත දැඩි ලෙස දැනුම් දී සිටී කියන තමයි අද ලංකාදීප මුල් පිටුව වාර්තා කරන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 19යි. ඔබ රැඳෙන්නේ ලක්කඩ සමග.

0: වෙලාව උදෑසන 6:22. අසන්නිට
1: යාත්‍ත්‍ය ඇයි කියන්නේ නංගි කතා කරන්නේ නැත්තේ? එයා මැරිලද?
2: සත්‍ය කරන්නේ බබුදේ පොඩක් කට වහගෙන ඉන්නකෝ.
3: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: ඉතින් කමුද කොහමද අලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ? මුත් එක ජීවත් උනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
2: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්ද හේතුවකට හරි හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයු දීලා නැහැ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල

අංකතාඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නයි යටිතල පහසුකම් හා උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා.

මහබැංකුවේ ලියාපදිංචි නො වූ කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගැනීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් වගා ව්‍යාපෘති මුවාවෙන් ඇතැම් ආයතන දැනට සිදු කරගෙන යන්නේ නීති විරෝධී මුදල් තැන්පතු රැස්කිරීමක් බවත් මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය 30 වෙනිදා ප්‍රකාශ කළා. වගා ව්‍යාපෘති පෙන්වා ඇතැම් ආයතන නීති විරෝධී මුදල් ජාවාරමක කියලා තමයි ලංකාදීප මුල්පිටුව මේ වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාව දේශීය ජලතීරයට ඔබ්බෙන් වූ අනන්‍ය ආර්ථික කලාපයේ රැඳී සිටින ඉරාන නෞකාවලට ජලය, ආහාර සහ ඉන්ධන ඇතුළු සැපයම් ලබා දුනහොත් දීතික සම්බාධක මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය රජයට දැනුම් දී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ ඉරිදා ලංකාදීපයට සඳහන් කළා තියෙනවා.

0: වෙලාව උදෑසන 6:30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය
3: ෆොටෝ දෙක

වෙලාව ඔබ වාසනාවන්තයෙක්ද වාසනාවන්තයක්ද කියලා බලන්න හොඳ වෙලාව. මොකද ඊයේ රාත්‍රියේ දිනුම් බදින් ලද ලොතරැයි බලන්න නොහැකි වුණා නම් මේ වෙලාවේ ලොතරැයි පත්‍රිකා අතර ගන්න මහජන සම්පත, ගුවිසෙත, මෙගා පව, ධන නිධානය, අඳහන, අද සම්පත, ජය, ඒ වගේම සුබ දවසක් ලොතරැයි අතර ගන්න ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. ඊයේ රාත්‍රියේ දිනුම් බදින් ලද මහජන සම්පත ලොතරැයි මුලින්ම අතර ගන්න 6329 වන වාරයේද කියලා බලන්න. කිව් අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 7 5 7 0 4 0 වාසනාවන්ත අංක උනේ. 6329 වන වාරයේ මහජන සම්පත ලොතරැයිය කිව් අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් උනේ. අංක 7 අංක 5 අංක 7 අංක 0 4 0 වාසනාවන්ත අංක සටහනේ සටහන් උනේ. ගුවිසෙත 4571 වන වාරයේදී යූ අක්ෂරය අංක 14 අංක 22 23 සහ 30යි වාසනාවන්ත අංක උනේ. 4571 වන වාරයේ ගුවිසෙත ලොතරැයිය යූ අක්ෂරයේ අංක 14 22 23 30 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගත්තා. මෙගා පව ලොතරැයි 2677 වන වාරයේදී එස් අක්ෂරයයි ජයග්‍රහී අක්ෂරය බවට පත් උනේ. සුපිරි අංකයේ අංක 15 වෙද්දී 2 63 67 73 වාසනාවන්ත අංක සටහනේ සටහන් උනේ. 2677 වන වාරයේ මෙගා පව ලොතරැයිය එස් අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් උනා. සුපිරි අංකයේ උනේ අංක 15, අංක 2, අංක 63, අංක 67 සහ අංක 73යි වාසනාවන්ත අංක උනේ. ධන නිධානයේ 2359 වන වාරයේදී එන් අක්ෂරය අංක 2, අංක 42, අංක 44, අංක 76 තමයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානයේ 2359 වන වාරයේදී එන් අක්ෂරය අංක 2, අංක 42, අංක 44, අංක 76 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. හඳහන 1638 වන වාරයේදී මකර ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණේ අංක 4, අංක 16, අංක 43 සහ 46 ඔබට වාසනාව අරගෙන ආවේ. 1638 වන වාරයේදී මකර ලග්නය හඳහන ලොතරැයියේ ලග්නය විදියට වාසනාවන්ත වුණා. අංක 4, අංක 16, අංක 43, අංක 46 ඔබ වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත් කළේ. අද සම්පත 904 වන වාරයේදී රටා වුණේ 4 0 0 4 0 7 0 4 0 ක්‍යූ අක්ෂරය. අද සම්පත 904 වන වාරයේදී රටාව 4 0 0 4 0 7 0 4 0 ක්‍යූ අක්ෂරය. ජයලොතරැයි 597 වන වාරයේදී ආර් අක්ෂරය අංක 3 9 5 3. 597 වන වාරයේ ජයලොතරැයි ආර් අක්ෂරය අංක 3 9 5 3. සුබ දවසක්. 445 වන වාරයේදී කන්‍යා ලග්නයයි ජයග්‍රහී ලග්නය වුණේ අංක 29 38 සහ 51 වාසනාවන්ත අංක. 445 වන සුබ දවසක් ලොතරැයිය කන්‍යා ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණා අංක 29 අංක 38 අංක 51 තමයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. සුබ දවසක්. වගේම ජය ලොතරැයිය අද සම්පත, හඳහන, ධන නිධානය, මෙගා පව, ගුවිසෙත, මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් බදින් ලද ලොතරැයි ප්‍රතිඵල තමයි ඔබට අරගෙන ආවේ. ඔබ මේ වන විටත් වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත්වලා ඇති. වෙලාව උදෑසන 6:35.

0: වෙලාව උදෑසන 6:39.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: අංකයේ රූෆින්ස් හසීලින් ෂීට්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: සතියක ලක්හඬ

0: අවදින අධ්‍යාපන ක්‍රමය අදට ගැළපෙන ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා දේවල ගල්කිස්ස මහනගර සභාව එක්ක සංවිධානය කළ ලෝක ළමා දින වැඩසටහනට එක්වමින් අග්‍රාමාත්‍යතුමිය මොකක්ද කීවේ?
1: රාජ්‍යයක් ඇතුළත අපි අධ්‍යාපනයට විශාල අවධානයක් දීලා තියෙනවා. පවතින අධ්‍යාපන ක්‍රමය මීට වඩා අද ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කරන්නත් අපි මේ දවස්වල ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දෙමින් යනවා. මේ අවුරුද්දේ අපි පළවෙනි වසරට හඳුන්වා දුන්න ඒ අධ්‍යාපන අලුත් විෂය මාලාව 2027 දෙවන වසර දෙවන ශ්‍රේණියටත් හයවන ශ්‍රේණියටත් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා වඩා නිදහස්ව සක්‍රීයව හොඳ පුරවැසියන් වෙන්නත් ආර්ථිකයට හොඳ ක්‍රියාශීලීව සම්බන්ධ වෙන්න පුළුවන් වැඩිහිටියන් බවට ඔබ පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක අපේ විශාල වැඩසටහන ක්‍රමානුකූලව සියලුම පාසල් තුල අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් ඩිජිටල් පහසුකම් මේ සියල්ලම අපි ලබා දෙන්න වැඩ දැන් සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක වෙමින් යනවා.

0: रट में इकटे जातक मेहू में क्रियात्मक भी मास इकुल का खाली कदी वयस औदु दुल्हा दहातुन दहातर सिटे औदु दहाट दाखवा लमाहा नव यौवन दरुवन अट दाहकट अधिक पिरिसक मद्रव्य आश्रित सिदुवीम सदा तडंगोटे फत्वी एतई पुलिस माध्य प्रकाशक सहकार पुलिस अधिकारी एफ यू वुटलर महत्या सदान करनो मेहदी वेडिदुरत अदास देखु सहकार पुलिस अधिकारी वरिया प्रकाश कर सिटी मवोरुंगे पियोरुंगे हो निसी बार करुंगे आरक्षा अधीक्षणे अवधाने नोमेति दरुवन बहुतरयक मे व्यसनेट गुदुरुवी एति बव तमाई सदान वेन्नी දිරිකාලේදී උද්දමන පීඩනයේ තවදුරටත් වැඩි වුවොත් උද්දමන ඉලක්ක ගත මට්ටම වඩා ස්ථාවර වීම තහවුරු කිරීමට කාලෝචිත සහ සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සූදානම්ින් සිටන බව මහ බැංකුව කියයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරන උද්දමනේ මට්ටු කරන්න මහ බැංකුව ඔට්ටු වෙයි. මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය කිහිපයක් පරිත්‍යාග කරන ලෙස රෝහල් බලධාරීන් ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් මේ අපේක්ෂා රෝහල උදව් ඉල්ලව කියලා තමයි මේ ප්‍රවෘත්තිය දිව ඉන අරගෙන ඉන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 45යි. මෙරට රෝහල් වලට අවශ්‍ය සිටි ස්කෑන් සහ MRI වැනි පරීක්ෂණ වලට අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර රැසක් ලැබන වසරේදී ලබා දෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කරනවා. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමේ වාර්ෂික සම්මේලනයේට එක්වෙමින් මේ වගේ කතාවක් කිව්වා.
1: උපකරණ මිලදී ගැනීම සඳහා අයවැයෙන් පමණ රුපියල් බිලියන 45 අපි යොදවනවා. වෛද්‍ය ලබන වසර වෙනකොට විශේෂයෙන් මධ්‍යම ආණ්ඩුවට රෝහල් සියල්ලගේම සීටි අවශ්‍යතා විස්තරන පුළුවන්කම ලැබෙනවා. MRI අවශ්‍යතා විස්තරන පුළුවන්කම ලැබෙනවා. ලිනක් මැෂින්ස් ටික ලබා දෙනවා. කැත් ලැබ්ස් ටික ලබා දෙනවා. මේ වසරේ සහ ලබන වසරේ වෙනකොට කැත් ලැබ්ස් 16ක් අපේ පද්ධතියට එකතු වෙනවා. ඒත් අපි තුතික මට්ටමේ රෝහල් වලට අවශ්‍ය කරන සියලු නවීන උපකරණ ලබා දෙනවා. ඒ අතරේ අමරකේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 2000 අපි ඊළඟ පියවරේදී දැන් පටන් අරගෙන තියෙන්නේ ක්ලස්ටර් කරනවා. ක්ලස්ටර්ස් 140කට 145කට මේ සිස්ටම් එක දෙනවා කියලා කියන්නේ අපේ හැම පුරවැසියෙකුටම ඒ පුරවැසියාගේ සෞඛ්‍ය රකබලා ගන්න සෞඛ්‍ය කණ්ඩායමක් ඉන්නවා ඒ වෙනුවෙන් කැපවෙච්ච. ඉදිරි දශකය තුළ අපේ රටේ වේගයෙන්ම දියුණු කිරීම බලාපොරොත්තුන ශේෂ්ඨයක් තමයි මේ ඖෂධ කියලා කියන්නේ. ඖෂධ නිෂ්පාදනයේ සිට බෙදාහැරීම ජනතාවට සැපයීම දක්වාම සමස්ත ශේෂ්ත්‍රයම විද්‍යානුකූලව සංවර්ධනය කළ යුතුයි.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ශ්‍රී ලංකාවේ නීතිපොතට බරපතල කැලලක් බවත් ඒ අවශ්‍ය කිරීමට සුදුසුම කාලය මේ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය අවධාරණය කරයි කියලා ප්‍රවෘත්තියක් සිළුමින අරගෙන එනවා. සභාපතිවරයා මේ බව අවධාරණය කරන්නේ අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාරට ලිපියක් යොමු කරමින්. කොළඹින් කඳුකරය බලාගිය උඩරට මැණිකේට සිය ගමන අත්හිටුවන්නට සිදුුණේ මාස 10කට පෙර ඇති වූ දිට්වා සුලි කුලාටුව නිසා. දුම්රිය සේවකයන්ගේ අප්‍රතියත ධෛර්යය නිසා මාස 10ක් ඇතුළත රඹුක්කන සිට පේරාදෙණිය හා ගම්පොළ දක්වා දුම්රිය ගමන් ආරම්භ කරන්නට හැකි වුණා. එසේ ගමන් ආරම්භ කළ පළමු මගී දුම්රිය වූ කොළඹ කොටුව පේරාදෙණිය නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේදී ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයෙකු මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කළ අවස්ථාව ඡායාරූපයකට අරගෙන දෙන සුලෝචන ගමගේ ඒ ඡායාරූපය විදේශිකයෙක්ගේ මේ ජංගම දුරකථනයෙන් පරීක්ෂා කරන ආකාරය තමයි දකින්න ලැබෙන්නේ සිළුමිණ පත්‍රයේ. ඉතාමත්ම සුන්දර ඡායාරූපයක් හැටියට එය අරගෙන එනවා. දිස්ත්‍රික් 11කින් නව රක්ෂිත 121ක් රටපුරා හෙක්ටයාර 74,000ක වනජීවී නීති අලුතින් බලාත්මකයි. 2025 වසරේ සිට 2026 සැප්තැම්බර් මාසයේ දක්වා කාලයේදී දිස්ත්‍රික් 11කට අයත් වනාන්තර 121ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනාවරණය කරනවා. මේ වනාන්තර හෙක්ටයාර 74,725.15ක විශාලත්වයකින් යුක්තයි. අම්පාර, කෑගල්ල, ගාල්ල, පුත්තලම, මහනුවර, මොණරාගල, මාතර, බදුල්ල, නුවරඑළිය, අනුරාධපුර සහ වවුනියා යන දිස්ත්‍රික් වලට අයත් වනාන්තර මෙසේ අලුතින් රක්ෂිත වනාන්තර ලෙස නම් කරලා තියෙනවා. එක්නැලිගොඩ නඩුවේ තීරණාත්මක පාපොච්චාරණයක භාෂාව වෙනස් වෙලා මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳව නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවෙකු වන සුමතිපාල සුරේෂ් කුමාර් හේවත් මුරලි විසින් 2015 දී ඕමගම් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ පාපොච්චාරණයක භාෂාව පිළිබඳ ගැටලුවක් මතුවී තියෙනවා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන මේ නඩුවේදී සිකුරාදා මේ බව අනාවරණය වුණා. මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ තමා කළ පාපොච්චාරණයේ දුන්නේ දෙමළ භාෂාවෙන් බව සාක්ෂිකරු පවසා සිටියත් ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කර ඇති ඒ ලේඛනය සිංහල භාෂාවෙන් තිබීම මේ ගැටලුව වුණා. තවදුරටත් සාක්ෂිකරුගේ හරස් ප්‍රශ්න ඇසීමට නියමිතයි. මාස දෙකට රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කළා. තදබදය අවම කරන හැටි ඇමති කියයි. බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමේ පියවරක් ලෙස අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදී මද්දව්‍ය නඩුවලට අදාළ රජයේ රස පරීක්ෂණ වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරනවා. අගෝස්තු මාසයේ මද්දව්‍ය සම්බන්ධ වාර්තා 9,061ක්, සැප්තැම්බරේදී තවත් වාර්තා 8,445ක් මෙසේ නිකුත් කළ තියෙන බව තමයි ඇමතිවරයා වැඩිදුරට සඳහන් කරන්නේ. බන්ධනාගාර ගත රැඳවියන්ගේ සුබ සාධන කටයුතු තවදුරටත් විධිමත් කිරීම සහ බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇති වුවොත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණ පීඨුවේ වැඩපිළිවෙල යටතේ කෑගල්ල බන්ධනාගාරය තුළ මේ යාන්ත්‍රණ ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් බ්‍රහස්පතින්දා ඇමතිවරයා මේ අදහස් පළ කළා.

0: වෙලාව උදැසන 6යි විනාඩි 51යි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තැකි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සත්‍යයක ලක්හඬ.

0: වැසියාමට ඉඩහැර තිබූ මෙරට තැපල් සේවාව වසර දෙකක් තුළ ඉදිරියට රැගෙන යාමට වත්මන් රජයට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න ප්‍රකාශ කළා. ඒ ලෝක තැපල් දිනයට සමගාමීව ස්පීඩ් පෝස්ට් සේවාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මෙහෙම කිව්වා.
1: දෙපාර්තමේන්තුව හංවඩු ගැහිලා තිබුණේ විශේෂයෙන් තැපැල් කාර්යාල යන්න කම්මැලි නේද? අර මකුළු දැල් බැඳිච්ච පරණ ආයතන විදිහට අපි ඒක සම්පූර්ණයෙන් නැති කරලා ශ්‍රී ලංකා පෝස්ට් කියන රීබ්‍රෑන්ඩින් එකත් එක්ක අද ඉස්සරහට යමින් ඉන්නවා. අපිට කෑෂ් ඔන් ඩෙලිවරි ගත්තොත් මං හිතන්නේ ගොඩ ගහන්න බැරි තරම් ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ පිරීලා තියෙනවා. මොකද පහුගිය කාලේ විශේෂයෙන් ඇති වෙච්ච තෙල් අර්බුදයත් එක්ක මං හිතන්නේ අපි මේ දවස්වල බලමින් යනවා කෑෂ් ඔන් ඩෙලිවරි වලට වෙනම තැනක් ගන්න. ඇමතිතුමත් එක්කත් කතා කරා, ප්‍රවාහන අමාත්‍යාංශයට අයිති යම් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් හොයලා අපිට මධ්‍යම තැපැල් හුවමාරුවෙන් එළියට ගෙනල්ලා කෑෂ් ඔන් ඩෙලිවරි වෙනම සර්විස් එකක් හැටියට ස්ථාපනය කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම මං හිතන්නේ වැදගත්ම දේ අපි මේ අවුරුද්දේ ඉලෙක්ට්‍රික් බයික් 165ක් ගන්නවා බෙදා හැරීම සඳහා. 165ක් කියන්නේ පොඩි ගාණක්. නමුත් අපි ලබන අවුරුද්දේ බජට් එකටත් යම් ප්‍රමාණයක් වාහන ගන්න දාලා තියෙනවා.

Around the World. ලෝක ප්‍රවෘත්ති අතරය විශේෂයෙන්ම මේ ෆ්ලයිට් ඩුබායි ගුවන් නියමු ගැටුම පිළිබඳව වාර්තා වුණා. ෆ්ලයිට් ඩුබායි ගුවන් යානයේ සහාය නියමුව එහි මගීන් විසින් මෙල්ල කළා බැඳ දැමුව අවස්ථාවේදී තමාව මරා දමන ලෙසට ඔහු ඉල්ලා තියෙනවා. ඉතින් මේ තත්වය හෙලිකරේ වෛද්‍යවරයෙක් මේ දන්ත වෛද්‍යවරයා ඕමාන සහාය නියමුවරයාගේ පීපාර කෑමට ලක්ුණු ඉන්දිය කපිතාන්ගේ අධික ලේ ගැලීම නවතාලීමටත් කටයුතු කළා. වෛද්‍යවරයා ජෝර්ජියාවේ වෙසෙන යුදෙවියෙක් මේ මගින් කීප දෙනෙකු එක්ක මේ සාහසික ඕමාන සහාය ගුවන් නියමුව බැඳ දැමුව අවස්ථාවේ ඔහු දිගින් දිගටම ඉල්ලා තිබෙනේ තමාව මරා දමන ලෙස ඔහු අර පීපාරක් එල්ල කළා. කොහොමුණත් වීරයෙක් හැටියට තමයි ෆ්ලයිට් ඩුබායි ගුවන් නියමුවව වාර්තා කළේ. ඉතින් ඒ පිළිබඳව ලෝක ප්‍රවෘත්ති බොහොමයක් පත්තරවල විස්තර අතර තියෙනවා. වෙලාව උදැසන 6යි විනාඩි 57යි. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී වාර්තාවක් බිඳ හෙලන්න සමත් වෙනවා. දැන් ශ්‍රී ලංකානු වාර්තාවක් තමයි මේ විදිහට බිඳ දමන්නේ. මේ සුසන්තිකාගේ රෙකෝඩ් එක කැඩුව චෙන් යූජි පිළිබඳව වාර්තා කරන ඡායාරූප සහිතව වත්මන් ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස අභිෂේස් ලැබමින් ජපානයේ නගෝයා පුරවරයේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරුණු 20 වැනි ආසියාතික ක්‍රීඩාවලියේ කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම ගෙලපෙළඳ ගැනීමට චීනයේ චෙන් යූජි සමත් වුණා. ආසියාතික වාර්තාවක් බිහි කරමින් විශේෂයෙන්ම වාර්තා කළ කාලය මීටර 100 තප්පර 11.06. අවුරුදු 24ක් පුරා පැවති තප්පර 11.15 කුණු ආසියාතික තරඟ වාර්තාව 2002 වසරේ දකුණු කොරියාවේ බූසන් නුවරදී පිහිටුවීමට සුසන්තිකා ජයසිංහට තමයි හැකියාව ලැබුණේ. කොහොම වුණත් ඒ වාර්තාව බිඳ හෙළලා තියෙනවා. කාටූන්ස් අද කාටූනේ සිළුමිණේ ගෙනේන අංජනගේ ටෝක් කාටූනේ කෙහෙල් බද්දර පද්මේ මජ්ජාවරම්ගේ තොරතුරු පොත්වල ලියලාලු දේශපාලකයන්ගේ තොරතුරු ඒවායේ තියෙනවලුද

එහෙම තමයි ප්‍රශ්න කරන්නේ අංජනගේ ටෝක් කාටුනේ සමගින් සතියග විස්තර සතියග පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර දවසක් ඔයා තමයි මගේ ළඟින් ඉන්නේ සමුගන්න අවසරයි වෙලාව උදෑසන 7යි සුන්දර සත්‍යන්තයක්

0: සතියක ලක්හඩ.
1: අයිබන් වාසනන්තු දේශන කුදේ 7:05 වෙලාව ජීවිතේ තවත් අලුත් දවසක් ලස්සන දවසක් හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් මිටුවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළා. රේඩියෝ මැගසින් ආරම්භ කරන ලෑස්ති. අයිබන් ගුඩ් මෝර්නින් රණින්.
2: අයිබන් හැමෝටම සුබම සුබදාසනක් ප්‍රාර්ථනා කරනවා. වීකෙන්ඩ් මෝර්නින් අපි මේ විදිහට පටන් ගන්න හදන අපේ මැගසින් එක. ඉතින් මතුසංග මෙහෙම පටන් ගන්න හිතුණා. ඔබේ ගමන විශ්වාස කරන්න, දිගටම ඉගෙන ගන්න සහ දිගටම ඉදිරියට යන්න, ඔබේ ප්‍රගතිය තවමත් ලියවීමෙන් පවතී කියලා මේ තාම ප්‍රසිද්ධ ගුරුවරේ තමන්ගේ පෝස්ට් එක විදිහට මේක දාලා තිබ්බා. කතාව ආයි කිව්වොත් එහෙම, ඔබේ ගමන විශ්වාස කරන්න, දිගටම ඉගෙන ගන්න සහ දිගටම ඉදිරියටම යන්න, ඔබේ ප්‍රගතිය තවමත් ලියවීමෙන් පවතී කියලා තමයි ඒ කතාව ඇතුළේ තියෙන්නේ. මේක මේ මතු පිටින් හරි සරල වචන ටිකක් වුණාට මේක හරි ගැඹුරු කතාවක් තියෙනවා.
1: මන් තමයි පොර කියලා හිතන හුඟක් අය ඉන්නවනේ. ටික කාලයක් යනකොට මට මේ ගේම් එකක් නැහැ කියලා හිතලා අතහරින කොටසක් ඉන්නවා. සමහර වෙලාවට ඇඳ ගන්න කොටසක් ඉන්නවා. සමහර වෙලාවට ගණන් ගන්න මොනද කවදා හරි දවසක මගේ ඉරණම ලියවිලා තියෙන විදිහට මේ දේවල් විසඳෙයි කියලා අතහරින කොටසකුත් ඉන්නවා. මේ හැමෝටම කියන්න තියෙන්නේ, ඔබ මේ වෙලාවේ කරමින් ඉන්න දේ ඇතුලේ තමයි ඔබේ ප්‍රගතිය ලියවෙමින් තියෙන්නේ. හරි, ඔබ 100%ක් සාර්ථක නැහැ. දැන් හිතන්නකෝ ලෝකයේ දැවැන්ත ව්‍යාපාර ගොඩනැග මිනිස්සු හිතුවනම් මම මේ වෙනකොට ප්‍රකෝටිපතියෙක්. මේ ඇතිනේ දැන් මම මේක ෆික්ස් එකක් දාගෙන ජීවත් වුණත් ඇති කියලා එහෙම හිතන මිනිස්සු කොටසක්
2: කියනවා. මම මේ ඔක්කොම මට ඕන අර කියන්නේ ආයුධ ටික මෝහත් කරගෙන ඒවට පුහුණු වෙලා මගේ වැඩේ මම පටන් ගන්නෙ ඔක්කොම රෙඩි කරගත්තට පස්සේ. මම මේ වැඩේ පටන් ගන්න නැහැ කියලා ඔබ කල්යල් බලමින් නම් ඉන්නේ. ඔබට තිගරම සිද්ධ වෙන්නේ වැඩේ ආරම්භ නොකර කල්යල් බලමින් ඉන්න විතරයි. ඒ නිසා ඔබ ගමන විශ්වාස කරන්න, ඔබ ගමන පටන් අරන් තියෙන්න ඕනේ. ඔබ යන ගමනේ තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ ඔස්සේ තමයි සාර්ථක වෙන්න ඕනේ.

இந்த வீக்கெண்ட் மேகசின் மேகசின் ஆய்வுவன் வாசனவந்த உதயசனக் ජීවිතේ දිනන්නෝන කියන බලාපොරොත්තුව හැම වෙලේම අපේ හිත ඇතුළේ තිබුණාට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න එහෙම නැත්නම් තමන් දැක්ක හීනේ හැබෑවක් කරගන්න අපි ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා මේ උදේ පාන්දරම ආයමත් කල්පනා කරලා බලන්න. මාස 10ක් ගෙවිලා ගිහින් ජනවාරි 1වෙනිදා ඔබ හිතපු දේවල් ඔබට ඉෂ්ට කරගන්න පුළුවන් වුණාද? අඩුම තරමේ ඔබ දැකපු හීනේ හැබෑ කරගන්න ඔබ එක පියවරක් හරි ඉස්සරහට තියලා තියෙනවද කියලා ආයමත් කල්පනා කරලා බලන්න. මිනිස්සුන්ට ගොඩාක් වෙලාවට විවිධ ආශාවන් තියෙනවා. තමන්ගේ අරමුණු ජයග්‍රහණ, තමන්ගේ පවුලේ සතුට, තමන්ගේ ව්‍යාපාරයේ ජයග්‍රහණය කරවන්න, ව්‍යාපාරය ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් කරන්න. ඔබ දැකපු හීනය හීනයක් විතරක් වෙන්නේ ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම නිසා. ඔබට පුළුවන් නම් ඔබේ හීනේ හැබෑවක් කරගන්න ක්‍රියාත්මක වෙන්න පළමු පියවර හරි අද උදේම තියන්න ඔබට ඔබේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට පරම්පරාවෙන් කිසිම දෙයක් උරුමුනේ නැහැනේ. දෙමව්පියන්ගෙන් මට කිසිම දෙයක් ලැබුණේ නැහැනේ. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා අහන දරු පරම්පරාවක් අද වෙද්දි නිර්මාණය වෙලා. සමහර දරුවෝ තර්ක කරමින් ඉන්නවා. ඔබේ උවමනාවට දරුවන් හැදුනා මිසක් අපේ උවමනාවට මේ ලෝකයට අපි ඇවිල්ලා නැහැ. ඒ නිසා අපිව බලාගන්න එක දෙමව්පියන්ගේ වගකීමක්. අවුරුදු 18ක විතර තරුණයෙක් මේ ගැන සමාජ මාධ්‍ය තුලේ කතා කරනවා. ඇත්තටම ඔබට ලැබුණු ජීවිතයට අර්ථයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ අම්මට තාත්තට, පවුලේ උදවියට, පරම්පරාවට, මුතුන් මිත්තන්ට නෙවෙයි. ඔබ ඔබේ ගමන වෙනුවෙන්, ඔබේ ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක විය යුතුමයි. හුඟක් වෙලාවට අපි දකිනවා මේක මගේ අවාසනාව, මේක මගේ කරුමේ, මේක මගේ නොලැබීම, මොන දේ කළත් හරියන්නේ නැහනේ. මේ වගේ කතන්දර මේ සමාජයේ ඕනෑ තරම් අපිට හෙනවා. මොන දේ කළත් හරියන්නේ නැහැ කියන්නේ හරියන දේ ඔබ කළේ නැහැ කියන එක මිසක් කරන දේ හරියන්නේ නැහැ කියන එක නෙවෙයි. මේක මගේ නොලැබීම කියන්නේ ලැබීම ඔබේ අතට ගන්න තරම් ඔබ මහන්සි වෙලා නැහැ කියන එක. මේක මහා කර්ම කාලයක්. එහෙම කියන්නේ ඔබ ඔබේ හිත හදාගන්න. මේ ලෝකේ දැවැන්ත සන්නාම හදපු, ජීවිත දිනපු, ව්‍යාපාර ගොඩනගපු, ලෝකෙම තවන්ගේ අත උඩට ගත්ත මිනිස්සුන්ගේ කතාව ඔබේ කතාවට වඩා හාත්පසින්ම වෙනස්. ඒ හැමෝම පටන් ගත්තෙම අප්‍රමාණ කටුකාල. හොඳට හොයලා බලන්න. ලෝකේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච මිනිස්සු, ලෝකේ ධනවතුන් වෙච්ච මිනිස්සු පටන් අරගෙන තියෙන්නේ අම්මගෙන් තාත්තගෙන් අරගෙන නෙවෙයි. ඉතාම දරිද්‍රතාවයේ වැද්දේ කොහොම හරි කැපකිරීම කරලා මුදල් කළමනාකරණය කරගෙන, ව්‍යාපාර පිළිබඳ අලුත් සංකල්ප නිර්මාණය කරගෙන, ලෝකේ අවශ්‍යතාවන් හඳුනාගෙන, ඒ වෙනුවෙන් දින ගණන් නිදි වර්ජිතව ඉඳලා එහෙම තමයි මිනිස්සු ගොඩනැගුණේ. ඉතින් අපි කිසිම කැපකිරීමක් කරන්නේ නැතුව, ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ නැතුව ලෝකයට විශ්වයට කෑ ගහලා වැඩක් නැහැ. අපි අලුතෙන් පටන් ගමු. ඔබට මට මගහැරෙන්නේ නැති. මගහැරුණු හැම අඩියක්ම අපිට ඉස්සරහට තියන්න වෙනවා. ඔබට ජයග්‍රහී වාසනාවන්ත උදෑසනක්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: උදේ 7යි විනාඩි 18යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: සුබ දවස
5: අලුත් වෙලා
6: පහසු වෙලා තෑගි පැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
5: කැමති එකක් අපේ අතේ සුබ දවස
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
10: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය
11: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
12: අපි සොයන
10: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
11: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
13: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පැන්නා
14: අපි පුදුමයි නේද සල්මා අපි ඕක නිව්වේ අවුරුද්දකට පස්සේ මගේ ෆිල්ම් එකේ ඔයා කරන කැරක්ටර් එකේ නම මාලි සඳ මාලි මේ මොනලොග් එක මේ විදියටම ඔඩිෂන් එකේදී කිව්වේ කොහොමද සල්මා
15: මොන් දන්නේ නැස මං කිසිම දෙයක් දන්නේ නැහැ සර්.
14: සඳ මාලි?
15: සර් මොන මතක නැහැ. මං කිසිම දෙයක් දන්නේ නැහැ. මගේ පාඩුවේ ඉන්න දැන් සර් මට
13: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
10: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937
16: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
17: ලකන
18: දැන්ට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්න
19: එහෙමයි
3: ලංකාවේ
8: වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න
2: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
9: ටේකයා සුරැකෙනු මගතොට.
11: ලක්හඬ වීකෙන් මැගසීන්.

සතියක ලක්හඩ ලක්හඩ වීගෙන් ලැගසේ.

0: උදේ 7 විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙතගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: සතියක් ලක්හඩේ.

0: Magazine. Magazine. Low-Ain.
1: ආයුබෝවන්. ඉතින් අද දවසේ මම ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සමාජයේ නිතරම අහන්න ලැබෙන හැබැයි නීතිමය පැත්ත ගැන ගොඩක් දෙනෙක් නිවැරදිව නොදන්න කාරණාවක් ගැන. ඒ තමයි නිදාංශ වීම සහ පුරාවස්තු සම්බන්ධ නීතිය පිළිබඳව. ගොඩක් වෙලාවට මගෙම ඉඩම නිදානයක් තියෙනවා කියලා සැකයක් තියෙනවා. ඉතින් මගේ ඉඩමනේ මට හාරන්න බැරිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඉඩමක් වුණ පමණින් පුරාවිද්‍යා වටිනාකමක් තියෙන දෙයක් හොයාගන්න කැනීම් කරන්න ස්වයංක්‍රීය අයිතියක් ලැබෙන්නේ නැහැ කෙනෙකුට. ශ්‍රී ලංකාවේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත සහ ඒකට සිදු කරගෙන සංශෝධන. ඒක නිසා පැරණි කාසි, පිළිම, ශිලා ලේඛන, පැරණි ගොඩනැගිලි කොටස්, එහෙම නැත්නම් වෙනත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන පුළුවන් දේවල් සම්බන්ධයෙන් මේක මගේ ඉඩමින් හම්බුණා, ඒ නිසා මගේ කියලා සරලව තීරණය කරන්න බෑ. ඒ වගේම තමයි නිදන් තියෙනවා කියන විශ්වාසයෙන් නිසි නීතිමය අවස්ථරයකින් තොරව පුරාවිද්‍යාත්මක ස්ථානවල කැණීම් කරන්න, ඒවට හානි කරන්න හරි පුරාවස්තු විනාශ කිරීම හරි සිදු කිරීම බරපතල නීතිමය ප්‍රතිවිපාක කියදෙන හැරැද්දක් වෙන්න පුළුවන්. තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඔබේ ඉඩමේ අහම්බෙන් පැරණි භාණ්ඩයක්, කාසියක්, පිළිමයක්, එහෙම නැත්නම් ගල් ලකුණක් හරි පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දෙයක් හරි හම්බුනොත් ඒක රහසිගතව අරගෙන තබා ගැනීම හරි තවත් හරලා බලන එක වෙනුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම් දීලා නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කිරීම තමයි ආරක්ෂිතම ක්‍රමය. මතක තියාගන්න, පුරාවස්තුවක් කියලා කියන්නේ ඒක හමුණු පුද්ගලයාට පමණක් අදාළ වස්තුවක් නෙවෙයි. ඒක රටක ඉතිහාසය පිළිබඳ සාක්ෂියක් වෙන්න පුළුවන්. ඒ නිසා නිදන් ගැන කුතුහලයක් තියෙන පුද්ගලයන් ඒ කුතුහලය ඇති කර ගැනීම වැරැද්දක් නෙවෙයි. හැබැයි ඒ කුතුහලය නිසා නීති අතිචාරගෙන කැණීම් කිරීම ඔබව අපරාධ නඩුවක් දක්වා ගෙන යාමේ හැකියාව තියෙනවා. ඒක නිසා නිදානයක් හොයන්න ගිහින් තමන්ගේ නිදහස නැති කරගන්න එපා. විශේෂයෙන්ම ජම් අවස්ථාවකදී ඔබ එවැනි කැණීමක් සිදු කිරීම අවස්ථාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තොත් ඔබට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා.
2: උදේ 7:39 වෙලාව. දැන් නිදානයක් කියලා කියන්නේ අපි හිතන්නේ වාසනාවක් කියලා. අපි වත්ති නිදානයක් තියෙනවා, ඒ නිසා ඒක මට ගන්න පුළුවන් වගේ තනගනම් අපි හිතන් හිටියේ. මේ හැම එකක් නෑ, ඒකට නීති ප්‍රතිපාදන සූදානම් වෙලා තියෙනවා, සකස් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන අදත් දැනුවත් කිරීම කරන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනී සඳලතා අධිකාරී. ගොඩක් ස්තුතියි අපි නොදන්න කියන කාරණානේ අපි කියලා දෙනවට. එහෙමනම් ඉතින් පුංචි විරාමයක් අරගෙන අපි ආයෙමත් කතා කරමු මේ ලකඩ Radio Magazine. Udehatai Vinadi Hatalihai.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: மோட்டர் சைக்கிள்லவே பிரலி காரையா டிவிஎஸ் லங்காவேதின் நவீன தாக்ஷணின் இயலம இந்தன காரியக்ஷமதாவின் நிபதவன டிவிஎஸ் எக்ஸ்எல் 100 ஹெவி டியூட்டி நவீன பாங்க சைத மோட்டர் சைக்கிளைய பொக்கட் டிக்கெட் தனின் நெதிவ பட்ஜெட் டிக்கெட் செட் வின கவனட்டு வெடட்ட டிவிஎஸ் எக்ஸ்எல் 100 ஹெவி டியூட்டி மோட்டர் சைக்கிளைய பெதலாம பலன்ன டிவிஎஸ் எக்ஸ்எல் 100 ஹெவி டியூட்டி மோட்டர் சைக்கிளைய வெடிம துர துவன லங்காவே மோட்டர் பைசிக்கிளே டிவிஎஸ் எக்ஸ்எல் 100
1: புஞ்சி வியாபார லுகு ஆர்த்திகேகட சுலுஹா மத்திய பரிமாண வியாபார நயசா மூலி பாசுகம் புலுல் கிரிம ஹரஹா குடா வியாபார சக்திமத் கிரிம ரஜே அரமுனாய் பசுகிய திவசரத்துல லபாதுன் எம மூலி பாசுகம் ஹரஹா சுலுஹா மத்திய பரிமாண வியாபாரிக ஜனதாவகே ஜீவன தத்துவ உசஸ் கெருணா
2: அப்பி ஆண்டு வசர தெகை රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ ගහණය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
6: ලක්හඬ Vegan Magazine. Magazine.
7: උදේ 7 විනාඩි 47 වෙලාව ලක්හඬ ඉතිහාසය තුලේ අපිට හරි ලස්සන මතකයන් ගොඩක් තියෙනවා දැන් මේ සාහිත්‍ය මාසයේ කියවීම් මාසයේම ලං වෙන රණිල් නේද ඒ දවස්වල නම් අපි මේ හැමදාම කොහේ හරි බුක් ලොන්ච් එක තමයි ඉන්නේ හරි එහෙම ගියාම ලංකාව විවිධ විද්වතුන් විවිධ තැන්වලදී තාම ලස්සන කතන්දර කියනවා හරි මේ කතා ටික රටට ලෝකෙට අහන්න ඊළඟ પરම්පරාවට පවරා දීමේ වගකීම් මාධ්‍යකරුවන්ගේ වගකීම සේසලකලා අපි මේ කයිබන් දොරකඩ ආරම්භ කළේ ඉතින් මේ සෙග්මන්ට් එක අදත් අපි ඔබත් එක්ක බෙදාගන්න ලෑස්ති මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා ගීයක් කවියක් ලියනකොට මිනිස්සු කොයිතරම් ලස්සන භාෂාවක් පාවිච්චි කරනවද දම්මික බණ්ඩාරයන් ලියු ගීතයක් ගැන තමයි රත්නශ්‍රී විජේසිංහයන් මේ කතාව
8: කියන්නේ. ප්‍රේමය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ප්‍රේමය කියන්නේ මනුෂ්‍යයාගේ අතිශය වැදගත් ප්‍රබල කායික මානසික චර්යාවක්. සාහිත්‍යද නම් ප්‍රේමයේ ශෘංගාරයේ ශෘංගාරයේ දෙයාකාරයි සම්භෝග ශෘංගාරයේ සහ විප්ලමක දෙකක් තියෙනවා. හැබැයි අද ඇහෙන නාලිකාව 44ක වුණ නාලිකාවල රූපය නාලිකාව 24ක වැඩිපුරම ඇහෙන ප්‍රේම ගීත තමයි. ඒවයේ තියෙන ශෘංගාරය නම් මොකද්ද කියලා දෙයියම තමයි දන්නේ. දෙයියන්ගෙන් තමයි අහන්න ඕනේ. මට තේරෙන්නේ නැහැ මේ ශෘංගාරය. ප්‍රේමේ සුකුමාරයේ සෞකුමාරයේ 12 සියවසේ මැද භාගයේ ලක්ෂ්මණ සේන රජුරුවන්ගේ රාජසභාවේ ඉඳපු කවියෙක් හිටියා ශ්‍රී ජයදේව කියලා. ඔහු තමයි ප්‍රේමේ මාධූර්යයේ අති උත්කර්ෂණ නංගපු කවියා ජයදේව. ඔහුගේ ගීත ගෝවින්දේ තමයි ප්‍රේමේ හැම කල්පනාවකටම මූලික නිමිත්ත සම්පාදනය කළේ අපිට. රාධාකෘෂ්ණා පෙම්පුවත පිළිබඳව ගීත ගෝවින්දේ ඔහුගේ රචනා අතිශය මధుරයි රමණීයයි. ඒ සියල්ල තමන්ට සමීකරණය කරගෙන සීකරණය කරගෙන ධම්මික ලියන වරක් මෙහෙම. හිම දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙනකැටි බලන්න රාධා. රාධා උත්තර දෙනවා ඔහුට සුළඟමයි සීතල සාදා සීතල ගිනි ගනිද ක්‍රිෂ්ණ. ප්‍රේමය කියන මනෝභාවය ආකස්මිකව හිටි හැටි අහසින් කඩා පහත් වෙනවා වගේ මහපාරේදී බස් එකේදී බස් නැවතුම් පළේදී මහජන වැසිකිළියක් ගාවදී කුණු කණුවක් අයිනේදී ගොම ගොඩක් උඩදී ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්. එහෙම ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ ප්‍රේමය. ඒකට ගැළපෙන උචිත ආලම්බන විභාවයක් තියෙන්න ඕන. එල්බ ගන්නා භාවයන් තියෙන්න ඕන. ඔතන තියෙන හිමදියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා හිමාලයේ හිමදිය වෙලා යමුනා ගඟේ රැළි නැගෙනවා සුදු පෙන කැටි බලන්න රාදා. ඉතින් මේ පරිසරයේ ප්‍රේම නොකර ඉන්න පුළුවන් කාටද? උචිතව පරිසරයේ ආලම්බන විභාවය ඇති කළ ඔහු ගීතේ පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා ඔහු මෙහෙම. ඒ ජලාශය හංසයෝ ඉන්නවා. හංසයෝ අපිට කලනොත් මුණ කියලා තියෙනවානේ. දෑත විහිදා ඉන්න අඳුරේ ඔන්නු අල්ලා ගන්න මිහිරේ කියලා අපිට කියලා තියෙනවා හංසයෝගේ. මානසිංහයන් කිව්වා හිමියනි ඔබගේ පුළුලුර තලෙහි වැය ඉවුරේ නැත වෙනස පෙනෙන්නේ. පියුමට පියුමක් හැපෙනව දැකලා ඒ හංස පැටව මේ හැටි දඟලන්නේ.

හරිම සරලයි. බෙහෙත් පෙත්ත හෝ දියරේ බොන්න කලින් මේ සිහින් ආවරණය දිව මත තබා ගැනීම විතරයි කරන්න තියෙන්නේ. මේන් බෙහෙත කෙලින්ම දිවේ රසකුහර මත ගෑවෙන්නේ නැති නිසා දැනෙන තිත්ත ගතිය ගොඩක් අඩුවෙන් තමයි දැනෙන්නේ. වැඩේ ඉවර වුණ ගමන්ම මේ ආවරණය අයින් කරලා විසි කරන්න විතරයි තියෙන්නේ. බෙහෙත් බොන්න අමාරු, තිත්ත රසට අකමැති අය වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු මේ එක්වරක් පමණක් භාවිතා කළ හැකි දිව ආවරණය දැක්කම අපිට හිතෙන්නේ අපොයි මේක මෙච්චර සරල දෙයක්ද කියලා නේද? සංකීර්ණ උපකරණ, විශේෂ බිම් වර්ග මොනවත්ම නැතුව දිව සහ තිත්ත රසය අතර ඇති කරන පුංචි බාධකයක් මේ තරම් ලොකු ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් වීම ඇත්තටම පුදුමයි. වෙලාවකට අපිට එන ලොකුම ප්‍රශ්නවලට වඩාත්ම සරල විසඳුම් තියෙන්නේ නිකන්ම අපේ ඇස් පනා පිටම වෙන්න පුළුවන්. ඔබත් මේ ගැන වෙනස් විදිහට හිතලා බලන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දැන් වෙලාව දසනටයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ஐவான் வாசனம் துதேசன குதையாட்டை வினடிதான் துணை விழாவ லங்காவை அப்பிட்டு சமஹர தெய்வால் மதக்கின் டிகக் பர்றபத்திர தத்தேகிட அப்படி மூணுதேன விட்டு ഗാക്കെല്ലാവട്ട് അപ്പി അന്തിമ ഘട്ടം എന്ന പുളു അന്തരം ഗില്ല ബെറിമ വേണകൂടെ തമ്മി അപ്പി കാകേ ഹോ പിഹിട്ടക് പതന്നെത്തം അപ്പി ക്രിയാത്മക വേണ ഉത്സാഹകരം ഹെബേ എത്ത നിങ്ങ നിമേ മേ വെടി പട്ടങ്ങൾ വെന്ന കലിംഗ് അപ്പിട്ട് വളക്കാകുന്ന പുലുവാണ് ഏ വളക്കാകനി ഇമനുവൻ അപ്പിട്ട് കറന്ന പുലുവാൻ കാര്യഭാരം മുക്കക്ത് കീല ഹുനാകിനി ഇമനുവൻ ക്രിയാത്മക കിരിമ തമ്മി അപ്പി കലയുത്തി മൊണാകരണ മേ കഥാകരണി ഈ തന്തേവേ മം പുട്ട കൽപനാകരകർ ഇന്നോറണിൽ പൊടി ബൈ പുതാക് വെടന പടങ്ങോണി ശ്യാമിന്റെ മേധാവസ്ഥ ടിക്കറ്റ് വഹിന്ന പടം കണ്ടോ ലങ്കാവത്തെ എന്തെങ്കിലും അനുരാധപുർ പെത്തനുത്ത് ബാക്കി മിത്രയി കഥാകളിലേക്ക് പേരേത മിത്രമാകി ഉണ്ടാക്കി വഹിന്ന പടം കത്തെങ്കിൽ മേ വെസത്തേക്ക് എത്തിവിന് ഇതാമ ബറപത്തുള്ള തത്വമായി ലങ്കാവെ സാമാന്യം വെസകട പസ്സി എസ്എം പിരിസാവ് സാമാന്യ ഉണ്ണിട്ട് കോമത് പൊടി തറുവണ്ടേം അടങ്ങനെയാണ് ഏത്തേക്കും ബറപത്തുള്ള ഗണ ഈ പ്രശ്നം കിടവി മൂന്നുതേനോ ഡെങ്കു വ്യാപ്തി വെടിവീമത്തേക്ക് എനിസാപ്പി ദിഗിന്തികരമ മാധ്യ കറുവാകെ കാര്യഭാരയിട്ടു കരമിൻ അപ്പി റജയെ മാധ്യ ആയതനയാക്ക് വിധിയിട്ട് വകക്കിവയുത്തു മാധ്യ ആയതനയാക്ക് വിധിയിട്ട് നടന്ന വകക്കിയെന്ന് ഐ ടി എൻ്റെ അക്കാണ്ട് വിധിയിട്ട് അപ്പി മേ ധനുവാദ് കിരീമ ദിഗിന്തികരമ സിതു കരമിൻ ഇന്നോ മുക്കത് മേലങ്ക ജീവിതയെ വടിനാകമ അപ്പിട്ട് കളിന്ന് അതുനാകാനും പുലുവാങ്ങ നിസാ അപ്പി അത് കഥാകരണ സൂതനം പിന്നെ ഡെങ്കു മർദ്ദന വ്യാപാര സംബന്ധം ഏത്തേക്കും വിശേഷിയൻമകയാണുണ്ട് മേ ക്ലീൻ ശ്രീലങ്ക ജാതിക വെടപ്പിലികളത്തേക്ക് എക്കത്തുവല്ല ഡെങ്കു മർദ്ദന ഏക്കെ സ്ഥവ സ്വച്ഛാ സംവിധാന ഘടനാവാക്ക് എക്കത്തുവല്ല ഡെങ്കു വലിൻ തുറ ശ്രീലങ്ക വക്കാൻ പുതുമ കപകിരിയും ടിക്കറവേണ്ടിരുന്നു മേ വെടയുടെ പാർശ്വ കറു എക്കുതിയുടെ ശ്രീലങ്ക റതുകൂർസ് സംവിധാന സമാജെ അത്തൽ ബെന്തകിന് തിങ് ഏക്ക് വിശേഷം അപ്പി മതക്കരണ കാരണമാക്കി അപ്പേരട്ടെ എം വികസനയൊക്കെ എത്തിവെന്നേ കൊത്തുന്നത് റതുകൂർ സംവിധാനയെ ഏ ഹെമ തനമ അനിവാര്യം തമങ്കേ കാര്യഭാര ഇടുകറമിന്നിട്ടിയ മെനിസുൻഗി ജീവിത സുരക്ഷിതകരണം മെനിസുങ്കി ജീവിത വലത്തിന് വട്ടിനാക്കും ഹതുനങ്ങനെ മേ മെനിസുണ്ട് ജീവത്തിന് ഹുസ്മറ്റിക്കാക്കാൻ പോലും വടവിടാവ കഥലതിന് ഓൻ സ്വേച്ഛാവെങ് മേ കട്ടയുത്തേക്ക് അത്തൽ ബന്ധകരണം ഹെമതാവ് ഇത് എനിസ അപ്പി സൂദാനം വെന്നെ അത് ഡെങ്കു മർദ്ദന വ്യാപാരത്തേക്ക് ക്ലീൻ ശ്രീലങ്ക ജാതിക വെടവിൽ വലത്തേക്ക് ഏകത്തുവേല ഇതാമ ഓണേക്കും ഇന്നർ അവിടെ ഒക്കെ പാറമ പഹുകിയ കാലി പേന്റെ പടം കണ്ണോണേ രോഗീൻഗിയ വർദ്ധനയൊക്കെ മേ മോസം വഹി ക്രിയാത്മക വിനോദത്തേക്കും രോഗീൻഗിയ വെടിവീമ സാമാന്യം അപേക്ഷാക്കുന്നു ഈ വെടിവീമ പാലനീകരണീമ സദാ ദവന്ത ദീപവ്യാപ്ത വെടപ്പിലുള്ള ക്രിയാത്മക ഈ സാർത്ഥക പ്രതിഫല അതാപ്പി അത്യന്തി മിന്നിന്നോ അപ്പിട്ട് ഡെങ്കുകേന ടിക്കാക്ക് അമതകുണാണ് പഹുകിയ കാലി ഈ അമതക വെന്നെ ക്ലീൻ ശ്രീലങ്ക വേടസറാണ് ജാതിക ഡെങ്കുമർദ്ദനേക്കൊക്കെ ശ്രീലങ്ക റത്തുകൂർസ് സംവിധാനം ഈ സമാജ് മേ ഹെമദിനാമക്കല കെപ്പകിരിയും നിസ ഏനിസാമ് ഇതിരി എഴുതി ഡെങ്കുമർദ്ദനയും സന്ധ എമനത്ത ഡെങ്കു വ്യാപ്തിയെ പാലനേക്കിരിയും സന്ധ തീയന വേടപ്പിലുള്ള സംബന്ധം കഥാകരണം പിതാമ ഗൗറവ ആരാധനാക്കല വേടസട്ടഹൻ പ്രധാനി ശ്രീലങ്ക റത്തുകൂർസ് സമാജ് ഗംഗ കാര്യോസം മഹാത്മീർ ഐബോൻ കില പുതുമയോ പിലിക്കാനു അഭി കഥാവ് പടങ്കമോ ലങ്കാവി റതുകൂർസ് സമാജ് എമനത്തങ് റതുകൂർസേക്കിലേക്ക് പോകുവാൻ റെഡ് ക്രോസേക്ക് പോകുവാൻ അപ്പിട്ട് മതക്കന്നെ മിനിസുണ്ട് എം കി സി വികസനെ ഖർദരയാക്കണം എത്തന് അനിവാര്യം റെഡ് ക്രോസ് ഇന്നോ ഡെങ്കുമർദ്ദന വ്യാപാര വെനുവൻ ഉപതുമിയ എക്കത്തുവേനോ സമാജാക്വിതീർ സമസ്തമേ വോളണ്ടിയേഴ്സിലെ ഒക്കോമേ എക്കത്തുവേല മേ വേണ്ട പിരിവല് പിരിവസേ മഹാഹായിയാക്കുവേനോ ശക്തിയാക്കുവേനോ മമതന്ന വിധിയിട്ട് റതുകുർസ് സംവിധാനം ആരംഭവിന്റെയും മധുരവിക് നിസ അപ്പൊ പൊട്ടക് റതുകുർസ് സംവിധാനം ആരംഭത്തേക്ക് ഒബ് ആപ്പ് ഗവൺമെന്റ് പൊട്ടക് മതക്കറകിരുന്ന് മേ കഥാവിടാവത്തൊന്നായി മങ്ങ് വിശ്വാസിക്കുന്നു
1: අපි ඇත්තටම 1936 ඉඳන් තමයි මේ ගමන එන්නේ මේ ශ්‍රී ලංකා රතුකුරු සමාජය පිහිටවන්නේ 1936 බ්‍රිතාන්‍ය රතුකුරු සමාජයේ ලංකා මධ්‍යම කවුන්සිල ශාඛාව ඒ කියන්නේ සිලෝන් රෙඩ් ක්‍රොස් සිලෝන් සෙන්ට්‍රල් කවුන්සිල් බ්‍රාන්ච් ඔෆ් ද බ්‍රිටිෂ් රෙඩ් ක්‍රොස් සොසයිටි විදිහට තමයි අපි පටන් ගන්නේ ඒකට හේතුව වෙන්නේ යටත් විදිත යුගයේ ගිය මැලේරියා වසංගතයට එරෙහිව සටන් කරන්න තමයි අපි මුලින්ම මේක පිහිටලා තියෙන්නේ. එතකොට එහෙම පිහිටපු සංවිධානයේ කාලෙත් සමග ඔය ආපදාප කිචාර දැක්වීම් මේ වගේම දිගු කාලීන වැඩසටහන් වගේ දේවල් සමග පරිණාමය වෙලා අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා විවිධාකාර වැඩසටහන් කරගෙන යනවා. ඉතින් ඇත්තටම 1936 න් පස්සේ 1949 දී ආයි අපි වෙනස් වෙනවා නිදහස ලැබීමත් එක්ක සිලෝන් රෙඩ් ක්‍රොස් සොසයිටි විදියට ලංකා රතුකුරු සමාජය විදියට ඒ වගේම අපි එතකොට එතනින් අපිට හයවැනි මිතානේ හයවැනි ජෝර්ජ් රජු විසින් ප්‍රදානය කරන ලද රාජකීය ප්‍රඥප්තියක්. එහෙම නැත්නම් රොයල් චාර්ට එකක් හරහා අපිට නීතිමය විදියට ලංකාවේ කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා 1951 ඉඳලා. ඊපස්සේ එතනින් පස්සේ 1952 දී අපි එකතු වෙනවා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම්වල සංවේලනේ. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් රෙඩ් ක්‍රොස් ඇන්ඩ් රෙඩ් ක්‍රිසන්ට් සොසයිටීස් IFRC කියලා කෙටියෙන් කියනවා. ඒ සම්මේලනේ සමාජිකත්වයේ දරනවා අපි 1951 ඉඳලා. අද වෙනකොට රටවල් 191ක් මේ සම්මේලනයේ සමාජිකත්වයේ දරමින් වැඩ කරනවා. ඉතින් එතෙන් සිට අපි ලංකාවේ වැඩ කටයුතු කරගෙන යනවා. අපි සිලෝන් රෙඩ් ක්‍රොස් සොසයිටි එක ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් සොසයිටි නැත්නම් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විදියට 1972 දී නැවතත් අපේ නම වෙනස් වෙනවා නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සමගාමීව. ඉතින් ඒක තමයි අපේ නම සහ අපේ ආයතනයේ මේ ඉවෝල්ව් වුණේ කොහොමද කියන එක. ඒ වගේම මම කියන්න කැමති දැන් අපිට ගොඩක් අයට පැටලෙන දෙයක් තමයි රෙඩ් ක්‍රොස් කිව්වම විවිධ ආයතන මම දැන් කියූපු විදියට කොටස් කීපයක් තියෙනවා. අපි ඒකට කියනවා රතු කුරුස ව්‍යාපාරය කියලා, රෙඩ් ක්‍රොස් මූවමන්ට් කියලා කියනවා. ඒකට අපි දැන් ලංකාවේ අපිට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තියෙනවා, ජාතික සමාජය විදියට. ඒ වගේම අර වන් කිව්වා වගේ රටවල් 191ක ඒ වගේ ඒ රටේ ජාතික සමාජ පිටවල තියෙන. ඒතර මේ ජාතික සමාජ සියල්ලම එකතු වෙලා තමයි අර ෆෙඩරේෂන් එක. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් රෙඩ් ක්‍රොස් ඇන්ඩ් රෙඩ් ක්‍රිසන්ට් සොසයිටීස් ඒ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම්වල සම්මේලනය පිටවල තියෙන. අපි ඒකේ සමාජිකයෙක් විදිහට තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඊට අමතරව ඉන්ටර්නැෂනල් කමිටි ඔෆ් රෙඩ් ක්‍රොස් ICRC එක. එහෙම නැත්නම් ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ඉන්නවා. ඒතර මේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විශේෂයෙන්ම ගැටුම් පවතින කලාප, යුද කලාප සහ යුද සිරකරුවන් ආරක්ෂා කිරීම කෙරේ අවධානය යොමු කරන එක තමයි කරන්නේ. ඉතින් මේ කොටස් තුන එකතු වෙලා තමයි රෙඩ් ක්‍රොස් මූවමන්ට් එක නැත්තම් රතු කුරුස ව්‍යාපාරය ඇති වෙන්නේ. ඉතින් අපි ඒකේ කොටස් කරුවෙක් විදියට ලංකාවේ අපි රතු කුරුස ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විදියට වැඩ කරනවා.
0: රතු කුරුස සමාජය කියලා කියන්නේ මේ මිනිස්සුන්ට ව්‍යසනයක් වෙනකොට ලෝකයේ යම් කිසි වසංගතයක් ක්‍රියාත්මකව අපිට මතකයි කොරෝනා ව්‍යසනයේ හමුවේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් රතු කුරුස සංවිධානයේ සුවිශේෂී කාර්යභාරයක් කළා. ලංකාව විතරක් නෙවෙයි ලෝක මට්ටමින් ඕනම ව්‍යසනයකදී රතු කුරුස සංවිධානයේ ජාත්‍යන්තර වශයෙන් යම් කිසි මැදිහත් වීමක් කරනවා, ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරනවා. මේ කිසිවක් සමාජිකයෝ ස්වේච්ඡා සමාජිකයෝ නේද සියලු දෙනා හැම නැත්තම් මේ
1: නෑ ඇත්තටම බොහෝ දුරට ස්වේච්ඡා සමාජිකයෝ ඉන්නේ. අපිට ඇත්තටම 1,200,000 අධික ලියාපදිංචි සමාජිකයන් සහ ස්වේච්ඡා සේවකයන් පිරිසකින් අපේ ආයතනය සමන්විත වෙනවා ශ්‍රී ලංකාවේ. එතකොට ඇත්තටම අපිට ලංකාවේ දිස්ත්‍රික්ක 25ෙම රතු කුරුස සමාජය මේ මෙහෙයුම් සිදු කරනවා. අපිට ශාඛාවන් 25ක් තියෙනවා දිස්ත්‍රික්ක 25ට. ඉතින් ඒක පුළුල් ජාලයක්. එතකොට ඒ හරහා තමයි අපි රතු කුරුස සමාජයේ ඒතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සහ ග්‍රාමීය ප්‍රජා ඒකක දක්වා අපි කොටස් යනවා. ඒ කියන්නේ අපි ඩිවිෂන් සහ යුනිට් විදියට බෙදිලා යනවා. ඒ වගේ ලොකු ජාලයක් තියෙනවා. අපි ඇත්තටම අපේ මෙහෙයුම් වල කොඳුනාරටිය විදියට අඳුරගන්නේ අපේ මේ ස්වේච්ඡා සේවකයෝ. ඇත්තටම එක මොකක් හරි වෙලාවක වෙසනයක් ආපදාවක් සිද්ධ වෙච්ච වෙලාවක අපිට විශාල වශයෙන් අපිත් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේදී එකතු වෙන ලොකු ප්‍රමාණයක් ඉන්නවා එකවරම. අපි මේ අපි ඒක හොඳටම දැක්කා මේ අවසරේ පගිය අවුරුදු සිද්ධ වෙච්ච දිප්පා සුලිකුණාටුවත් එක්ක අපිට ගොඩාක් වොලන්ටියර්ස්ලා එකතු වුණා. ඒත්තර මේ හැමෝම හරිම අර උනන්දුවෙන්, ඒ කියන්නේ අර එක ජාතිය අදහස් තියෙන පිරිසකකින් යුක්ත වෙන මිනිස්සු වෙනුවෙන් අපිවල වැඩ කරන්න කැමති පිරිසක් තමයි මෙතෙන්ට හැමතිස්සම
0: සංවේදී හදවතක් තියෙනත් ඔන්නේ. ඔව් මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න නම් එහෙම හැකියාවක් තියෙනවා නම් ප්‍රගුණ කළ ගුණාංගයන්ගෙන් සපිරි පිරිසක් තමයි ජාතික මට්ටමේ මේ වැඩ කටයුතු වලට සහයෝගය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ.
2: බදුසංගෝ මට දැන් මෙහෙම අහන්න හිතුණා දැන් මෙතුමිය මේ වෙලාවේ මේ වැඩසටහන සඳහා නමකට අපි මීට සති කිහිපයකට කලින් ඩෙංගු මර්ධනයේ අධ්‍යක්ෂතුමා මෙතනට ගෙනලා මේ ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩ කටයුත්තදී කතා කරා මේක මහජන මැදිහත් වීමකින්. එහෙම නැත්නම් අපි මේක පාලනය කරන්න දරපු වෑයමේ ප්‍රතිඵලයක් නිසා තමයි මේක එකපාරට
0: පහතර
2: ගේන්න පුළුවන් වුණේ. මේසුර කතා කරන්න තවදුරටත් මේක අදිවසංගත තත්ත්වයක් වසංගත තත්ත්වයක් නොවි නැවත මේක අපේ මාතෘකාවක් නොවෙන්න කටයුතු කරන්න සිද්ධ වුණා. එතකොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගැන කතා කරා. ලංකාවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කියන්නේ රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රමුඛම පෙළේ වැඩසටහනක්. ලංකා ව්‍යසනයක් අහම ඒක ඉදිරියට ඇවිල්ලා ඒක ව්‍යාපෘතියක් විදිහට කටයුතු කරනවා. මම කැමති ඔබතුමීගෙන් දැනගන්න දැන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කියන්නේ ලෝකේ තියෙන විශාලතම ජාත්‍යන්තර සංවිධානයක්. එතකොට ඒක ලංකාවේ කොහොමද ඔපරේට් වෙන්නේ? ක්ලීන් ශ්‍රී ලංකා එක්ක ඔබතුමීලා කොහොමද සම්බන්ධ වුනේ? මේ වැඩ කටයුතු මුල් පිරුවේ කොහොමද කියන කාරණේ දැනගන්න අපි කැමතියි.
1: ඇත්තටම අපි කිව්ව වගේ ගෝලීය පිළිගැනීමක් යටතේ ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා රතුකරු සමාජය මානුෂීය කටයුතු වලදී ශ්‍රී ලංකා රජයේ නිල සහායකාරීත්වයක් විදිහට කටයුතු කරන්න අපිට රොයල් චාර්ට් එක හරහා ලැබිලා තියෙනවා. එතකොට අපි මේ සුවිශේෂී තත්ත්වය අපිට බලපානවා හැමතිස්සෙම ඉක්මනින්ම මේ කඩිනමින්ම නීත්‍යානුකූල සහ ක්‍රමවත් මැදිවත් වීම සිදු කරන්න රජයත් සමග එකතු වෙලා. එතකොට මෙතෙන්දී අපි මේ ඒ වෙද්දී දැන් ඒ කියන්නේ ඔය ඩෙන්ගු විසණය අවුට්බ්‍රේක් එකක් විදිහට අපි දකිද්දී අපි කොහොමත් හෙල්ත් මිනිස්ට්‍රි එකේ ඩෙන්ගු මර්ධන කටයුතු සමග සම්බන්ධ වෙලා හිටියේ. නැෂනල් ඩෙන්ගි කන්ට්‍රෝල් යුනිට් එකත් එක්ක ඩෙන්ගු මර්ධන ඒකකයත් එක්ක අපි සම්බන්ධ වෙලා වැඩ කරමින් සිටියේ ඒ අවස්ථාව වෙද්දී. එතකොට ඒ නිසා අපි ඒකත් එක්ක එකතු වෙලා ඒ සමගම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒකේ පොඩි කතාවක් තියෙනවා. අපි ඒක හිමීට කතා කරමු කොහොමද ඒක සිද්ධ වුණේ කියලා.
0: ඩෙංගු මර්ධන ව්‍යාපාරයට තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න තමන්ට බද්ධ වෙන්න අවස්ථාවල් වෙන. දැන් අපි සාමාන්‍යයෙන් දන්න කාරණේ තමයි 2017 විතර ඉඳන්ම රතුගුරුස සමාජය තමන්ගේ කොටස මැනවින් ඉටු කරමින් හිටියේ. දැන් මේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙලත් එක්ක රතුගුරුස සංවිධානය එකතු වීම ඇතුළේ ඔබතුමියන්ලාට මොන වගේ කාර්යභාරයක්ද පැවරලා තියෙන්නේ? විශේෂයෙන් දැන් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා ප්‍රමුඛ ඒ කණ්ඩායම් එක පැත්තකින් සහයෝගය ලබා දෙනවා. මේ ජාත්‍යන්තර සංවිධානයක් විදිහට ශ්‍රී ලංකා රතුකුරුස සමාජයත් මෙහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. ඔබතුමිය ඇතුළු රතුකුරුස සමාජිකයින්ට මොන වගේ වගකීමක්ද පැවරුනේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය ඇතුළේ?
1: ඇත්තට මෙතෙන්දී අපි විශේෂයෙන්ම කටයුතු කරේ ඩෙංගු වර්ධන කටයුතු සඳහා ඒ වෙලාවේ තිබුණු ලොකු අවශ්‍යතාවයක් තිබුණා. හියුමන් රිසෝස් ඒ කියන්නේ වොලන්ටියර්ස් ලගේ ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒ වොලන්ටියර්ස් ලගේ අවශ්‍යතාවය සපුරලා දෙන්න සහ මේ තව කියන්නේ අනිත් ලොජිස්ටික් පහසුකම් ඒ වගේ දේවල් වලට අපි උදව් කරන එක තමයි කරේ. ඒක පහසුකම් සපයන එක තමයි අපි ඒ වෙලාවේ කරේ. ඇත්තටම අපි අර කලින් ඉඳලා ඒකට ලෑස්ති වෙලා හිටපු නිසා අපිට ඒ වෙලාවේ
2: සංවිධාන ජාලයක්
1: තිබුණු නිසා සහ අපි වෙනම ව්‍යාපෘතියක් හරහා කලින් ඒ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලෑස්ති කරගෙන හිටපු නිසා අපිට ඒකට ඒ විදියට වැඩ කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒක තමයි අපි ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ මේ වැඩසටහනේ අපි ලොකුවටම සම්බන්ධ වුණේ එතෙන්දී. ඒ කියන්නේ අපි අර ඒ මාසයක් සම්පූර්ණයෙන් මාසයක් ජූනි මාසේ සිට ජූලි මාසේ ජූනි මැද ඉඳලා ජූලි මැද වෙනකන් ඒ මාසේ ලංකාවේ high risk MOHS කියලා කියනවා වැඩි බලපෑමක් තියෙන MOHS 61ක් කව වෙන විදියට ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා මේ මාසය ඇතුළත. ඉතින් ඒකට අපි අපේ දිස්ත්‍රික්ක 11කින් ස්වේච්ඡා සේවකයන් සහ අර අපේ තියෙන පහසුකම් ටික සපයලා දුන්නා සහ අපි ඒ ටීම්ස් එක එකතු වෙලා වැඩ කරා. එතන ලොකු කවරේජ් එකක් දුන්නා ඒ මාසය ඇතුළත. ඉතින් ඒක තමයි අපි එකතු වෙලා කරපු වැඩසටහන. නමුත් ඇත්තටම ඒ වෙද්දි අපේ වැඩසටහනක් තිබුණා. ඒ වැඩසටහන හරහා තමයි අපි අතෙන්ට සම්බන්ධ වුණේ. අපි ඒක කොහොමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්ධන ඒකකයේත් එක්ක එකතු වෙලා ඒ වැඩසටහන කරගෙන ගියා ඒ වෙලාවේ.
0: දැන් අපිට මේ වෙලාවේ මේ පණිවිඩය මතක් කරන්න තියෙන්නේ ඩෙංගු මදුරුවන්ට නෙවෙයි. මේ කතා බහ කරන්නේ ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා විය යුතු මහජනතාව වෙනුවෙන්. මේ රටේ දරු පෙටවුන්ට, මේ රටේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, අජ්ජම්මලට, සීලට මේ හැමෝටම තමයි මේ කතාව. ගංගාකාරියෝ සම්මහත්මිය වැඩසටහන් ප්‍රධානී තනතුරේ වැඩ කටයුතු කරන අතරතුරේ අද අපේ ආරාධනාවෙන් මෙතෙන්ට එන්නේ මේ දැනුවත් කිරීම කරන්න. රතුකුරුස සමාජය ගැන අපි මුලින් කතා කරන්න ප්‍රවිෂ්ටයක් ලබා ගන්න, ඊට පස්සේ මේ ඩෙංගු ව්‍යසනය මෙහි බරපතලකම මේන් වැළකෙන්නේ කොහොමද මේ ආදී කරුණු කාරණා ගණනාවක් අපිට කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම රතුකුරුස සමාජය සම්බන්ධයෙන් වගේම මේ කණ්ඩායමේ මැදිහත් වීම සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී අපට දැන ගියා ගන්නට අවශ්‍ය තොරතුරු ගණනාවක් ඇති. අපිට කතා කරන්න පුළුවන් මේ සංවාදයේ කොටස් කරගන්න වෙන්න 011-2-774-606 අපේ දුරකථන අංක 011-2-775-285. අපිට කතා කරන්න පුළුවන් 0-7-0-3-93-5-93-7 ඔස්සේ WhatsApp පණිවිඩයක් තියන්න. එතුමෙන් වැඩි දුර තොරතුරු දැන ගියා ගන්න අවශ්‍ය නම් අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. විරාමෙන් පස්සේ යලි අපි කතා කරනවා 2:27.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවාදන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටික පටන් දින රුපියල් 106,550 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න TLB වාසී කොයි කාටත් වාසී
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400
6: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
7: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
6: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
7: රයිනෝ ප්‍රීමියර්
6: එතකොට යට මැටි කෝටින් එක තියෙන
7: සීලමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
8: සේමන සාදන අභිමානයයි රයිනෝ
9: ශ්‍රී ලංකාවේ අංකයක රූෆින් සීලින් ෂීට්
10: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB
11: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB Rolodos වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 0773211400
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: උදේ 8:34
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
8: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
9: අපේ ආණ්ඩුව වසර 2යි. රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness within Sonalika Tractory මහ පොළොවට මහ බලයක් දෙන්නේ මාරාන්තිකයි
12: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
13: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
14: රට

0: Searchlight.
1: అంటే వినాడి తీసాయే విలాగా కథాగ్రమి నిన్నే డెంగు మర్దనీయ సంబంధేన్ విశేషణ అది మే కథాబహట అప్పి ఆరాధనా కల శ్రీలంక రతు కురుసు సమాజే వెడసటహన్ ప్రధాని గంగా కార్య సమాహాత్మ్య అప్పి అయసమగిన్ కథాకరాన్నే డెంగు మర్దనే సదహ జనతావ ధనువత్ కిరీమ హిమనతన్ జనతావ పెలంబవీమ జనతావట ఎం కిసి పని విడియక్ అరగిన అనేక మగర కలినుత్ క్యూ వగే డెంగు మధురవట మే కిసి వా కదాలనే డెంగు మధురవట దీన్ని మధురటిగా కెక్కుతున్న తనకు బెలో తమంగి బిత్రటిక ఏ స్థాని తిమునమ కీటయన్ హెదినో ఇట పస్సే డెంగు మందురు ఆ విధియర దష్ట కరమిన్ అవిట మే రోగే వ్యాప్త గిరిగిన తమై డెంగు మందురు అట తీన్ తింగ్ ఇక ఆట గీయన్న బెర్ని సాతమై అపి సమస్త మే సమాజే జనతావ దెనువత్ కరాన్ని అపి ఏకతు విలా డెంగు మందురు పో వెన స్థానటికి వినాశ కల దాము సతీకట ఇక దావసక్ విదర మేద అపి గివాల దొరు వల్ల పస్ కర్ను అత పదు గాను తింగ్ డెంగు మందురు పో వెన్న పులువం మతురు ఏకతు వెన్న పులువం తెండిగ అవిట పులువం నం సతీట ఇక దావసక్ పౌల హెమూ మేకతు విలా పాసలేగి నం దరువురు గురువురుడిగ దెమోపియో హెమ్మ మిగతుల పొడ్డక్ మీ పరిశ్రయ శుద్ధ పవిత్రకరణిక ఇతని అవిడ మీ ప్రశ్న విసుమా కొయాగన వెడి తిని వెడి ఉడుదు అనగా అవి మీగన వెడి అవధాని యాకెమ్ము నొగర సిటీ రాణి లోపల అన్నం అది డెంగు కిలగని దీర్ఘ ఇతిహాసక్తి రోగి లంకావే గంగా మహాత్మీయ కొయ్ కాలే వగీద డెంగు రోగి మూలిమ వార్త వెళ్ళ తిని ఈ వర్ధనయ పశుకాలినో పెన్నుంకరన్న పడంగానే కొయ్ కాలే వగీదలదు
2: ඔයතරම් ඉතිහාසය ගැන කතා කරොත් හැමදේටම ඉතිහාසයක් තියෙනවානේ දැන් ඩෙංගු වල ඉතිහාසය පටන් ගන්න 1965 ඉඳලා තමයි 65 දී තමයි මුලින්ම ඩෙංගු රෝගී වාර්තා වෙලා තියෙන්නේ ලංකාවේ ඊට පස්සේ ඒක ටිකෙන් ටික දිවෙන පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා ඒ කියන්නේ දැනට වසංගතයක් බවට පත් වෙලානේ තියෙන්නේ ඒකට 89 අවුරුද්දේ තමයි මේක වර්ධනය වෙන්න පටන් ගන්න තියෙන්නේ ඒකට ඒ වර්ධනය වෙන ව්‍යාප්තියක් ඇති වෙලා තියෙන්නේ 89 දී ඒකට 89 ඉඳලා මේක නැවත නැවතත් මතුවෙන ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම 2002, 2017, 2023 කියන අවුරුදුවලදී අපේ රටේ විශාල වශයෙන් ඩෙංගු අවුට්බ්‍රේක්ස්, ඩෙංගු ව්‍යාප්තීන් වාර්තා වෙලා තියෙනවා. එතකොට දැන් මේ වෙලාව ගත්තත් 2026 කියන්නේ ඒ වගේ විශාල ව්‍යාප්තියක් තියෙන වෙන අවුරුදුවලටත් වඩා ලොකු ව්‍යාප්තියක් තියෙන අවුරුද්දක්. එතකොට දැන් ඒක අප්‍රේල් මැයි වගේ ඉඳලා තමයි මේ අවුට් බ්‍රේක් එක එන්නේ. ඉතින් තාමත් ඒක යනවා. ඒක අඩු වෙලා තිබුණා තාමත් ඒක යනවා ඉතින්. ඒතර මේ වෙන විට මේ ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. වාර්තා වෙමින් පවතිනවා. වැඩිපුරම බස්නාහිර පළාත, කොළඹ ගම්පහස කඩුතර කියන දිස්ත්‍රික්කත්, මහනුවර කියන දිස්ත්‍රික්කෙත් තමයි වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ මේ වෙද්දී.
1: සාමාන්‍යයෙන් දැන් අපි මේ සති කිවේකට කලින් කතා කරද්දී මරණ සංඛ්‍යාව 70 වගේ ලිමිට් එක තමයි තිබුණේ. දැන් වෙනකොට සාමාන්‍යයෙන් ඩෙංගු මරණ මේ අවුරුද්ද ඇතුලේ කීයක් විතර වාර්තා වෙලා තියෙනවද?
2: දැන් සැප්තැම්බර් 27 ඩෙංගු රිපෝට් එක විදියට නැෂනල් ඩෙංගු කන්ට්‍රෝල් යුනිට් එකෙන් රිලීස් කරපු රිපෝට් එකේ විදියට 77 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඇත්තටම 1,128,000 ඩෙංගු රෝගය හැදිලා තියෙනවා ලංකාවේ.
1: 1,128,000. ඒ අතරින් 77 දෙනෙක් ජීවිතය අතහැරලා දිනවා. හැබැයි මේ වළක්වා ගන්න පුළුවන් මරණ නෙමෙයි.
2: ඔව් ඒක තමයි කනගාටුදායක කාරණේ. දැන් වෙන වෙසනයක් වගේ වෙන ආපදාවක් වගේ අපිට දැන් ගම් වතුරක් හරි නායන එකක් හරි අපිට එකපාරටම නවත්ත ගන්න බැ. නමුත් මේ සියලුම දෙනා ජීවත් වෙන්න හිටපු මිනිස්සු. එතකොට ඒගොල්ලෝ තමයි ජීවිතේ නැති වෙලා තියෙන්නේ මේ ඩෙංගු රෝගය නිසා. ඒ වගේම අර 100,000 මිනිස්සු හැදිච්ච සියලුම දෙනාට තව කොම්ප්ලිකේෂන්ස් තව ප්‍රශ්න එනවා. කියන්නේ ඩෙංගු හැදිච්ච කෙනෙක් ඒක දන්නවා. කියන්නේ එකපාරට රිකවර් වෙන්නේ නැහැ. සමහරවිට එයාට පෞලි ප්‍රශ්න, ඒ වගේ මුළු පවුලක්ම ඒ වෙනුවෙන් සෆර් කරනවා. එතකොට ඒ හැමදේම අපිට වළක්ව ගන්න පුළුවන් දෙයක් තමයි අපි මේ හැම අතේ තියාගෙන ඉන්නේ. කියන්නේ ඒක තියෙන්නේත් අපේ අතේම තමයි.
1: මේක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක්. හැබැයි මේ වැඩේ අපි මග හරිනවා. අපිට මතක තියෙන්නේ ටික කාලය ඉන්නේ අර ලංකාවේ මිනිස්සුන්ට මතක තියෙන්නේ සතියක් විතර වගේ කාලයක් කියන එක ඇත්ත. ඉතින් ඒ නිසා අපිට අමතක වෙලා යනවා. ගෙවල් අහල පහල කාට හරි ඩෙංගු හැදුනොත් ඔන්න ගමේ මහා ශ්‍රම දාන දාලා ඉක්මනට මේක සුද්ධ පවිත්‍ර කරලා කොහොම හරි එතනින් බේරෙන්න හදනවා. අවදානමක් තමන්ගේ ළඟටම ගිය දොරකඩටම ආවට පස්සේ. හැබැයි මේ අවදානම එන්නේ නැති වෙන්න වග බලා ගන්න අපිට පුළුවන්. ඒක මහා ලොකු වැඩක් නෙවෙයි. අපි උටක් පැහැදිලි කරගමු ඩෙංගු කියන රෝගය ව්‍යාප්ත වෙන්න බලපාන හේතු සහ අපි මොනවද මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ටික අපිට.
2: ඔව් ඇත්තටම ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්නේ ඍතුමය විදියට. ඒ කියන්නේ ඒක වෙන්නේ වර්ෂාවත් එක්ක. අපිට මොකද අපි දන්නවා මෝසම් වැසිනේ අපිට ලැබෙන්නේ. ඒතකොට මෝසම් දෙකකින් අපිට ලංකාවට වැසි ලැබෙනවා. එකක් තමයි නිරිත දිග මෝසම් කාලය මැයි සිට සැප්තැම්බර්. අනිත් එක තමයි ඊසාන් දිග මෝසම් කාලය ඔක්තෝබර් සිට පෙබරවාරි. ඒතකොට ඒක අනුව තමයි දැන් මේ සැරේ බැංක 2026 මැයි සිට සැප්තැම්බර් සඳහා තියෙන මේ නිරිත දිග මෝසමත් එක්ක අප්‍රේල් මැයි වගේ තමයි මේක පටන් ගන්නේ. ඇත්තටම මේ අවුට්බ්‍රේක් එන්නේ ওই වැස්සත් එක්ක. පළවෙනි වැසි වාර කීපයත් එක්ක තමයි ඒක එන්නේ. ඉතින් එතකොට ඒකත් එක්ක තමයි අපි කල්පනා කරන්න ඕනේ අපි කොහොමද මේක කන්ට්‍රෝල් කරගන්න කියලා. ඒක තමයි ඩෙංගු කන්ට්‍රෝල් යුනිට් එක පවා කරන්නේ. එතකොට ඩෙංගු අවදානම ගත්තොත් ඇත්තරම කරුණු ගොඩක් බලපානවා. එකක් විශේෂයෙන්ම තමයි වර්ෂාපතනය සහ උෂ්ණත්වය. දැන් ඇත්තරම ක්ලයිමට් චේන්ජ් කියලා දේකුත් අපි කතා කරනවානේ, දේශගුණ විපර්යාස. එතකොට දේශගුණ විපර්යාසත් නිසා අපිට වර්ෂාපතන රටාවේ වෙනසක් තියෙනවා. එතකොට වර්ෂාපතන රටාවත් එක්ක මේ ඩෙංගු කන්ට්‍රෝල් කරන එක ටිකක් අමාරුලා තියෙනවා. අනිත් දේ තමයි ක්ලයිමට් චේන්ජ්. එහෙම නැත්නම් දේශගුණ විපර්යාසත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වැඩි වෙන උෂ්ණත්වයත් අපිට මේ නරක විදියට බලපානවා ඩෙංගු කන්ට්‍රෝල් කරන්න ගියහම. මොකද ඩෙංගු වලට ඒක ෆේවරබල් කන්ඩිෂන් එකක් නිසා. ඒ වගේම අපි ජලය එකතු වීම, ජලය රැඳ වෙන තැන්, ඒ දේවලුත් අපිට ඩෙංගු වල අවදානමට බලපාන එක වස්සත් එක්ක එන දෙයක් මේකත්. ජලය එකතු වෙන එක. ඒ අනිත් එක තමයි නාගරීකරණය සහ ජනගහන ඝනත්වය. ජනගහන ඝනත්වය වැඩි නාගරික ප්‍රදේශවල වැඩි. ඒ කියන්නේ ඒක මිනිස්සු අතර පැතිරෙන දෙයක් නේ. ඉතින් එතකොට ඒ වගේ කරුණුත් බලපානවා ඩෙංගු වල අවදානම වැඩි වෙන්න. අනිත් එක විශේෂයෙන්ම කසල කර්මනාකරණය සහ පාරිසරික තත්ත්වයන්. ඒ කියන්නේ ඩෙංගු සහ කසලවල, ඒ කියන්නේ ඝන අපද්‍රව්‍යවල ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට කසල කර්මනාකරණය කියන එක හරිම වැදගත් දෙයක්. ඩෙංගු අවදානම වැඩි වෙනවා කසල කර්මනාකරණය හරියට උනේ නැත්තම්. අනිත් එක තමයි මිනිස්සුන්ගේ ගමන් බිම.
1: මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් සමාජයේ කතා බහක් තියෙනවා, විවිධ සෞඛ්‍යංශ පවා දැනුවත් කිරීමක් කරලා තියෙනවා. පිරිසිදු වතුරේ තමයි ඩෙංගු මදුරුව බෝ වීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ගැන අවධානය යොමු කරන්න තැන තැන මේ අපද්‍රව්‍ය එකතු වීම ඇතුළේ ඩෙංගු ව්‍යාප්ත වෙනවා කියලා කිව්ව ගමන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙම වෙන්න බෑනේ. එහෙනම් මේ දෙක පරස්පරයිනි කියලා. මොකද මේ කතාව ටිකක් අපි පැහැදිලි කරගමු. ඇයි ඝන අපද්‍රව්‍ය නිවැරදිව කළමනාකරණය නොකිරීම ඇතුළේ කොහොමද ඩෙංගු ව්‍යාප්ත වීම සිදු වෙන්නේ ගංග මහත්මිය?
2: ඔව්, එතරම් ඝන අපද්‍රව්‍ය කියන ඒවායි ගොඩක් වෙලාවට තියෙන්නේ දැන් පොලිතීන්. එතකොට යෝගට් කප් වගේ ප්ලාස්ටික්
1: සැමන්ටින්
2: කප් ඒවා ඇත්තරම සැමතරමට පිරිසිදුයි. මොකද ඒ දෙවලට එකපාර දෙයක් වැහලා වතුර පිරුණාම ඒවා පිරිසිදු වතුරක් තමයි ඒක එකතු වෙන්නේ. කොටින්ම මේ පොඩි බෝතල් මූඩියක් පවා ඇති. එතකොට ඒ අපද්‍රව්‍ය වල ගොඩක් වෙලාවට තියෙන දැන් පොලිතීන් එකකට උනත් වතුර වැටෙනවා, වතුර එකතු වෙනවානේ. ඉතින් ඒ අපද්‍රව්‍ය වල වෙන්නේ වතුර එකතු වෙන එක. ඉතින් ඇත්තටම අපි කසල කළමනාකරණය කරලා සමහරලාට ඇත්තටම අපිට ගැටලු තියෙන්න පුළුවන් මේ කසල වලට කරන දේ ගැන. ඒක අපි වෙනම කතා කරන මාතෘකාවක්. නමුත් මෙතන අපිට තියෙන්නේ කසල වලට වතුර එකතු වෙන්නේ නැතුව ඒක දැන් තැන් තැන් වල දාන්න නැතුව එක තැනකට එකතු කරලා ඒක තෙමෙන්නේ නැතුව වතුර පිරෙන්නේ නැතුව තියෙන විදියට අපි එක මේ එක්තැන් කරලා හරි තියන්න පුළුවන් නම් මේකෙන් අපිට ගැලපෙන්න පුළුවන්. මොකද මේ මදුරුව ඇවිල්ලා විතර දාන්නේ වතුරේ, පිරිසිදු වතුරේ, ඒ වතුර එකතු වෙන තැන් නැති කිරීම තමයි මේකේ අරමුණ වෙන්න ඕනේ කසල කළමනාකරණය කිරීමේදී. කසලවල විතරක් නෙවෙයි, ඒක තැන් මං කිව්වා අනිත් එක වෙන තැන් වලත් වතුර එකතු වෙනවා. කසලම වෙන්නේ නැහැ, ගෙවල් ඇතුලේ වතුර එකතු වෙනවා, මල් පූච්චි වල වතුර එකතු වෙනවා, පොඩි තැනක් ඇති ස්ලැබ් වල වතුර එකතු වෙනවා, වැහිපීලි තියෙනවා, ඒ වගේ ගොඩක් තැන් වල වතුර එකතු වෙනවා. මේ වතුර එකතු වෙන තැන් නැති කරන එක තමයි කරන්නේ. හැබැයි විශේෂයෙන්ම වැඩිපුරම තියෙන්නේ මොකද, වැඩිපුර තියෙන්නේ කසල. කසල නිසා තමයි ගොඩක්
0: ඇති. ඔබතුමීලගේ කණ්ඩායම මේ ගියහම අත්දැකීමෙන්නේ මේ කියන්නේ අතට මේක දැන් මේ මවල මෙතන ඉඳගෙන මේ සීතල කාමරක ඉඳන් කියන කතාවක් නෙවෙයි. හැමෝම බිමට ගිහිල්ලා මේ රජයේ ආයතනත් එක්ක, රජයේ ආයතන පාර්ශවත් එක්ක, සෞඛ්‍යංශත් එක්ක ගිහිල්ලා බිම දැක්ක දේවල් ටික තමයි මේ කියන්නේ. ඒ නිසා මම කැමති ඔබට ආරාධනා කරන්න මේ කතාවට සම්බන්ධ වෙන්න. හේතුව තමයි දැන් ඔබට කියන්න බැහැ නැවත කතා කරලා ඩෙංගු වලින් වැළකෙන්නේ මෙහෙමයි මේ ටික අපි කියනවා. ඔබ මේ පැත්තෙන් අහන් ඉන්නවා. නමුත් අපිට යුතුකමක් තියෙන මොදුශංක අපි අහගෙන ඉන්න අපේ පුරවැසියෝ විදිහට මේ සමාජයේ දකින්න වැරදි ටික. ඒ කියන්නේ දැන් මෙච්චර මේ කියලා, මෙච්චර රජයේ වැඩසටහන් කළා, මෙච්චර රතුකුරුස සමාජෙ මැදිහත් වෙලා ඔවුන්ගේ ප්‍රතිපාදන වෙන් කරගෙන මිනිසුන්ගේ ජීවිත වෙන් කරන හඳුනනට මේ සමාජයේ ඔබේ ගමේ තාමත් මේ වැරදි ටික තියෙන තැන් ටික තියෙනවා.
1: දැන් මේ මගෙත් එක්ක වැඩසටහන් කලින් රනිල් මේ ගංගා මහත්මිය කතා කරද්දි කිව්වේ දැන් ඩෙංගු ගැන අපිටත් වඩා මේ රටේ මිනිස්සු දන්නවා. අපි ඒ දැනුවත් කිරීම ටික කරලා ඉවරයි. ඇත්තටම ඩෙංගු වලින් වැළකෙන්නේ කොහොමද මේ කියන දැනුවත් වීම අපිට උගන්වන්න පුළුවන් තරමට දැන් රටේ මිනිස්සු දැනුවත් වෙලා ඉවරයි. ඒක රතුකුරු සමාජය වෙන්න පුළුවන්, මේ ඩෙංගු මර්ධනය ඒකකේ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, අනිකුත් සිවිල් සංවිධාන වෙන්න පුළුවන්. මේ හැමෝම එකතු වෙලා මේ පණිවිඩේ අරන් ගිහිල්ලා ඉවරයි. MOH එක හරහා දැනුවත් කිරීම කළා මිනිස්සු දන්නවා ඩෙංගු හැදෙන්නේ කොහොමද, ඩෙංගු මදුරුව බෝ වෙන්නේ කොහොමද, තමන් මොනවද කරන්න ඕනේ කියලා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් ඩෙංගු ගැන දැනුවත් වුණාට ගංගා මහත්මිය අපි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක නොවීම නේද මේ අර්බුදය නිර්මාණය වෙන්න හේතු වෙලා තියෙන්නේ
2: ඇත්තටම ඒ කියන්නේ අර අපි කියනවානේ නොලෙජ් ඇටිටියුඩ් ඇන්ඩ් බිහේවියර් චේන්ජ් එකක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැනුම ආකල්ප සහ හැසිරීමේ වෙනසක් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මම කලින් කිව්වා වගේ දැනුමේ වෙනස දැන් වෙලා ඉවරයි. මේ විශේෂයෙන් මේ වගේ අවුට්බ්‍රේක් එකක්ල හැබැයි ඊළඟට ආයේ තව අපි කන්ටිනියුස්ලි කරන්න ඕනේ මේ මොකද ඊළඟට එන ජෙනරේෂන් එකට අපි පාසල් වල ඒවා කරන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ආකල්පත් ගොඩක් වෙලාවට ගොඩක් අයගේ ඒගොල්ලන් දන්නවා මේක කරන්න ඕනේ කියන එක. හැබැයි අර බිහේවියර් චේන්ජ් එක හැසිරීමේ වෙනස්කම තමයි අපිට කරගන්න ඕනේ.
0: අන්න ඒකයි අර කිව්ව බිහේවියර් චේන්ජ් එක. එහෙම නැත්නම් හැසිරීමේ වෙනසට මේ මිනිසුන්ගේ ආකල්පනේ හැදෙන්න ඕනේ. එතකොට තාමත් ගම්වල, තාමත් නගරබදව, තාමත් ඔබ ඉන්න ප්‍රදේශ ආශ්‍රිතව කවුරු මොනවා කිව්වත් මං නෙවෙයි මැරෙන්නේ කියලා හිතාගෙන, මම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ කරන මිනිස්සු පිරිසක් ඉන්නවා. එතකොට ඔවුන් කරන වැරදි ටිකක් තියෙනවා. තාම يعني අපි මේ හිතන් ඉන්න පිටිසරවද ගම්වලත් ඩෙන්ගු තව නැති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේවා PHI එනකම්ම ඉන්න, එහෙම නැත්නම් අහල පහල කෙනෙක් මැරෙනකම්ම ඉන්න ඕනේද? අන්න ඒක තමයි මහජනතාවගේ පැත්තෙන් අපිට එන්න ඕන කතාව. මොකද්ද මේ පැත්තේ සිද්ධ වෙන වැරද්ද? එහෙම නැත්නම් සමහර සොලූෂන් තියෙනවා. මදුසංග ඝනද්‍රව්‍ය මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ලංකාවේ වැඩිම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒව කොහොමද හරියට කළමනාකරණය කරගන්නේ? නැත්නම් gedara කුණු ටික වර්ග කළා කුණු එළියට දානකොට කොහොමද මේ හැම දෙයක්ම මේකට බලපාන? ඒ නිසා ඔබ අපිට කතා කරන්න 0112774606 කියන දුරකථන අංකයට 0112774606 කියන දුරකථන අංකය අපි ඔබට විවෘත කරලා තිනවා. ඒ වගේම ඔබට මේක දැන් කියන්න නෙවෙයි නෑ, මට මෙන්න මේ වගේ අදහසක් තියෙනවා කියලා ඔබට හිතනවා නම් ඔබ වෙනද වගේම ඔබට පුළුවන් අපිට ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න WhatsApp ඔස්සේ 0702093597. කියන්නේ ඔබේ අදහස මේ කතාබහ ගැන, ඩෙන්ගු මර්ධනය ගැන, නැත්තම් ඔය එකක්වත් කළ වැඩක් නැහැ මෙන්න මෙහෙම කරොත් හොඳයි කියලා ඔබ හිතනවා නම් පුරවැසියෙක් විදිහට ලංකාවේ එකම තැන තමයි ඔබේ පුරවැසිය අදහස් වලට තැනක් ලබා දෙන, ඒවා කෙලින්ම එන සම්පත්දායකයත් එක්ක කතා කරලා ඒක අදාළ පාර්ශව වලට දැනුවත් කරන. ඒ නිසා අපි කතා කරමු, අපි පුංචි විරාමයක් ගන්නවා, ඊට පස්සේ නැවත අපි කතා කරමු. උදේ 8යි විනාඩි 48යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි. සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105,000 ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

0: ඩෙංගු මර්ධනය කරන්න, ඩෙංගු පරාජය කරන්න අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ, මේ ගැන කතා කරන්න අද අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා වැඩසටහන් ප්‍රධානී ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ගංගාකාරියව සමහත්මියට. ගංගාකාරියව සමහත්මිය හරි ලස්සන කතාවක්, හරි ලස්සන පණිවිඩයක් සමාජගත කිරීමේ උමනාවත් එක තමයි ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අර දවසක් වෙන් කරගන්න සතියකට ඒකත් විනාඩි 30ක් තිබුණම ඇති පවුලේ හැමෝම එකතු වෙලා තමන්ගේ නිවසේ සතියකට සැරයක් විනාඩි 30ක් භාවිත කිරීමෙන් ඩෙංගු මර්ධනය කරන්න පුළුවන් කියන සංකල්පය මේ වෙනකොට සමාජය තුළ කතා බහට ලක් වෙනවා. ඒ පිළිබඳ ප්‍රවර්ධනය කිරීම මුතුමියන්ල කරමින් ඉන්නවා. මොකක්ද මේ කාරණේ, මොකක්ද මේ කියන වැඩේ, පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඩෙංගු මදුරුව පරාජය කරන්න සතියට විනාඩි 30ක් ඇති.
1: ඇත්තටම ගත්තොත් මේක අපි කියන්නේ බ්‍රේක් ද සයිකල් කියලා. මේ සයිකල් එක බ්‍රේක් කරගන්න එක අපිට කරන්න ඕනේ. එතකොට ඩෙංගු මදුරුවගේ ජීවන චක්‍රය ගත්තොත් බිත්තර, ලාවා, කීටය සහ සුඹුල් මදුරුවා විදිහට තමයි ඩෙංගු මදුරුවගේ ජීවන චක්‍රය තියෙන්නේ. එතකොට මේ ජීවන චක්‍රෙන් මදුරුවා විතරයි වතුරෙන් උඩ ඉන්නේ. අනිත් ජීවන චක්‍රය අවස්ථා තුනම වතුරේ තියෙන්නේ. එතකොට දැන් ඒ සයිකල් එක බ්‍රේක් කරන්න අපිට කරන්න තියෙන්නේ වතුර අයින් කරන එක. ගැනේ වෙලාවක

0: අර ජීවන චක්‍රය අපිට කඩන්න පුළුවන් මදුර වගේ. ඒතර විනාඩි 30ක් ගත කරලා මේ වතුර එකතු වෙන තැන්, ඊළඟට බ්‍රීඩින් සයිට්ස් විදියට අපි ගන්න මේ බෝ වෙන ස්ථාන, ඒවා අයින් කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒකයි අර කිව්වේ සතියකට දවසක් විනාඩි 30ක් කියන එක. ඒ කියන්නේ සතියක මුළු සතියම විනාඩි 30යි ගත කරන්න තියෙන්නේ මේ වැඩේට.
1: ඉතින් අපි මේ ඊට වඩා වෙලා වෙන් කරගන්නවා නේද? ෂොපින් කරන්න වෙලා වෙන් කරගන්නවා, කන්න බොන්න යන්න පිහින්න රස්සාවට යන්න හැම දෙයකටම අපි වෙලා වෙන් කරනවා. හැබැයි ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපිට විනාඩි 30ක් සතියකට කැප කරන්න බෑ කියන එක බොරු කතාවක්. මේක වෙලාවක් කලාවක් නෑ. දවසේ ඕනම වෙලාවක් ඔයාලට වෙන් කරගන්න පුළුවන්. විශේෂයෙන් හැම සති අන්තිම අපි මේ ඉරිද දවසේ මේ කතා කරන්න තීරණය කළෙත් අද කතා කරලා ආය ලබන සතිය කරනවා කියන නෙමෙයි. අදම මේ ගංගමිස් වැඩේ පටන් ගන්න පුළුවන් නේ.
0: ඔව්, ඇත්තටම කරන්න තියෙන්නේ අපි කොහොමත් අපේ වත්ත සුද්ධ කරනවා, ඒ දේවල් කරනවා නම් ඉතින් එතකොට ඒකත් එක්කම අපි විශේෂ අවධානයෙන් ඒ දේවල් කරන්න ඕනේ. කියන්නේ නිවස ඇතුළ සහ නිවසේ පිටවත් අපි විශේෂයෙන් පරීක්ෂාවට ලක් කරමින් තමයි සුද්ධ කරන්න ඕනේ අපේ මේ වගේ කාලෙකදී.
1: එතකොට දැන් ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් අපි මෙච්චර කාලයක් දැනුවත් කිරීම කළේ වත්තේ තියෙන පොල් කටුවක් තියෙනවා නම් වතුර පිරෙන මේක අනිත් පැත්තට හරවන්න, ප්ලාස්ටික් කෝප්ප ටික, යෝගට් කප් එක, ඒ ටික මේ අනිත් පැත්තට හරවලා දාන්න, නැත්නම් විනාශ කළ දාන්න. 17 එකක් වගේ ටින් බෙල් එකම මොනවා හරි තියෙනවා, වතුර එකතු වෙන දේවල් තියෙනවා, ඒවා තලලා පොඩ්ඩක් මේව කරන්න, නැත්නම් ওই භාණ්ඩ එකතු කරන්න ඉන්න කණ්ඩායම් වලට ඒවා බාහිර දෙන්න, ගෙවල් ඇතුලේ තියාගන්න එපා. අපි එතනින් එහාට ගිහින් මොනවද කරන්න ඕනේ? දැන් හුඟාක් වෙලාවට සමාජයේ අපිට අහන්න ලැබෙන දේ තමයි ඩෙංගු මදුරුවෝ බෝ වෙලා ඉඳලා තියෙනවා, උඩ වහලේ ගහලා නැහැ, ස්ලැබ් එක විතරයි තියෙන්නේ, පොඩි අර සිමෙන්ති කපරාදුව දාගෙන එනකොට වතුර එකතු වෙන පොඩි වලක් තියෙනවා නම් මෙතනත් ඩෙංගු මදුරුව හැදෙන්න පුළුවන්. එතකොට අපි ඔය අර සතියේට මේ විනාඩි 30ක් අරගෙන කරන වැඩේදී ටිකක් මේ මතු පිට පෘෂ්ඨවල විතර ඇලිලා තියෙනවා නම් ඒවා ගැලවිලා යන්න පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය කරන්න ඕනද? කොහොමද අපි මේ වැඩ කටයුතු ටික කරගන්න ඕන කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරගමු.
0: ඔව්, ඇත්තටම මේක හරි. දැන් අපි එකක් තමයි ඔය ඒ අයින් කරන පොල් කටු හරි යෝගට් කෝප් හරි ඒවා රෙස්පොන්සිබිලි රිමූව් කරනවා. ඒක කොහේ හරි එක තැනකට එකතු කරන එක නෙවෙයි. මොකද වතුර පිරෙන්නේ නැති එක තමයි මෙතන වෙන්න ඕන තියෙන්නේ. දැන් අපි දිනපතා අයින් කරන්න බෑ කියලා අපි දන්නවා. ඒක අරන් යනකම් හරි ඒවා ඩිස්පෝස් නියමිත විදියට ඩිස්පෝස් කරනකම් අපි ඒවා රෙස්පොන්සිබල් විදියට ඒවා අයින් කරලා තියන්නේ වතුර පිරෙන්නේ නැති වෙන්න. ඒ ඇවිල්ලා වතුර මදුරට බිත්තර දාන්න බැරි වෙන්න. ඉතින් අනිත් එක තමයි ඔය මේ කියපු විදියට එකක් තමයි මේ කාණු සහ ගටර්ස් වල, ඒ කියන්නේ වැහි පීලි වල වතුර එකතු වෙන කොළ පිරුණම ඒ ගොඩාක් මදුරු විතර දානවා අපි නොදැන වැහි පීලි වල සහ වතුර එකතු වෙන මේ ඒ කියන්නේ පිරිසිදු වතුර එකතු වෙන කාණු වල සහ ඒ වගේ තැන් වල. ඉතින් ඒවා අපි ඒ කියන්නේ සතියකට සැරයක් සුද්ධ කරන එක තමයි ඇත්තටම කරන් තියෙන්නේ. සමහර දේවල් ඇත්තටම ටිකක් අමාරුයි වෙන්න පුළුවන් ස්ලැබ් බුඩ වගේ තැන් වල. ඉතින් ඒ වගේ තැන් වල වතුර නොරැඳෙන විදියට අපි සකසා ගන්න ඕනේ. නැත්නම් ඉතින් ඒ තැන් වල ඇත්තටම වතුරෝ බෝ වෙනවා. විශේෂයෙන්ම මේ අර කිව්වා වගේ බිත්තරේ ඒකේ අලවන එක තමයි මදුරුව කරන්නේ. එතකොට වතුර ඇත්තටම ගොඩක් අමාරු දෙයක් මේ ඩෙංගු කන්ට්‍රෝල් කරන එක පැත්තෙන් ගත්තාම. මොකද වතුර ටික අපි අයින් කරත් අපි හිතමු දැන් සමහරලාට සුරතල් සතුන්ට වතුර දෙන භාජන වෙන්න පුළුවන්. ඒ අපි දිනපතා අලුතෙන් වතුර දානවා. නමුත් අර භාජනයේ ගැටේ මදුරුව බිත්තර දාලා තියෙනවා. අර වතුර ටික අයින් කරාට අරක පිරිසිදු කරන්නේ නැතුව අයින් කරාම ඒකේ ඉන්නවා. ඒ වගේම අපි අපේ කණ්ඩායම් වලට හම්බ වෙලා තියෙනවා තමන්ගේ මේසෙ උඩ තියාගෙන මල් පෝච්චියේ වතුර දාලා තියෙනවා. ඒකත් වතුර ටික අර පරණ වතුර හරලා අලුත් වතුර ගන්නවට හොඳටම පරීක්ෂාකාරීව බැලුවොත් ඒක ඇතුළෙත් මදුරු කීටියෝ ඉන්නවා. ඉතින් ඒ වගේ අපි නොදැන අපේ අවටම අපි ඒ වගේ ස්ථාන තියාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට කුස්සියේ හරියට ඉන්නවා, සිංක එකට වතුර මොන හරි එකතු වෙන තැන් තියෙනවා, ඊළඟට ෆ්‍රිජ් එකේ වතුර එකතු වෙන තැන් තියෙනවා. ෆ්‍රිජ් එක ඇතුළේ සමහරලාට මේ ගොඩක් කූල් නැතිනම් ඒ ඇති තැන් තියෙනවා නම් එහෙම අපි නොදැන ඒ වගේ ඒකයි අර කිව්වේ මේ අර චෙක් කරන්න ඕනේ කියන එක නිකන් සාමාන්‍ය විදිහට සුද්ධ කරන එක නෙමෙයි. අර රෙස්පොන්සිබල් විදිහට චෙක් කරලා තමයි අපි ඒ තැන් ටික අයින් කරගන්න ඕනේ. අනිත් එක තමයි වතුර එකතු කරන ඒවා වහලා තියෙන එක. දැන් අර වතුර එකතු කරන තැන් තියෙනවනේ, ඒවා අපි භාජන වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වහලා තියන්න ඕනේ. ඒතර මදුරුවට ඇවිල්ලා බිත්තර දාන්න බැරි වෙන්න.
1: ගෙදර සමහර වෙලාවට ඒ නාන්න කරන වතුර ගන්න ටැංකියක් හදලා තිනවා. මේ ටැංකිය හැමදාම වතුර පිරිනවා. ඒකෙන් ආයෙත් අපි ප්‍රයෝජනෙට ගන්නවා, ආයෙ වතුර මාරු වෙනවා. හැබැයි රොබතුමිය කියනවා වගේ සතියකට සැරයක්වත් අපි මේ ටැංකියේ වටේ තියෙන බිත්ති ටික තාප්ප ටික සුද්ධ පවිත්‍ර කරලා අයින් කළේ නැතිනම් අපි කොච්චර දවස ගන්න මේ වතුර මාරු වෙනවා කියලා හිතන් හිටියත් ඩෙංගු මදුරුවාට ඒක අදාළ නැහැ. ඔහු ඔහුගේ ක්‍රියාවලිය ඒ විදිහටම කරමින් ඉන්නවා. අපි මදක තියාගමු. අද ඉඳලා සතියට විනාඩි 30ක් වෙන් කරගෙන ඩෙංගු මර්ධන ක්‍රියාවලියේ සක්‍රීය සමාජිකත්වය ඔබේ පවුල තුලට අරගෙන එන්න. එහෙම වුණොත් ඔබේ අහිමි වෙන්න නියමිත ජීවිතය ඔබට වළක්වා ගන්න පුළුවන්. පවුල කෙනෙක් මිය ගියොත්

ඩෙංගු හැදිලා දරුවෙක්ට යම්කිසි කරදරයක් වුණොත් අම්මට අපච්චිට කරදරයක් වුණොත් උන්ගේ ජීවිතවල ඉන්න උන් සමුගත්තොත් ඒක අපිට දරාගන්න බැරි ඛේදවාචකයක්. ඉතින් එතෙන්ට යන්න කලින් මේක වළක්වා ගන්න පුළුවන්. අර නැතිවෙච්ච ජීවිත 77 අපිට ඉතුරු කරගන්න තිබුණා. අපි හැමදෙනාම සක්‍රීයව මේ වැඩේට දායක වුණා නම් අපි තව කතා කරමු. අපි උදෑසන ප්‍රවෘත්ති වෙනුවෙන් විරාමයක් ගන්නෙ. ප්‍රවෘත්තිවලින් පස්සේ යලි කතා කරමු.

0: ලක්කඩ ප්‍රවෘතේ සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ සුපුන් දිලංකලේ නාරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අහුගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදී දවසක සිට පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා ඔහු වයස අවුරුදු 74ක් වන ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙඩි තිබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා දිවසේ ජනේලෙන් ගෙඩි අවිය යොමු කර වෙඩි තැබීම සිදු කර ඇති බවටයි මූලික විමර්ශන වලින් හෙළි වී තිබෙන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරනවා
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
0: සෞදි අරාබියේ රියාද් නගරුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරි පහදුවට බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යෙබඩේ සදා ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි හූති සංවිධානය සඳහන් කර ඇත්තේ. ප්‍රහාරයෙන් අදාළ තෙල් පිරි පහදුව පිහිටි භූමියෙන් විශාල දුම් සහ ගිනි ජාලා නැගෙනු දැක්ගත හැකි බව විදෙස් වාර්තා පවසනවා. ප්‍රහාරයේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් හෝ ඇරබ්කෝ සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: 24 පෑම සීරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: දෙක්යා සුරකින් මගතොට.
3: පැහැිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
4: මෙතු ගාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද බෙරිවිලා?
4: බෙරිවිලා විතර නෙමෙයි මේ. ඇලිලා.
3: තුමයි මේක හදලා බලන්නකො.
5: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
6: සර්ච්ලයිට් අහගෙන ඉන්න වෙලාව 9:11.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: Light.
1: Searchlight සමාජ ගතිගාවේ අපි දෙවැනි පැය මේ විදිහට ආරම්භ කරනවා. අද අපි කතා කරන්නේ ඩෙංගු ගැන කියලා පැත්තකට කරන්න බෑ. මේ කතා කරන්නේ අපි ගැන. අපි හුස්ම ගන්න ඕනේ, අපි ජීවත් වෙන්න ඕනේ, අපි සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්න පුළුවන් සතුට හඳවා ගන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ජීවිතේට හෝ තමන්ගේ අවට වටපිටාවයකි ජීවිතවල තර්ජනයක් නැහැ කියලා දැනනකොට අපිට සන්තෝෂෙන් ඉඳා ගන්න ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම වටපිටාවක් හදන්න නම් අපි අපේ වටපිටාව පරිශ්‍රය පිරිසිදුව පවත්වා ගන්න ඕනේ. හැබැයි මම මේ පිරිසිදු කියන වචනේ කියපු ගමන් අපේ ගංගා මහත්මියගේ පිරිසිදු විතරක් බෑ කියලා තව කෑල්ලක් කිව්වා. පිරිසිදු විතරක් නෙවෙයි, වියලි පිරිසිදු පරිශ්‍රයක් විදිහට තමයි අපි මේ පවත්වාගෙන යනවා.
2: මදුශංක, දැන් මේ කතාවට අපිට ලස්සන මැසේජ් එකක් කියනවා. මම හිතන්නේ නයෝමි ප්‍රනාන්දු මහත්මිය වන්නේ. ඒ කියනවා මේ මම ඒගේ මැසේජ් එක ඒ විදිහටම කියන්නම්. ඊට පස්සේ අපි ගංගා මහත්මියත් සම්බන්ධ කරගෙන මේකට පිළිතුරක් ලබා දෙමු. ඒ කියනවා මෙන්න මෙහෙම. පාසල්වල පවිත්‍ර කිරීම සඳහා දෙමව්පිය සහයෝගය ඉතාමත් අඩුයි. ශ්‍රමදාන සඳහා මව්පියන්ට එන්න කියන දිනේට ඔවුන් එන්නෙත් නැහැ. ඒ දවසට දරුවෝ පාසල් එවන්නෙත් නැහැ. බොහෝ පාසල්වල සනීපාරක්ෂක කම්කරුවන් නැහැ. පළාත් පාලන ආයතන වලින් ලැබෙන සහයෝගයත් සමහර තැන්වලදී ප්‍රමාණවත් නැහැ. දරුවන් යොදවා පවිත්‍ර කළ හැකි ප්‍රමාණය සීමිතයි. ප්‍රාථමික දරුවන් යොදා ගන්නත් බැහැ. මේ කරුණ අධ්‍යාපන බලධාරීන්ට පළාත් පාලන ආයතන වලට කිව්වත් කිසිම විසඳුමක් නැහැ. මේ නිසා පාසල් හරි අපහසුතාවයට පත් වෙනවා. මේ පිළිබඳවත් අවධානය යොමු වෙනවා නම් හොඳයි කියලා. ඔබතුමීට අත්දැකීම් තියෙනවනේ. අපි ඒකට උත්තරයක් දීගෙනම මොනවද අපි කරන්න කියලා කියමු.
3: ඇත්තටම අපි අපේ විශේෂ අවධානය යොමු වෙන කණ්ඩායමක් තමයි පාසල් දරුවන්. මොකද මේ ඩෙංගු කියන්නේ දිවා කාලේ මේ මදුරන් දෂ්ට කිරීමෙන් හැදෙන රෝගයක්. එතකොට දිවා කාලේ ගොඩක්ම එලිපහලේ ගැවසෙන්නේ, එලිමහනේ ගැවසෙන්නේ දරුවන්. ඇත්තටම ගොඩක් වෙලට අපි වැඩට ගියත් අපි ඇතුළක ඉන්නවා. නමුත් ළමයි ගොඩක් වෙලාවට එළියේ
2: ඉන්නවා.
3: විවෘත පරිසරයේ ඉන්න ඉතින් ඒගොල්ලන්ට හැදෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ පාසල් වලට. මොකද ඒ හැදිලා ඒ ළමයි ගෙදර වලට ගියම එතනලොත් දිගින් දිගටම ආයේ හැදෙනවා. මොකද අපි යන තැන මදුරෝ ඉන්නවා. මොකද අපි ගෙදරත් මදුරෝ ඉන්නවා. එතකොට එතනින් දිගින් දිගටම යනවා. ඉතින් ඒ නිසා අපි පාසල් වල පිරිසිදුකම, පාසල් ක්ලීන් අප් කැම්පේන්ස් කරන එක සහ ඒ දේවල් ගැන විශේෂ අවධානයක් අපි යොමු කරනවා. අපි එතෙන්දී ඇත්තටම මම කලිනුත් කිව්වා වගේ ඩෙංගු කියන්නේ කලින් අපිට ලෑස්ති වෙන්න පුළුවන් දෙයක්. කලින් අපිට ඒකෙනුවෙන් වැඩ
2: කරන්න වළක්වා
3: ගත හැකි දෙයක්. එතකොට කලින් නිගමනය කරලා කලින් මඳුනගෙන කරන්න ඕනේ. නමුත් අපි අඛණ්ඩව ඒක සුපරීක්ෂාකාරීව ඉන්න ඕනේ. ඉතින් ඒ දෙත් එක්ක අපි ඇත්තටම අපේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට අපි කරපු එක දෙයක් තමයි අපි ඒකට ඒ වෙනුවෙන් ලෑස්ති වෙච්ච එක. කියන්නේ කලින්ම ඒ වෙනුවෙන් ලෑස්ති වෙන එක. ඒකට අපි කරපු දේවල් තමයි මේ අපි සිතියම් ගත කරා. ඩෙංගු කොහෙද හැදෙන්න පුළුවන්, කලින් අවුරුදු වල කොහෙද හැදිලා
2: තියෙන්නේ.
3: එතකොට ඒක අපි කරේ ඩෙංගු මර්ධන ඒකකයත් එක්ක සහ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්මීන් එක්ක ඒ කොට්ටාස මට්ටමින් තමයි අපි ඒකේ කරේ. එතකොට ඒ මැපින් කරලා අපි අඳුනගත්තා මෙන්න මේ තමයි හයි රිස්ක් areas. එතකොට ඒ වගේ අපේ තියෙන ස්කෝලත් අපි අඳුනගත්තා. මේ වගේ තියෙන ස්කෝල මෙන්න මේවා තමයි කියලා. එතකොට ඒ පාසල් අපි අඳුරගෙන අපේ තියෙනවා ශ්‍රී ලංකා රතුකුරු සමාජයේ රතුකුරුස කව පාසල් රතුකුරුස කව තියෙනවා. අපි කියනවා ස්කූල් සර්කල්ස් කියලා. ඒවා තියෙන ඒවා එහෙම එක සහ අපි නැති ඒ වගේ අපි ඒවා පිහිටවල ඒ ළමයිව අපි ට්‍රේන් කරනවා. එතකොට ඒ පාසල් දරුවන් සඳහා පුහුණු වැඩසටහන් කරනවා. මේ කොහොමද ඩෙංගි වළක්ව ගන්න සහ කසල කල්මනා කරන ඒ දේවල් ගැන. ඉතින් ඒ හරහා අපි පාසල් මට්ටමින් පෙර සූදානමක් වෙලා තියෙනවා ඒ කාලය ඇතුළත. ඊට පස්සේ අපිට අවුට්බ්‍රේක් එකෙක්දී අර ළමයි එකතු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි පාසල් ලෑස්ති කරනවා. ඒ වගේ පාසල් ගත්තොත් පෙර සූදානමක් සහ ඊට පස්සේ ඩෙංගු අවුට්බ්‍රේක් එකෙද්දී අපි ඒ වෙනුවෙන් කටයුතු කිරීම සිද්ධ වෙලා තියෙනවා.
1: දැන් මේක මේ පාසල් මට්ටමින් ওই විදිහට කතා කරනවා වගේම ආගමික සහ පොදු ස්ථාන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මොකද හුඟාක් තැන්වල අපි දැකලා තියෙන දැන් පන්සලක් ගත්තත්, පල්ලියක් ගත්තත්, කෝවිලක් ගත්තත් නිරන්තරයෙන් භාවිත වෙන ප්‍රදේශයේ පිරිසිදුව පවත්වාගෙන යනවා. නමුත් ඉතින් හුඟක් වෙලාවට ඉඩකඩ ප්‍රමාණය වැඩි ඉනේ. වාහන පාක් එකක් කියලා වෙනම කෑල්ලක් තියෙනවා. එතකොට පොල්වත්තක් තව පිටිපස්සට වෙන්න තියෙනවා. මෙහෙම ඉඩම් ප්‍රමාණය වැඩි. එතකොට කෙනෙක්ට මේක බලන්න පුළුවන් හැකියාව හරි අඩුයි. ඒ වගේ ස්ථාන විශේෂයෙන් ආගමික ස්ථාන සහ පොදු ස්ථාන සඳහා වැඩම පිළිවෙලක් තියෙනවද? රතුකුරු සංවිධානයට සහ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ පිළිවෙල ඇතුලේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවද?
3: ඔව්, ඇත්තටම අපි අර ගෙවල් විසිට කරනවා වගේම ඔය වගේ ස්ථානත් විසිට කරනවා. විසිට කළා ඒ වගේ අපි අඳුර ගන්නවා සහ රතුකුරු සමාජයේ විදියට අපි පොදු ස්ථානවලත් ක්ලීන් අප් කැම්පේන් සිදු කරනවා. ඇත්තටම හරි කනගාටුවට කාරණයක්. ඉස්කෝල එක නම් අපිට කොහොම හරි දෙමෝපියෝ ගොඩක් වෙලාවට ගෙන්න ගන්න
2: පුළුවන්.
3: නමුත් පන්සලක පොදු ස්ථානයක ඇත්තටම හරි අඩුයි එනවා. ඉතින් අපේ වොලන්ටියර්ස්ලා ගිහිල්ලා තමයි ඒවා ක්ලීන් කරන්නේ. ඉතින් ඇත්තටම අපි කල්පනා කරන මේ වෙලාවේදී දැන් මේ අපි ගිහිල්ලා සුද්ධ කරාට මේවා හැදෙන්නේ මේ ප්‍රදේශය
2: හිටනේ.
3: අපිට නෙමෙයි හැදෙන්නේ. නමුත් ඒක ඒගොල්ලන්ට ඇයි තේරෙන්නේ නැත්තේ කියලා. දැන් ඒකනේ දැන් ඔය අය මැසේජ් එක ආපු කෙනා කියන්නේ ළමයා ඉස්කෝලේ එදාට ඉවරනතර පස්සෙන්ද ගියා මේ ළමයාට වෙඟු තිබ්බොත්.
2: ඒක තමයි. ඔව්.
3: ඒ දේවල් තේරුම් ගන්නේ නැති එක හරි අවසනාවක් ඉතින්. මේ මොකද පන්සලට මොකක් හරි පින්කමක් කිව්වොත් මුළු ගමම එනවා. නමුත් ඩෙන්ගු වලට ක්ලීන් අප් එකක් කරනවා කිව්වොත් එන්නේ නැහැ. ඒවට නමුත් අර ඒ පන්සල් කියන්නේත් ආගමික ස්ථාන ගොඩක් වෙලා අපි දිවා කාලයේ හැසිරෙන තැන්නේ එළියනේ අපි එළිවහන් හරියට බෝ වෙන තැන. ඉතින් ඒක මිනිස්සු තේරුම් අරගෙන ඒ විදිහට කටයුතු කරනවා නම් ඉතින් ඇත්තටම මේක අපිට වළක්ව ගන්න හරිම ලේසි. අපි මෙච්චර මහන්සි වෙන දේකුත් නැහැ.
1: එහෙම මහන්සි නොවි මේ වැඩේ කරන්න නම් අපි අපේ පරිශ්‍රයෙන් මොකද හැමදාම නෙවෙයිනේ පන්සලට නම් මාසයකට දවසයි පල්ලියට නම් සතියකට දවසක් විතර වගේ යනවා එනවා. මේ යනේන වෙලාවට අපිට පුළුවන් නම් එදා දවසේ ඔය කියන විනාඩි 30 කැප කරන්න ඉරිදට පල්ලි ගිහින් පල්ලියවට ප්‍රදේශයේ පොඩ්ඩක් තන තන ප්ලාස්ටික් පොලිතින් එකතු වෙලා තියෙනවා නම් ඒව ටික පිරිසිදු කරලා ඒවා ප්‍රතිශක්තිකරණයට යොමු කරලා ඒ අවශ්‍ය වට කටයුතු ටික අපි කරලා එනවා නම් නේද විනාඩි 30ක් නම් දවසට වෙන් කරන්න කියලා තියෙන්නේ. ඉන්න දායක පවුල් සංඛ්‍යාවෙන් පවුලකින් එක්කෙනා ගන්න බැලුවොත් එමේ එක්කෙනෙට විනාඩියක්වත් වැඩ කරන්න වෙන්නේ නැහැ. හරියට බැලුවොත් එහෙම අපි එක යෝගට් කෝප්පයක් එක ප්ලාස්ටික් පොලිතින් කෑල්ලක් අයින් කරලා වතුර එකතු වෙන තැන් ටික ටිකක් නේද පිරිමි පාර්ශ්වය එකතු වෙලා පිහිලි ටික පොඩ්ඩක් බලලා මේ වතුරේ කොළරොඩු එකතු වෙලා තියෙනවද වතුර එකතු වෙන තැන් තියෙනවද පොඩ්ඩක් එක එක විනාඩියක් දෙකක් කැප කරලා අපි කණ්ඩායමක් විදිහට තව පහසුවෙන් මේ ඩෙංගු මර්ධනය කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි විශේෂ අවධානයක් අපේ යොමු වෙච්ච දැන් හිස් ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ හිමිකරුව සමහරට විදේශගත වෙලා. හැබැයි ඔවුන් වත්ත වටේටම හොඳ තාප්පයක් ගහලා ගේට්ටුවක් දාලා ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. හුඟක් වෙලාවට අපි දකිනවා ඒ වගේ පරිශ්‍රයන් ඇතුලේ ඩෙංගු බෝ වෙලා තියෙනවා. මේ ඩෙංගු බෝ වෙන්න හේතු හොයලා බලපම අපි ඔය මේ PHI මහතුරුන්ගෙත් අහපම කියන්නේ පුදුම විදිහට යෝගට් කෝප්ප 17 මේ වගේ දේවල් තියෙනවා. ඒ gedara එහෙම නැත්නම් ඒ ඉඩම හිමිකරුව ජීවිතේට එතන ගයක්වත් හදලා නැහැ. ඒ මොනසියා යෝගට් කාලත් නැහැ, සමන් කාලත් නැහැ, පොල්කටු වලින් මේ වැලිසෙල්ලම් බත්තු වෙලත් නැහැ, මොකුත් නැහැ. හැබැයි එතකොට ඒ ඉඩමට ඒ දේවල් ටික දාලා තියෙන්නේ කවුද? අපේ gedara එකතු වෙච්ච කුණු ටික දාලා තියෙන්නේ අපිම තමයි. අර ළඟම තියෙන හිස් ඉඩමට දානවා. දාලා අපි අපේ gedara හරි පිරිසුදුයි කියලා හිතන් ඉන්නවා. හැබැයි ගංග මිස් මේ ඒ ඉඩමේ ඩෙංගු මඳුරුව හැදුනට පස්සේ ඒ ඉඩමේ කවුරුත් නැති වුණ දාට පියාබගෙන ඇවිල්ලා ආයෙ දෂ්ට කරලා ඩෙංගු හදලා දෙන්නේ අපිටමනේ. මිනිස්සු කොහොමද අර කියපු බිහේවියර්ස් ටික හදාගන්නේ? ඔය කියන ආකල්ප ටික හදාගන්නේ අපි අපේ ගෙදර පිරිසුදු කරනවා කියලා. හුඟක් වෙලාවට අපි දැකලා දෙනවා ගංගවල පොඩි පොඩි රණ්ඩු හැම දෙනෝනේ අර ගාලි වරලා යහවත්තට කුණු ටික දාන
2: කොළ ටික දාන
1: අපි ඒ පුරුදු ටික හදාගන්නේ ඇතුළෙත් අපිට බැරිද ඩෙංගු නැති කළා දාන්න?
3: ඔව් ඇත්තටම ඒක අර අපිට බලපාන ලොකු ප්‍රශ්නයක්. මොකද ඔය මේ ක්ලීන් අප් කරන්න ගියාමත් සමහර ලාවට අපිට අවසර නැතුව අනිත් ඉඩම් වලට ඇතුළේ නෙවෙයි අපි පොදු ස්ථාන තමයි ක්ලීන් අප්
2: කරන්නේ.
3: අපිත් මේ තමන්ගේ පෞද්ගලික එකයි ගෙවල් වලට තමන්ගේ වත්ත සුද්ධ කරගන්න කියන්නේ. ඉතින් එතකොට ඒක අපිට නීතිමය බලතලයකුත් නැහැ. අර ඇත්තටම අතන වත්තයි එක්කෙනාට ඒක ප්‍රශ්නිකුත් නැහැ. මොකද එයා ඉන්නේ වෙන තැනක. එයාට ඩෙංගු හැදෙන්නෙත් නැහැ. හැදෙන්නේ අවටායටම තමයි. ඉතින් ඕක අපි ඇත්තටම මේ සමාජයක් විදියට එකට හිතන්න ඕනේ. ඔය සම්බන්ධයෙන් අපි කණ්ඩායමක් විදියට හිතන්න ඕනේ. ගමක් විදියට, රටක් විදියට අපි හිතලා තමයි ඔවට පිළිතුරු හොයන්න ඕනේ. ඉතින් ඇත්තටම අපේ දැන් අපිට උදාහරණයක් විදියට අපේ සාර්ථක කණ්ඩායමක් ඉන්න ගමක් අපි තියන කොළඹ ශාඛාවටතේ තියෙන ගොතටුව කියලා ප්‍රදේශයේ. එතකොට එතන ඉන්නවා ඒ ගමේ වොලන්ටියර්ස්ලා ගෲප් එකක්. කියන්නේ කමියුනිටි වොලන්ටියර්ස්. එතකොට ඒගොල්ලන් ඇත්තටම ඔය 2017 ඉඳලා වගේ මොකද ඒ ගමට හැමතිස්සෙම ගම් වතුර එනවා. කැලණිකාගත් එක්ක ගම් වතුර එන ප්‍රදේශයක්. ඉතින් අපි ඔය ඩෙන්ගු වැඩසටහන් ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක එතකොට ඒගොල්ලන් හොඳටම ට්‍රේන් වෙච්ච කට්ටිය ඇත්තටම මේ සැරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් යටතේත් ඔය ඒ ගමේ ඔය ගොඩක් අය වොලන්ටියර්ස්ලා විදියට සම්බන්ධ වුණා. එතකොට එතනදී අපි කතා කරාම අපිට සාර්ථක يعني සක්සස් ස්ටෝරි එකක් ඒ ගමේ තියෙනවා. ඒගොල්ලන් ගමේම එකතු වෙලා ගමේ ප්‍රදේශ බෙදාගෙන ඉන්නවා. අපි මෙන්න මේ ප්‍රදේශය ඉන්ස්පෙක්ට් කරනවා. එතකොට අපේ යටතේ අපි සතියකට දවසක් මේ මෙන්න මේ මගේ ඒ කියන්නේ මගේ ඒරියා එක මේ කැලල මේ පාර මේ ගෙවල් 20 මගේ. අර එහෙම බෙදාගෙන තියෙනවා ඒ වොලන්ටියර් ගෲප් එක. ඉතින් ඒගොල්ලන් ඒ ගෙවල් වලට ගිහිල්ලා බලනවා. මුලදී නම් ඒගොල්ලන්ට ලොකු රිලැක්ටන්ස් එකක්. මොකද කවුරුත් කැමති නැහැනේ බලනවානේ. අතට ගමේ මිනිස්සුත් තරහ වෙනවා. ගම ඇතුළේ ප්‍රශ්න ඇති වෙන තැන වගේ දෙයක් වෙන්න තිබුණා. නමුත් ඒක ඒගොල්ලන් හරිම ටැක්ෆුලි එක හැන්ඩල් කරලා දැන් අවුරුදු කීපයක් වෙනවනේ. ඉතින් දැන් මේ වෙද්දි ඒ කියන්නේ ඒ ගමේ ඩෙන්ගු නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ ගමට ඩෙන්ගු හැදෙනවා පිටින් ඇවිල්ලා. මොකද එළියට යන කට්ටිය ඇවිල්ලා ඒගොල්ලෝගෙන් හැදෙනවා. නමුත් ගොඩක් දුරට ඩෙන්ගු අඩුයි මේ සැරේ. ඒකට හේතුව අර එකතු වෙලා කමියුනිටි එකක් විදිහට වැඩ කිරීම. එතකොට අර කමියුනිටි වොලන්ටියර්ස්ලා ওই වෙලාවේදී අපිට වැඩගත් වෙන්නේ අර මේ බිහේවියර් චේන්ජ් එකකට අර පියර් এডুকেෂන් කියලා දෙයක් තියෙනවා. තමන්ගේ තමන් මට්ටමේ ඉන්න හරහා තමන් এডুকেට් වෙන එක. ඉතින් ඒ දේවල් හරහා තමයි ඒ වගේ අපි දේවල් වලට යන්න ඕනේ. ඒක උදාහරණයක් විදිහට මට දෙන්න පුළුවන් මේ වෙලාවේදී.
1: ගොතුටුවේ අයට පුළුවන් වුණා නම් අනිත් ප්‍රදේශවල අයටත් බැරි නැහැ. මේකට අපි සද්භාවයෙන් දායක වෙන්න ඕනේ රනිල්. එහෙම නැති වුණොත් එහෙම අපිට අහිමි වෙන්නේ අපේ ආදරණීයන්ගේ ජීවිත ටික. අනිත් පැත්තෙන් රජයට දවැන්ත මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මේ දැනුවත් කිරීම සඳහා අපේ ගුවන් කාලය නේද ලක්ෂ ගණනක් වටින කාලය අපි සති දෙක තුනකට සැරයක් මේ කැප කරන්නේ මේ රටේ මිනිස්සු අපිට වටින නිසා, අපි ඔබේ ජීවිතවලට ආදරේ නිසා. අපි ඔබට ආදරේ කරනවට වඩා මම විශ්වාස කරනවා ඔබ ඔබේ දරුවට ආදරේ, ඔබ ඔබේ අම්මට ආදරේ, ඔබ ඔබේ බිරිඳට ස්වාමිපුරුෂයට ආදරේ. එතකොට ඔවුන්ගේ ජීවිත පණ ටික රැකගන්න ඔබට යම් කිසි කාර්යයක් කරන්න දෙන මේ කතාව අහගෙන ඉඳලා අයියෝ අදත් ඩෙන්ගු ගැනනේ කියලා රේඩියෝව වහලා දාන්න ඔබට හිතෙනවා නම් කමක් නැහැ. රේඩියෝව වහලා දාන්න, දාලා අපට වරපිටාව අර විනාඩි 30 කාලය අරගෙන පවිත්‍ර කරලා තියන්න. හරි, මේ ගැන අපි දන්නවා. ඩෙන්ගු ගැන ආය අමුතුවෙන් ගංගමිස්ලට ඇවිල්ලා කියන්න දෙයක් නැහැ. අපි ඕන තරම් ඔය ගැන දන්නවා. ඔව් දන්නවා. දන්නවා. එහෙමනම් අපි පිරිසුදු කරමු. එහෙම නැත්නම් මේ කතාව අහගෙන ඉන්න අපි අතින් වෙච්ච අඩුපාඩු ටික අහගෙන ඉඳලා ඒ ටික අපි හදාගමු. ගමේ දන්න කියන අයට කතා කරන්න, කතා කරලා අපි ගමේ සමිති ශාලාව ළඟ පොඩ්ඩක් සුද්ධ කරමු. එතන පොඩ්ඩක් කැලේ වැවිලා එතන මදුරුවෝ වෙන්න පුළුවන්. අනිපදේ මදුරුව විතරක් නෙමෙයි, සමාජ කාරණා කීයක් දෙනවද? සමහර පොදු ස්ථානවල ගැහන ළමයෙක්ට ගමන් කරන්න බෑ. තැන් තැන් වල කට්ටිය රංචු ගහලා ඉන්න තැන් තියෙනවා. මේ ඔක්කොම සමාජ ප්‍රශ්න ගණනාවක් තියෙනවනේ. එතකොට ඒ පොදු ස්ථාන ටික ආරක්ෂා කර ගැනීම, පිරිසුදු කර ගැනීම ඇතුලේ ප්‍රශ්න කන්දරාවකට විසඳුම් දෙනවා. මේ ඩෙන්ගු වලට විතරක් නෙවෙයි. අපි එකතු වෙලා කණ්ඩායමක් විදිහට මේ වැඩේ කරනවා නම් සාර්ථක ප්‍රතිඵල අත්විඳ ගන්න පුළුවන්කම තියෙනවා. දැන් වාර්ෂිකව අපි ඩෙංගු රෝගීන් ප්‍රමාණය ටිකින් ටික ටිකින් ටික ඉහළ ගියා. මේ පහුගිය කාල පරාසය වෙනකොට මේ ගත කරන කාල පරාසයේත් ලක්ෂය ඉක්මවා ගිය ප්‍රමාණයක් අපිට රෝගීන් වාර්තා වෙනවා. මේක ඉතාම දැඩි ඛේදවාචකයක් වෙන තැන තමයි ඔබතුමිය මගෙත් එක්ක කලින් කතා කරලා දීවා. ගිය අවුරුද්දට සාපේක්ෂව බලද්දී මේ වැඩිවීම ඉතාම ඉහළ මට්ටමක තියෙනවානේ. ගිය අවුරුද්දේ මං හිතන්නේ 34,000 විතර වගේ ප්‍රමාණයක් තමයි අපිට රෝගීන් වාර්තා වෙන්නේ. ඒක මේ අවුරුදු වෙනකොට ලක්ෂ ඉක්මවා ගිය ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ දැනුවත් කිරීම සියල්ල කරලා තිබුණත් මිනිස්සු ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක තමයි මට නම් හිතෙන්නේ. ගංග මහත්මිය එහෙම නැති වුණා නම් මොකද දැන් ගිය අවුරුදු වෙනකොට 34,000කට අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙලා ඒක මේ අවුරුදු වෙනකොට තව දුරටත් වර්ධනය වීමක් වෙලා තියෙනවා නම් අපි කොතන හරි තැනක වරද්දාගෙන
3: තියෙනවා. ඔව් ඇත්තටම වැඩිවීම ගැන ඇත්තටම හරිම මේ අපි බලන්නේ මේක අඩු කරගන්න. එතකොට ඒක අර ඒ නිසා තමයි අපි කලින්මත් මේකට ලෑස්ති වෙලා පෙරසූදානම් වීමක් වෙලත් ලෑස්ති වුණේ. නමුත් ඉතින් මේකට තව කාරණා බලපානවා මේ මදුරු වගේ හැසිරීම සහ ඒ දේවලුත් සහ වර්ෂාපතනයේ වෙනස් වීම කියන දේවලුත් මේකට බලපානවා. නමුත් ඇත්තට මේ හැම දෙයක්මත් එක්ක අපිත් ඒකට මේ ලොකු අවධානයක් යොමු කරනවා නම් අපිට මේක වළක්වා ගන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. මේක අර අවුට් බ්‍රේක් එකක්. ඒ කියන්නේ එක තැනක් එනවා, ඒක එතනින් උඩට යන්න ගියාම හරි අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. ඒ නිසා තමයි කොච්චරවත් කියන්නේ මේක අඩු කරගන්න අඩු කරගන්න අඩු කරගන්න අපි එකතු වෙලා වැඩ කරගමු කියලා. ඉතින් එතෙන්දී ඒ වැඩිවීම අපි පාලනය කරගත්ත කියන එක මට හිතෙනවා. නමුත් තාමත් වාර්තා වෙනවා. නමුත් අර දැනට ටෝටල් එක තමයි ලක්ෂ පැනලා තියෙන්නේ. නමුත් වීක්ලි කේස් ලෝඩ් එක ගත්තොත් යම් තරකමකට අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මේ මට්ටමේ වගේ මේ තියෙනවා
1: බෙන්ච්මාර්ක් එකක් විදිහට
3: අරන් යන්න. තවෙත් තවමත් උඩින් ඉන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව වැඩි. අපි ඒක තවත් පල්ලෙහාට දාගන්න ඕනේ. නමුත් දැන් ඒක අඩු වෙගෙන යනවා.
1: හරියට අපි ක්‍රියාත්මක කරනවා නම් අපි හැමෝම එකතුනොත් මේක ওই මට්ටමට වඩා පහළට ගේන්න පුළුවන් දෙ කියන්නේ.
3: අනිවාර්යෙන්ම. මොකද දැන් වෙන්නේ, දැන් අඩු වුණාට පස්සේ තමන්ගේ අවට නෑදෑයෝ යාළුවෝ සල්වැසියෝන්ගෙන් වාර්තා වෙන්නෙත් නෑ. එතකොට සමහර ලාවට අපිත් ඒ වෙනුවෙන් වියදම් කරලා ඕක සැරින් සැරට කියන එක, මාධ්‍ය අරහා ප්‍රචාරය වෙන එක, අපේ ව්‍යාපෘතිත් නැති වෙලා යන කේස් ලෝඩ් එක අඩු වුණාම, එතකොට ආපහු අපි සාමාන්‍ය විදියට හැසිරෙන පටන් ගන්නවා. එතකොට ආයෙ ඕක උඩට එනවා. ඒක තමයි වෙන්නේ දැනටත්. හැබැයි තවමත් අර මං කියෝ විදියට පල්ලෙහා يعني පටන් ගත්ත දැනට තාම ගිහිල්ලා නැහැ. තව අඩු වෙන්න ඕනේ. එහෙම වෙලා ආයෝක වැඩි වෙනවා. ඉතින් ඕක හරිම අර චක්‍රයක් විදියට යන දෙයක්. මොකද දැන් මං කිව්වේ මේ නිදු දිග මෝසමට තමයි මේ කාවේ. දැන් ඊසාන දිග මෝසම ඊළඟට එනවා. ඒක මේ පටන් ගන්නකොට ආයෝක ආයි වැඩි වෙනවා. එතකොට අර වැඩි වෙන්න තියෙන්නේ අර පල්ලෙහා තැනින් වැඩි වෙනටත් වඩා දැන් උඩ තැනකින් වැඩි වෙන්න ගියාම ඒක ආයි ලොකු අවුට් බ්‍රේක් එකක් වෙන්න පුළුවන්.
1: දැන් ටිකක් දැනෙන්න වහින්න පටන් ගන්න අනිවාර්යෙන්. අපිත් ගණනය කරමින් ඉන්නවා මේ සිදුවීම් ටිකෙන් පස්සේ අපි කොච්චර කන්ට්‍රෝල් කරන්න උත්සාහ කළත්, විශේෂයෙන් ඩෙංගු මර්ධන ඒකකය, ක්ලීන් ශ්‍රී ලංකා, ඊට පස්සේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, මේ හැම දෙනාම එකතු වෙලා, තවත් ස්වේච්ඡා සංවිධාන, සිවිල් සංවිධාන එකතු වෙලා කොච්චර උත්සාහ කළත් අපිට අපේ පරිශ්‍රයන් ටික හරියට පිරිසුදු කරගන්න බැරි වුණා නම් ආයෙත් යම් කිසි වැඩිවීමක් වර්ධනයක් වෙන්න පුළුවන්. සහ මීළඟ මෝසම ක්‍රියාත්මක වීමත් එක්ක අනිවාර්යෙන් වැඩි වෙනවා කියන එක මේ වෙනකොටත් අත්දැකීම් එක්ක ඔබතුමියන්ලා දන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ වෙනකොටත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. හැබැයි මේක තනිවම සංවිධානයකට කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි දැකපු දේ තමයි ඔබතුමියටත් මේ අත්දැකීම ඇති. සමහර වෙලාවට මිනිස්සු කියනෝනේ අපේ ගෙදරට නම් ආවේ නැහැ බලන්න කියලා. අපේ ගෙදරට එන්න ඕනද බලන්න. පීචේ මහත්තයා එන්න ඕනේ, එහෙම නැත්නම් සරත්තු කුරුසෙන් එන්න ඕනේ. හරි, එහෙම එකක් තියනවාද? එහෙම නැත්නම් අපි අපේ කොටස කරලා අපි පරිශ්‍රය පිරිසුදුව තබා ගැනීම ප්‍රමාණවත් නේද?
3: ඔව්, ඒ වගේ ආකල්පත් තියෙනවා. ඒ කියන්නේ ওই ආකල්ප ගැනම තමයි අපිට ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ. ඒක මේ ඒ කියන්නේ මිනිස්සු කියන දෙයක් තමයි බලන්න ආවේ නැහැ කියලා. බලන්න එන්න ඕනේ නැහැ. මොකද බලන්න ආවත් හැදෙන්නේ අපිට නෙමෙයිනේ, ඒගොල්ලන්ටමනේ. ඉතින් ඒ නිසා බලන්න එනකන් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ පරිසරය පිරිසිදු තියාගන්න ඕනේ. ඉතින් ඒක අපි ගෙදරින් පටන් ගන්න ඕනේ. අනිත් එක තමයි අපි ඇත්තටම පාසල් වැඩසටහන් කරන්න එක හේතුවක් තමයි පොඩි දරුවන්ව වෙනස් කරන්න අපිට ලේසි.
2: ලේසි, ඔව්.
3: ආකල්ප සහ හැසිරීම කියන දෙකම වෙනස් කරන්න ලේසි. ඉතින් ඇත්තටම ළමයි ගෙවල් වල ගිහිල්ලා ඒක අම්මලට උගන්වන තත්වයකට පත් වෙනවා වෙලාවක. දැන් ළමයි ඇත්තටම අපි පොඩි කාලේට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. ඒ ළමයි තමන්ගේ මතේ ඉන්නවා. ඒ ළමයි මතේ ගොඩක් වෙලා ළමයි කියන දේවල් හරි දේවල් තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ ළමයි හරහා අපිට සමාජය වෙනස් කරන්න තමයි අපි ඊළඟ අරමුණ වෙන්නේ. අපි තව අවුරුදු දෙකකට මේ ව්‍යාපෘතිය ගෙනියන්න අපි දැන් ප්ලෑන් කරමින් යනවා. එතකොට ඒකත් එක්ක අපි ගොඩාක් අපේ මේ අත්දැකීමත් එක්ක, අපේ ලෙසන් ලර්න් එකත් එක්ක අපි හිතා අපිට තේරිච්ච දෙයක් තමයි මේක ගෙනියන්න ඕනේ පාසල් හරහාම තමයි. මොකද අපිට වෙනස් කරන්න වැඩි හිටියෝ වෙනස් කරන්න හරිම අමාරුයි. නමුත් ළමයි වෙනස් කරන්න පුළුවන්. මොකද ඊළඟ පරම්පරාව හරි මේ වෙනස් වෙච්ච පරම්පරාවක් විදිහට අපිට එළියට ගන්න ඕනේ.
1: දැන් මට මෙහෙම කියන්නකෝ, ඔබතුමියන්ලා යනවනේ ඔය වෑනස් ප්‍රෝග්‍රෑම්ස් වලට පාසල් මට්ටමේ. එතකොට ඒ දරුවෝ ඇත්තටම දක්වන ප්‍රතිචාරය කොහොමද කියන්නේ? වැඩි හිටියෙක් වෙනස් කරන්න හදනකොට සමහර වෙලාවට ඒගොල්ලොන්ට තර්ක දෙනවනේ. මේක අපේ කොටසක් නෙමෙයි. ඉතින් කුණුවරන් යන එක නගර සභාවේ වැඩක් නේ. අපි කොච්චර කළත් වැඩක් නැහැනේ. ඔන්න ඊට පස්සේ ඒක දේශපාලනික වෙනවා. ඔහොම ප්‍රශ්න කන්දරාවක් දින ඒගොල්ලන්ට තර්ක දෙනවා. හැබැයි පුංචි දරුවෙක්ට කිව්වොත් පුතේ ටොෆිකෝලේ හරි බිම දාන්න එපා කියලා, ඔවුන් ඒක ග්‍රහණය කරගන්න විදිය කොහොමද ඔබතුමීට දැනලා තියෙන්නේ?
3: ඇත්තටම ඒගොල්ලන් ඒක අර තර්කයක් එක්ක ඒගොල්ලන් ඉගෙන ගන්නවා. මේක කරොත් මේක වෙනවා කියලා. ඒ කියන්නේ අර ඒ තර්කෙත් එක්ක ඒගොල්ලන් කියන්නේ ඒ ලර්නින් ස්ටේජ් එකේ ඉන්නේ. එතකොට යාළේ ඒක ඉගෙන ගැනීමක් විදිහට තමයි ගන්නෙ. ඉතින් ඒකත් එක්ක යාළා අනිත් අයවත් වෙනස් කරන්න හදනවා. සහ මේ අර ඉස්කෝලේ යාළගේ පරිසරය, යාළා ඉස්කෝලේ ඇතුළෙන් යා දන්නවනේ මේ හොඳ දේවල් අපි ඉගෙන ගන්න ඉතින් ඉස්කෝලේදී. එතකොට ඒ දේවල් හොඳ දේවල් විදිහට ගන්නවා. ඉතින් මට උදාහරණයක් කියන්න පුළුවන්. අපි ඒ වගේ පාසල් ගොඩක් තියෙනවා. එක උදාහරණයක් විදිහට නුවර පාසලක් අපි වැඩ කරන. ඇත්තටම ඒ ළමයි පාසල් කවය තියෙන රතුකෘස කවය හරහා තමයි මේ වැඩසටහන සිද්ධ වෙන්නේ. ඒගොල්ලන් ඒ හෝල්ඩ් එක යාළගේ අතේ තියෙන්නේ. ඩෙන්ගු වැඩ කරන්නේ ඒගොල්ලන් අර ටීචර් කියනකන්වත්, යාළගේ ටීචින් චාර්ජ් කෙනෙක් ඉන්න. ඒගොල්ලන් කියනකන් මේ ළමයි තමයි මේ සමිති රැස් කරලා, මේම වැඩ කරලා, මේ අනිත් අයව කතා කරලා, ඒ දේවල් ඔක්කොම මේ පාසල ඇතුළත සියලුම ක්‍රියාකාරකම් මේ කණ්ඩායම හරහා තමයි වෙන්නේ. ඉතින් ඒක හරිම ආදර්ශමත් කණ්ඩායමක්. ඇත්තටම අපි ඉස්සරහටත් ඒ වගේ ඒගොල්ලන්ව මේ හරහා අපි ඒගොල්ලන්ව උදාහරණයට අරගෙන අපි වෙනත් පාසල් වලට ඒක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒක සාර්ථකයි කියන එක අපි දකින දෙයක්. දැන් මේ ප්‍රශ්නෙට මොකද්ද විසඳුම කියන එකට අපි පොඩි එළියක් තියෙනවා. අපිට එතනින් අපිට යන්න පුළුවන් කියන එක.
1: මේ ජෙනරේෂන් එක වෙනස් කළොත් ඊළඟ පරම්පරාව වෙනකොට අපිට නැති කරන්න බලන්ද. මුදුමීම කිව්වනේ මේ රතු කුරුස ලංකාවේ ආරම්භ වෙන්නේ මේ මැලේරියාව සංගතයත් එක්ක කියලා. ඒ වැඩේ ඉවර කරගන්න පුළුවන්ුණානේ අපිට අන්තිමේදී. එහෙමනම් මේ ඩෙංගු අසංගතයනොත් රට මුදවා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකට අපි සියලු දෙනා පෙළ ගැහෙන්න ඕන. ඩෙංගු මදුරුවට වඩා අපේ ශක්තිය අපිට පෙන්වන්න පුළුවන්. අපි කණ්ඩායමක් විදිහට ඒක තුළ වැඩ කරමු. අපේ රට බොහොම ලස්සන නිරෝගීමත් මිනිසුන් ජීවත් වෙන වාසනාවන්ත රටක් බවට පත් කරගන්න ක්‍රියාත්මක වෙමු. අයමත් අපි කියන්නේ දවසක් වෙන් කරගන්න සතියේට ඒක විනාඩි 30කට සීමා කරගෙන ඔබේ පරිශ්‍රය වියලි ඒ වගේම පිරිසිදු පරිසරයක් බවට පත් කරගන්න. එහෙම වුණොත් ඩෙංගු මදුරුවට තවදුරටත් පවතින හැකියාවක් නැහැ. අපි විරාමයක් අරගෙන යලි කතා කරමු රනිල්. උදේ 9යි විනාඩි 31යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
4: අලුත් වෙලා.
0: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
0: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මහජන සම්පත ලොතරැයෙන් පටන් ගමු. කිව් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 757.4. කිව් 757.4. ගොවිසත ලොතරැයියේ යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 14.22.23.30. යූ 14.22.23.30. මෙගාපව ලොතරැයියේ එස් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 15 වාසනාවන්ත අංක 263.67.73. S 15 ප්‍රසාදාංකය 263.67.73 තමයි වාසනාවන්ත අංක. ධන නිදානයේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 242.44.76. N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 242.44.76. හඳහන ලොතරැයියේ මකර ලග්නයේ වාසනාවන්ත අංක 416.43.46. මකර ලග්නයේ වාසනාවන්ත අංක 416.43.46. අද සම්පත ලොතරැයියේ අංක රටාව 4.4.4.4.7 NLB ජයලොතරයි R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3953 R 3953. NLB සුබ දවසක් ලොතරයි කන්‍යා ලග්නය වාසනාවන්ත අංක 29.38.51. කන්‍යා ලග්නයේ 29.38.51. මේ මතක් කිරීම ජාතික ලොතරයි මල්ලෙන්. අපි යනවා විරාමයකට. උදේ 9යි විනාඩි 33යි වෙලාව.
4: නිදහසේ ඉල්ලෙන්න හිතේ නැහිතව තැන්වල නවතින්න.

0: FM 93.7 Lakhana Radio ITN.
1: Danya thoda thamun edinda kuli weda thamai karanne.
2: Ehemai.
1: Ehema kiyana balanda. Iti hadi electric bike ganna ratta madu ganna. Kohinda thamanta me tarama salli? Ha?
2: Danne nadda sir. Dan hemadaema vaasini.
1: Vaasi kohinda kiyala thamai minu maata hanne.
2: Vaasina mena kohinda sir? DLB vaasi lotarayen arenna.
1: Ha?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,050,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: වසර 25ක විශ්වාසයේ AWB roller dose මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077212 11400
12: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි ටෑග්ග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
13: ආව

0: Torchlight.
1: උදේ 9 විනාඩි 40යි අපි ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් කතා බහ කරමින් ඉන්නේ. අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා වැඩසටහන් ප්‍රධානී ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගංගා කාර්යවස මහත්මියට එතුමිය සමගින් අපි කතා කරමින් ඉන්නේ. ඩෙංගු මර්ධන ව්‍යාපාරයට එහෙම නැත්නම් ඩෙංගු මර්ධන ක්‍රියාවලියට పూర్ව සූදානමක් සහිතව ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. දැන් ආකල්ප අපි සංවර්ධනය කරගත යුතුයි. විශේෂයෙන්ම ප්‍රශ්න ගැටළු හඳුනාගෙන ඒ සඳහා සූදානම් වීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ජනතාව එක පැත්තකින් දැනුම්බත් කරන්න ඕනේ කොයි කාලෙදිද, එතකොට මේ සඳහා කාලයක් තිස්සේ එකතු කරගත්ත දත්ත මත පදනම් තීන්දු තීරණ ගැනීම, මේ ආදී කරුණු කාරණා ගණනාවක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයටත් ඔබතුමියන්ලට පැවරලා තියෙනවා. දැන් ඉස්සරහට වැස්සත් එක්ක මොන වගේ සූදානමක්ද තියෙන්නේ, පුරෝකථනය කරලා තියෙනවද රෝගීන්ගේ වැඩිවීමක් සම්බන්ධයෙන්? එතකොට ඒක පාලනය කරන්න දැනටම ජාතික වැඩපිළිවෙලක් ඔබතුමියන්ලා සංවිධානය කරලා තියෙනවද? ඒ සඳහා වෙන පිඹුරුපත් සකස් කරලා තියෙනවද?
2: මං කලින් කිව්වා වගේ දැන් ඊසාන් දිග මෝසම එන්නේ නැහැ. එතකොට අපි ඇත්තටම ගිය අවුරුද්දට වඩා ලොකු රිස්ක් එකක මේ වෙලාවේ අපි ඉන්නේ. මොකද ගිය අවුරුද්දේ ඊසාන් දිග මෝසමේදී හිටපු රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක තියෙන මට්ටමේ තමයි තාමත් අපි ඉන්නේ. මොකද මේ නිත දිග මෝසමෙන් වැඩි වෙච්ච රෝගීන් මට්ටම අර බේස්ලයින් එකට අඩු වෙන්නේ නැති නිසා. ඉතින් අපි ලොකු රිස්ක් එකක ඉන්නවා මේ වෙලාවේ. ඉතින් ඒ නිසා අපි ඒකත් එක්ක ඩෙංගු මර්ධන ඒකකයත් එක්ක එකතු වෙලා අපි තව දිගටම ව්‍යාප්තිය කරගෙන යන තව අවුරුදු දෙකකට ලෑස්ති වෙනවා. ඇත්තටම ඒ ලෑස්ති වීම අපි ඉක්මනටම කරගන්න යන්නේ. ඉතින් ඒකත් එක්ක අපි වැඩි අර මං කලින් කිව්වා වගේ වැඩි ෆෝකස් එකක් දෙන්න යනවා පාසල් වලට. පාසල් හරහා මේක කරගෙන යන අපේ අත්දැකීමත් එක්ක ඒ වගේම ප්‍රජාව දැනුවත් කිරීම සහ අපි අර කමියුනිටි වොලන්ටියර්ස්ලා වැඩි කරගන්න එක, ඒ කියන්නේ ප්‍රජාව ඇතුළෙන්ම වොලන්ටියර්ස්ලා ගෲප් එක හදාගන්න එක අපි කරගන්න යනවා. ඉතින් මේකට අපි කියනවා කමියුනිටි බේස් ඩිසාස්ටර්ස් මැනේජ්මන්ට් කියලා, CBDRM. ඉංග්‍රීසි වර්ෂන් එක වචනේ මට සිංහල එක ඔලුවට එන්න. ඉතින් කමියුනිටි එක හරහාම තමයි අපි මේක කරගන්න ඕනේ. ඒත් ඒ ඩිසාස්ටර් එකක් හරි ආපදාවක් හරි මැනේජ් කරගන්නේ කමියුනිටි එකමයි තමන්ගේ. එතකොට අපි ඒකට කමියුනිටි එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ දැන් මේගොල්ලන්ව ඒකට එම්පවර් කරලා ඒ කමියුනිටි එම්පවර්මන්ට් හරහා තමයි අපි මේකට යන්න යන්නේ. ඉතින් අපි අත්දැකීම් එක්ක පහුගිය එලා වෙච්ච අත්දැකීමත් එක්ක තමයි අපි දැන් ඒ වගේ වැඩසටහනකට යන්න යන්නේ.
3: අපි දැන් මේ කතාව කරනකොට මෙතුමිය කියන්නේ වැඩසටහන අංශ ප්‍රධානියා මෙතන ඉන්නකොට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මේ ප්‍රශ්නේ අහන්න නැතුව යවන එක අසාධාරණයි කියලා මට හිතුණා මදුශංක. මොකද ලංකාවේ වගේම ලෝකෙ ඉහළ පිළිගැනීමක් තියෙන කියන්නේ රජයත් සමග ඍජුවම කටයුතු කරන්න පුළුවන් බලතල තියෙන ආයතනයක් තමයි මේ රතු කුරුස සමාජය කියන්නේ. එතකොට රජය යම්කිසි ආපදා අවස්ථාවක ඔවුන්ව කෙලින්ම සම්බන්ධ කරගන්නවා ඒ ව්‍යාපෘති හරහා. උන්ට ඒක බලයෙන්ම ලැබිලා තියෙනවා සහ ඒක සෑම රජයකම සෑම රටකම රජයන් පිළිගන්නවා මේක. එතකොට ඔබතුමිය වැඩසටහන අංශ ප්‍රධානියා විදිහට කියන්නේ ජාතික තලයේ තීන්දුව තීරණ ගන්න කෙනෙක් විදිහට දැන් මේක අහන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය දැන් පාසල් රතු කුරුස කව තියෙනවා, විවිධ ගම්වල රතු කුරුස කව තියෙනවා, රතු කුරුස සමාජය ඔපරේට් වෙන සිස්ටම් එකක් තියෙනවා. යම් ව්‍යාපෘතියක් යම් යෝජනාවක් රටට හොඳ වැඩපිළිවෙලක් මේ වගේ දෙයක් يعني අඩු ගන්න කේස් ස්ටඩි එකකට ඔබතුමීලට යොමු කරන විදිහක් නැත්නම් සම්බන්ධ වෙන විදිහක් මොනවා හරි තියෙනවද සාමාන්‍ය මිනිස්සුයෙකුට සම්බන්ධලා ඔබතුමිය හා රතුකුරු සමාජයට සම්බන්ධ වෙන්න කියලා සමාජිකත්වය ලබා ගන්න එකට එහා ගිහලා මං කියන්නේ යම් යෝජනාවක් මෙන්න මේක රටට හොඳයි මේක ව්‍යාපෘතියක් විදියට ඔබලා එම්පවර් කරන්න කියලා යෝජනා කරන යාන්ත්‍රණයක් තියෙනවද? ඒක මුගක් දෙනෙක් කැමති ඇති දැනගන්න.
2: ඔව් අපේ එකක් තමයි අපේ කොහොමත් විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 25ම බ්‍රාන්චස් 25ක් තියෙනවා. ඉතින් තමන්ගේ දිස්ත්‍රික්කේ බ්‍රාන්ච් එකට ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒක ඕනම කෙනෙකුට විවෘතයි. ඒ අස්තරේ අපේ ජාතික මූලස්ථානයේ තියෙනවා කොළඹ. ඊට අමතරව අපේ තියෙනවා හොට්ලයින්ස් දෙකක්. ඒ හොට්ලයින් නම්බර්ස් දෙක අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. අපිට වෙබ්සයිට් එක හරහා ඒ හොට්ලයින් නම්බර් එක ගන්න පුළුවන් සහ අපේ ඊමේල් ඇඩ්‍රස් තියෙනවා. ඒක info@sredcross.lk කියන. එතකොට ඒ අපේ වෙබ්සයිට් අපේ වෙබ්සයිට් එකෙන් ඒ ඩීටේල්ස් ගන්න පුළුවන්. redcross.lk තමයි වෙබ්සයිට් එක. www.redcross.lk. එතකොට අපිට ඊමේල් වලින් දෙන්න පුළුවන් සහ හොට්ලයින් නම්බර්ස්. එහෙම නැත්නම් ඇත්තටම අපේ ජෙනරල් නම්බර් එකට කතා කරලා
3: අපි වැඩසටහන ඉවර වෙන කලින් මේ නම්බර්ස් දෙක ඔබතුමිය ගාව තියෙනවා නම් අපි සටහන් කරමු. හැබැයි තව දෙයක් මේකට කතා කරලා කියන්න ඕන වපසරියක් තියෙනවානේ. දැන් ලංකාවේ සමාජයේ සමහර කෙනෙක්ට මේව අල්ලගන්න තැන වැරදෙනවානේ. අපිට කන්න බොන්න ටිකක් ඕනේ, අපිට මුදල් ඕනේ, අපිට ගෙයක් හදා ගන්න ඕනේ. රතුකුරුස සමාජයේ තියෙනවානේ මෙහෙවරක් සහ දැක්මක්. ඒකට අනුවනේ වැඩේ කටයුතු කරන්න ඕනේ. ඔබතුමියට ඕන විදිහටවත් කෙනෙක් උදව් ඉල්ලපු පමණින් කරන්න බෑනේ. මොකද මේ වපසරිය මොන වගේ ව්‍යාපෘති සඳහාද ඔබතුමියලා ඍජුවම දායක වෙන්නේ? දැන් ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කියන්නේ ඒකේ විශාල ප්‍රොජෙක්ට් එකක්. ඒක ප්‍රොජෙක්ට් එකක් විතරයි. තව මොනවද තියෙන ක්‍රියාත්මක වෙන ප්‍රොජෙක්ට්? ඒක නත් අපි මතක් කරන එක වැදගත් කියලා අපි විශ්වාස කරනවා.
2: ඇත්තටම අපි පටන් ගත්තේ මැලේරියාවෙන්. එතකොට එතනින් එහාට අපි අපේ ප්‍රධාන ඒරියා එකක් තමයි මේ සෞඛ්‍ය කියන්නේ. එතකොට මහජන සෞඛ්‍ය. එතකොට ඒ වසංගත පාලනය, ඝනාපද්‍රව්‍ය කළමනාකරණය, එතකොට ජලයේ සනීප ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව, පෝෂණ වැඩසටහන්, ඔය වගේ අපේ ඒ හෙල්ත් කියන සෙක්ටර් එක යටතේ අපි ගොඩක් වැඩසටහන් කරගෙන යනවා. ඒ වගේම පරිසරය ගැන ගත්තොත් පාරිසරික ආරක්ෂණය, ඒ කියන්නේ එන්වයරන්මන්ටල් කන්සර්වේෂන්, ජෛව විවිධත්ව සංරක්ෂණය, බයෝඩයිවර්සිටි කන්සර්වේෂන්, ඒ වගේ දේවල් අපි කරගෙන යනවා. ඒවා ක්‍රිටිකාලින් නෙවෙයි දීර්ඝකාලීන වැඩසටහන් විදියට විදාකාර ආයතනත් එක්ක එකතු වෙලා. ඒ වගේම විශේෂ වැඩසටහන් තියෙනවා අපේ දේශගුණ විපර්යාසයන්ට අනුකූල වීම සම්බන්ධයෙන් ක්ලයිමට් චේන්ජ් ඇඩප්ටේෂන් ප්‍රෝග්‍රෑම්ස් යනවා. ඒ අතරේ අපේ තව දැන් අපි ඇත්තටම අපේ මූලිකම මේක යන්නේ මේ රෙඩ් ක්‍රොස් එක විදියට අපේ ආපදා කළමනාකරණය. කොට ආපදාවන් අවම කිරීම, ඩිසාස්ටර් රිඩක්ෂන් කියලා කියනවා. ආපදාවට ප්‍රතිචාර දැක්වීම, එතකොට ඩිසාස්ටර් රෙස්පොන්ස්. ඒ වගේම ඩිසාස්ටර් එකකට පස්සේ, ආපදාවකට පස්සේ ඒකට රිකවරි එක මිනිස්සු, ඊට පස්සේ ඒකේ ආපදාවෙන් පස්සේ අපි රීකන්ස්ට්‍රක්ෂන් එක, නැවත ගොඩ නැගීම, ඒ සියලුම අපි ආපදාවකදී වෙන මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සයිකල් එකේ සියලුම අවස්ථාවලදී අපි මිනිසුත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ආපදාවන් ගැන කතා කරොත් ඒ වගේ ක්ෂේත්‍රයන්ට මැදිහත් වෙනවා. ඊට අමතරව තිරසාර ජීවනෝපාය මාර්ග, ඒ වගේම නිවාස ව්‍යාපෘති, ආපදා වලින් පස්සේ අපි සුනාමි වලට පස්සේ නිවාස ව්‍යාපෘති, ඒ වගේම කන්ෆ්ලික්ට් එකට, ඒ කියන්නේ මේ යුද්ධයෙන් පස්සේ අපි කරපු නිවාස ව්‍යාපෘති, ඒ වගේම ගං වතුර, ඒ වගේ ආපදා වලින් පස්සේ නිවාස ව්‍යාපෘති අපි කරගෙන යනවා. ඒ අතරේ අපි ඒ හැම ව්‍යාපෘතියක් පරහම අපි සමාජ සහජීවනය වගේම ආරක්ෂණය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සමාජීය අන්තර්ග්‍රහණය කියලා කියනවා, ඉන්ක්ලූෂන් කියන එක, ඒ ප්‍රොටෙක්ෂන්, ජෙන්ඩර් ඇන් ඉන්ක්ලූෂන්, ඒ සබ්ජෙක්ට් එකත් අපි හැම ව්‍යාපෘතියක් හරහාම අපි මේ, ඒ කියන්නේ අපේ මේ මේවට සම්බන්ධ කරගන්න සියලුම දෙනා අපි අර ඉන්ක්ලූෂන් කියන කටයුත්ත, ඒ කියන්නේ ඒගොල්ල හැම සමාජයේ තියෙන සියලුම අංශවල නියෝජනය වෙන විදිහට සියලුම දෙනා අපේ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන විදිහට තමයි අපි ඒව කරගෙන යන්නේ. ඉතින් ඊට අමතරව අපි සංක්‍රමණික කටයුතු සඳහා මැදිහත් වීම වෙනවා. ඒක අර ඒ කියන්නේ මයිග්‍රේෂන් ඇන් ඩිස්ප්ලේස්මන්ට් කියන එක. ඒතරම ඩිස්ප්ලේස්මන්ට් කියන එක විශේෂයෙන්ම වෙනවා ආපදාවකින් පස්සේ මිනිස්සු ඩිස්ප්ලේස් වෙන එක නිසා. ඒතර ඒව වෙනුවෙන් අපි විශේෂයෙන් ට්‍රේන් කරපු අපේ වොලන්ටියර්ස්ලා ඉන්නවා. පවුල් සම්බන්ධතා නැවත ඇති කිරීම, රීස්ටෝරින් ෆැමිලි ලින්ක්ස් කියලා කියනවා. ඒගොල්ලෝගේ නැති වෙච්ච අය හොයාගන්න එක, ඒ වගේ සම්බන්ධිනුත් අපි විශේෂයෙන් වැඩ කරනවා. විශේෂයෙන්ම මේ දිට්ට වෙලාවේ අපි වෙනම හොට් ලයින්ස් ඕපන් කරලා තිබුණා තමන්ගේ කෙනෙක් හොයාගන්න බැරි නම් ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න. මොකද ඒ පවුල් සබඳතාවත් ඇති කිරීම කියන එක, ඒක අපේ විශේෂ කටයුත්තක්. ලෝකේ පුරාම රටවල් එක්ක අපේ ඒකට සම්බන්ධය තියෙන තර වෙන රටකට ගිහිල්ලා කෙනෙක් අපේ හොයාගන්න නැති වුණත් ඒක අපිට කිව්වහම අපි ඒ රටට කතා කරලා ඒ රටේ සතුටු සමාජය අරහා අපි ඒ කෙනාව ලින්ක් කරලා දෙන අවස්ථාවක් තියෙනවා.
1: ජාත්‍යන්තර වශයෙන් බඳුණු මහා දන්වැලක් වගේ ඒක පුරුකෙන් පුරුකට සම්බන්ධය. ඒ නිසා ජනතාවට සේවය කිරීම මිනිසාගේ යුතුකම, මිනිසාට සේවය කිරීමයි මේ යුතුකම නිවැරදි වීටු කරන ආයතනයක් විදිහට තමයි අපි ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හඳුනාගන්නේ. දැන් මං ආය වෙන ඔබතුමිය මේකතු කරගෙන ඩෙංගු පැත්තට, ඩෙංගු වළක්වා ගන්න අපිට අපි ඉන්න පරිසරය තුලේ ඩෙංගු වලින් වැළකී සිටින්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න
3: පුළුවන්? ඒත් එක්කම අපිට ආපු තවත් WhatsApp මැසේජ් එකක් තියෙනවා, ඒකත් මේකට සම්බන්ධ කරගමු. අපේ තරුණෙක් මේ මැසේජ් එක එවන්නේ. ඔහු කියනවා, මට නම් හිතෙන්නේ ආණ්ඩුව පැත්තෙන් සහ මේ ආයතන සම්බන්ධ වෙලා මොන වසංගත මැදපවත් ගන්න උත්සාහ කරත් සාමාන්‍ය පොදු ජනතාව ඒ වෙලාවට කරන්න ඕන දේ කරත් නැවත නැවත ඒ දේ මේ වැරදි ටික කරනවා කියලා කියනවා. ඔහු උදාහරණයක් විදිහට කියනවා, ඔගොල්ලෝ දැකලා ඇති මුහුදු මාවත මැරින් ඩ්‍රයිව් ඉඳලා විලියම් හන්දිය කල ලයිට් එක ළඟ ගාලු පාරට එකතු වෙන මාවත එනකොට මුහුදට එකතු වෙන ඇලපාරෙන් සතියකට කීප සැරයක් කොච්චරනම් කුණු කන්දරාවක් අයින් කරනවද? ඔහු මේ ප්‍රශ්න කරන්නේ ඔය සමාජයේ දකින්න දේවල්. අපි මේක තමයි කිව්වේ ඔය මැදිහත් වීම කියලා. අපි දකින්න දේවල්. එතකොට මේ වගේ කියන්නේ ඒ දාන්නේ කුණු කවුද කියලා ඔහු අහන්නේ. එතකොට දැන් අපි ගෙවල් වල තනි තනි පිසුදු කරන කුණු හරියට බැහැර කරනවා නම් ඇලෙන් එච්චර කුණු මතු වෙන්නේ කොහොමද? මේක තමයි ඒක ඔහු ප්‍රශ්න කරන සමාජ කාරණාව එකත් එක්කම ඔබතුමීට පුළුවන් පිළිතුරක් ලබා දෙන්න.
2: ඔය ඉතින් ඇත්තටම අපි සමාජයක් විදිහට හිතන්න ඕනේ. අර අපි ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට අපි පුද්ගලය විදිහට හිතලා හරිනේ අපි පවුලක් විදිහට හිතනවා වගේම අපි සමාජයක් විදිහට හිතන්න ඕනේ. හැබැයි ඉතින් දැන් මේ අනිත් දේවල් වලදී පවුලක් විදිහට හිතලා හරි ගියාට ඩෙන්ගු වලදී නම් පවුල විතරක් හිතලා හරියන්නේ නැහැ. මොකද සමාජයක් විදිහට හිතන්නම වෙනවා. අර අල්ලපු අත්තට කුණු දැම්මත් Tamanට ඩෙන්ගු හැදෙන නිසා. ඉතින් ඒක අපි වෙනස් කරගෙන යමු. අපි බලමු ඉතින් ඉස්සරහටත් මේක කරගෙන ගිහිල්ලා අපි හිතනවා අපිට සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා. අර මධ්‍යංක කලින් අහපු එකත් කතා කරපු එකත් එක්ක ඇත්තටම අපිට පුළුවන් දැන් අපි කිව්වනේ මේ විනාඩි 30ක් අපි සතියේකට විනාඩි 30ක් අපි ගත කරලා තමන්ගේ පරිසරය පිරිසිදු වියලි ස්ථානයක් බවට පත් කරගමු කියලා. ඒ වගේම තමන්ට කරන්න පුළුවන් දේ තමයි අත්පා ආවරණය වෙන විදිහට ඇඳුම් අඳින එක. ඒ කියන්නේ ගොඩක් වෙලට එලිමහනේ ගැවසෙනවා නම් සපත්තු දාලා අද්දිකට ඇඳලත් අත්පා ආවරණය වෙන විදිහට ඇඳම අපිට මදුරුවන් කණ එක ගොඩක් දුරට දශකරණ එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මදුරු විකර්ශක තියෙනවා, අනුමත මදුරු විකර්ශක තියෙනවා. මේ මදුරු විකර්ශක භාවිතා කරන එකත් ගොඩක් වැදගත්. මෙතන අපි සාමාන්‍යයෙන් මදුරුව ගැන කිව්වම මදුරු දැල් භාවිතා කරන එකත් අපි කරනවා. නමුත් මේක දිවා කාලේ නිසා ටිකක් අමාරුයි. නමුත් ඩෙන්ගු මදුරුව රැයට දෂ්ට කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. එතකොට ඒගොල්ලන් ඩිස්ටර්බ් වුණොත් මොකක් හරි වෙලාවක ඒගොල්ලන් රැයට දස්ත කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මදුරු දැල් භාවිතා කරන එකත් වැදගත්. ඩෙන්ගු විතරක් නෙවෙයි තවත් මදුරුන් ගෙන් හැදෙන ලෙඩ තියෙනවානේ.
1: සහ ඩෙන්ගු රෝගියෙක් වෙන මදුරුවෙක් දෂ්ට කළා අපිට දෂ්ට කළොත් ඒ ඩෙන්ගු රෝගී වාහකයෙක් විදිහට මේ මදුරුව ක්‍රියාත්මක වෙනවා කියලා මේ කියනවනේ නේද?
2: ඔව් ඒක තමයි ඉතින් ක්‍රමේ. ඇතර මදුරුව අහිංසකයි. මේ මොකද මදුරුවගේ ඇඟේ ඉන්න ඇඟ හරහා තමයි ඒක මදුරුව තමයි වාහකයා වෙන්නේ. එතකොට මදුරුවගේ ඇඟට අපි අපෙන් තමයි බෝ වෙන්නේ. මදුරුවටත් බෝ වෙන්නේ අපෙන්. එතකොට දැන් මට ඩෙන්ගු තියෙනවා නම් මාව ඩෙන්ගු මදුරුවෙක් මාව දෂ්ට කරලා එයා ඇවිල්ලා ඔයාට ඩෙන්ගු නැහැ. නමුත් ඔයාට දෂ්ට කරාම ඒ මදුරුවගේ හරහා මගේ වෛරස් එක ඔයාගේ ඇඟට එනවා. එතකොට ඒ විදිහට තමයි ඩෙන්ගු බෝ වෙන්නේ.
1: එහෙනම් මේ රැට මදුරුවෙක් දෂ්ට කළා කියලත් අපිට දැන් ඒක ඩෙන්ගු නොවේ කියලා හිතන්න බෑ. එහෙම දැනගෙන තියෙන දැන් ගෙදරට ඩෙන්ගු රෝගියෙක් ඉන්නවා නැත්නම් අහලපහල ඩෙන්ගු රෝගියෙක් ඉන්නවා. එයාව දෂ්ට කරනවා වෙනත් මදුරුවෙක්. ඊට පස්සේ මදුරුව ඇවිල්ලා අපිට දෂ්ට කරනවා කියලා කියන්නේ රාත්‍රී කාලේ හෝ
2: කාලෙත් හැදෙන්න පුළුවන්. නමුත් වැඩිපුරම ඩෙන්ගු මදුරුව
3: අවදානම තියෙන්නේ
2: දිවා කාලේ
3: කියන කාලය ඇතුළත. හරි. අපි මේ අවසාන මිනිත්තු කිහිපෙක ඉන්න නිසා ඉක්මනටම විරාමයක් අරගෙන නැවත කතා කරමු. ඒ අතරේ ඔබට යම් අදහසක් තියෙනවා නම් ඉක්මනට අපිට WhatsApp කරන්න 0703939394 අපි ගන්න පුෂි විරාමයක් උදේ 9:00 විනාඩි 53
0: වෙලාව. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ලොවක් සනසන ඔහු

ಹಿಮಾಲಿಕ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯ

0: නුපුටා දමන්න ඕනේ. මොකක් දවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය ජනතාවට.
1: ඔව් මම අර කලින් කිව්වා වගේම ඩෙංගු කියන්නේ කලින් නිගමනය කරලා අපිට වළක්වා ගන්න පුළුවන් රෝග තත්ත්වයක්. හැබැයි ඒක වළක්වා ගත්තට එක වෙලාවක අපි ඒක දිගටම ඇලර්ට් එකේ සුපරීක්ෂාකාරීව ඉන්න ඕනේ. ඉතින් ඒක මොකද ඒක වෙනස් වෙමින් යනවා සහ ඒක තවදුරටත් අපිට අඩු කරන්න ඕනේ. මොකද ආයි ආයි අපි මං කියන්නේ වර්ෂාපතනය උෂ්ණත්වය කියන දේ බලපානවා කියලා. ඉතින් ඒකත් එක්ක අපි අපි අවධානයෙන් ඉන්න ඕනේ. එක වෙලාවක ඩෙංගු තිබ්බට ආයි එන්නේ නැහැ කියන එක අපිට කියන්න බෑ. එතකොට තමන්ගේ වත්ත පරිසරය වියලි පිරිසිදු තත්වයක තියාගන්න ඕනේ. සතියකට විනාඩි 30ක් ඒ වෙනුවෙන් ගත කරන්න පුළුවන්. තමනුත් පරිස්සම් වෙන්න ඕනේ. මදුරීකාශක පාවිච්චි කරලා අතපය බැහෙන විදියට සපත්තු දාලා දුන් ඇඳලා. ඒ වගේම විශේෂම කාරණේ තමයි ඩෙංගු කියන එක තනියම කරන්න, ඒ කියන්නේ ඩෙංගු මර්ධනය කියන එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බහුපාර්ශ්වීය සම්බන්ධකරණයක්, মালටි ස්ටේක් හෝල්ඩර් කෝඩිනේෂන් එකක් තියෙන දෙයක්. මේකේ සෙන්ටර් එකේ ඉන්නේ කමියුනිටි එක. කමියුනිටි එක ප්‍රජාව. ප්‍රජාව තමයි සෙන්ටර් එකේ ඉන්නේ. ඉතින් එතකොට අවදානම් අඳුරගන්න, සුපරීක්ෂාව සහ పూర్ව ක්‍රියාමාර්ග ගැනීම සියලුම දේ කරන්න ඕනේ ප්‍රජාව. එතකොට මේ ප්‍රජාවට උදව් කරන්න තමයි ඊටු සියලුම ස්ටේක් හෝල්ඩර්ස් ටික ඉන්නේ. හැමෝම වටේ ඉන්නේ මේ ප්‍රජාවට උදව් කරන්න. දැන් උදාහරණයක් විදියට රතු කුරුසේ ගත්තොත් අපේ සතු කුරුසේ බ්‍රාන්චස් 25ක් විදියට අපි වැඩ කරනවා. එතකොට අපි සම්බන්ධීකරණය කරමින් අපි අපේ මේ මේ ෆන්ඩ්ස් යූස් කරනවා, අපි ෆන්ඩ් රේසින් කරමින් අපි මේ දේවල් කරනවා, මෙහෙයුම් සඳහා සහාය ලබා දෙනවා. ඒ වගේම අපේ කොමියුනිටි එකේ වොලන්ටියර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ප්‍රජාවට මේ දේවල් ගෙනහිල්ලා ඒගොල්ලන්ව දැනුවත් කරලා රෝග නිරීක්ෂණ කටයුතු මදුරුවන් කොහොමද පරීක්ෂා කරන්න කියලා ඒගොල්ලන්ව දැනුවත් කරලා ඒ වගේ විදියට අපි ලොකු සහයෝගයක් ප්‍රජාවට ලබා දෙනවා. ප්‍රජාව වෙනුවෙන් එතෙන්ට යන්නේ. ඉතින් ඒ වගේම අපිටත් වඩා මෙතන අපිට මේ ලොකුවටම ගන්න පුළුවන් කණ්ඩායම තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම නැෂනල් ඩෙංගි කන්ට්‍රෝල් යුනිට් එක ජාතික ඩෙංගු මර්ධන ඒකකයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ විශාලම වැඩ කටයුතු තියෙන මේ ඩෙංගු මර්ධනය කිරීම. ඉතින් ඒ සෞඛ්‍ය ඒ වගේම ඒකේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඒ වගේම කීට විද්‍යාඥයෝ, ඒ වගේ ගොඩාක් කෙනෙක් වැඩ කරනවා. ඉතින් ඒගොල්ලන් තාක්ෂණික උපදේශ, එතකොට අවදානම් තොරතුරු සැපයන එක, රෝග නිරීක්ෂණ කටයුතු, මදුරු මර්ධනයේ හැමදේම ඒගොල්ලෝ හරහා වෙනවනේ. ඒ සේරම දේවල් අර යන්නේ අර ප්‍රජාවට. එතකොට ඒ වගේම පළාත් පාලන ආයතන, පළාත් පාලන ආයතන වලින් විශේෂයෙන්ම කසල කළමනාකරණය, පාරිසරික කළමනාකරණය, ඒ සඳහා අපිට උදව් ඕනේ. ඒගොල්ලොත් මේ සඳහා සම්බන්ධ වෙන්න ඕනේ. ලොකු ස්ටේක් හෝල්ඩර් කෙනෙක්, ලොකු පාර්ශ්වීය සම්බන්ධීකරණයක් විදියක් පාර්ශ්වයක දෙන සම්බන්ධීකරණය වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ජාතික මට්ටමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණයත් එක්ක අපි මේ හැමෝම එකතු වෙනවා. ඉතින් ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේදී උනේ ඒ දේ. මේ පාර්ශ්වකරුවන් සියලුම දෙනා එක තැනකට එකතු වුණා. එකතු වෙලා සම්බන්ධීකරණය වෙලා ප්‍රතිපත්ති සම්පාදනය වෙලා ඒකාබද්ධව මෙහෙයුමක් සිද්ධ කරා. ඉතින් ඇත්තටම ඉස්සරහටත් අපේ රටේ වෙන්න ඕනේ මේ වගේ සම්බන්ධීකරණයක් හරහා තමයි මේ දේවල් සිද්ධ වෙන්න ඕනේ. තනි තනියෙන් අපිට කිසි දෙයක් කරන්න බෑ. අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒතකොට මේ ඩෙංගු විදියට ගත්තත් අපි මේ එකතු වෙලා කරන වැඩසටහනේ මම ආයෙත් කියන්නේ මෙතන සෙන්ටර් එකේ ඉන්නේ ප්‍රජාව. ප්‍රජාව වෙනුවෙන් තමයි මේ සියලුම දේ අපි කරන්නේ. ඉතින් ඒක ප්‍රජාවත් තේරුම් අරගෙන අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරලා මේක අපි හැමෝම අපිත් ප්‍රජාවේ කොටසක් තමයි. ඉතින් ඒ අපි හැමෝම එකතු වෙලා මේ වැඩේ හරියට මේ කරගන්න එක තමයි කරන්න තියෙන්නේ.
2: අපි හැමෝටම වගකීමක් දෙනවා. අපි අපේ වගකීම ඉටු කරමු. සතියට විනාඩි 30ක් වෙන් කරලා අපි මේ පිරිසිදු කිරීමේ කටයුතු ටික අවසන් කරමු. අපිට පුළුවන් ඩෙංගු මදුරුවා සහ මුලින්ම අපේ සමාජයෙන් ඉවත් කළ දාන්න. එහෙම වුණොත් අපිට පුළුවන් බොහොම නිරෝගීමත් දේශයක් බවට අපේ රට පත් කරගන්න.
0: මදුෂංග අපි අර හොට්ලයින් එක මතක් කරමු. යන්න කලින් 07 7883 753 කියන හොට්ලයින් ඔසේ රතු කුරුස සමාජය ඔබ ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්.
2: එවනම් අපිට සමුගන්න අවසරයි. මම මදුෂංක.
0: මම රනිල්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිදු කළ බෙහෙවකදී හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා හිඟුරක්ගොඩ පොලිසිය සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව එකපතවයි වැටලීම සිදු කර ඇත්තේ. අත්තරන්කොට කැනුණු නව දෙනෙකු මින්නේරිය, හිඟුරක්ගොඩ සහ මැදිරිගිරි යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ප්‍රධාන සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ළඟ තිබේ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් සුව කැනුණා. පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු වට්ස්ඇප් මාර්ගයෙන් හෙරොයින් අලෙවි කර ඇති බවයි. රුසියාව යුක්‍රේනයේ දෙවන ප්‍රධාන පාලම ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්‍රේනයේ කීව් වගනුවර පිහිටි දැවැත්ත පාලමකටයි රුසියාව ප්‍රහාර එල්ල කර ඇත්තේ. කීව් වගනුවර ප්‍රධාන යටතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව දියත් කර ඇති ප්‍රහාර තීව්‍ර කර ඇති බවට යුක්‍රේනයේ චෝදනා කරනවා. ප්‍රහාරෙන් පාලමට හානි සිදුව ඇති බවයි කීව් නගරාධිපතිවරයා සඳහන් කළේ. පාලමේ ට්‍රොලි බස් විදුලි රැහැරවලට හානි සිදුවීම හේතුවෙන් වාහන තදබදයක්ද හටගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. යුක්‍රේන හමුදා කටයුතු සඳහා මෙම පාලම් භාවිත කිරීම පහර දීමට හේතුව බවයි රුසියාව පවසන්නේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. රවින්දත්තක මියුසික් ගරාජ් එකක් නින්නේ. උදේ 10:04 වෙලාව.

Good morning. Udah dahayai binadi kelahai belawa. අද ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ඒකෙන් අපි දැන් ඔක්තෝබර් මාසේ හම්බෙන පළවෙනි දවසේ මේ විදිහට පටන් ගන්නවානේ. දැන් මන් දන්නවා කල්පනා කරන්න ඔයා මාව වහගෙන ඉන්නේ. මියුසික් ගරාජ් ආගෙන ඔයා කල්පනා කරන්නේ මේ මාසේට අවින්දියා කාව එක්කගෙන ඉද? ලිස්ට් එකක්ම තියෙනවා. මම මේ තාම හිතනවා කාවද මම මේ මාසේ එක්කන් ඉන්නේ කියලා. දැන් ගිය මාසේ අපිට ආවා රිද්ම වීරවර්ධන. මේ මාසෙත් ඉන්නවා ඉතින් ලස්සන කොල්ලෝ හැන්සම් කොල්ලෝ දෙතුන් දෙනෙක්. ගැල්ලමෙක් ඉන්නත් පුළුවන් හැබැයිද ඒවා ඉතින් දැම්ම කියන්නේ නැහැ. දිගටම ලක්කණ්ඩ හාගෙන ඉන්න සිද්ධ වෙනවා මේ මාසේ මියුසික් ගරාජ් එකට එන්නේ කවුද කියලා. ඔයා කැමති ආටිස්ට් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම මෙහෙම තමයි ඉතින් නිකන් නිකන් අය ගෙන්නන්න නැහැ නේද? ඕකේ උදේ 10 ඉඳන් 12 වෙනකම් ලංකාවේ හීට්ම සින්දු ටික අහන ගමන් මාත් එක ෂට් එකක් දානවාට පුළුවන්. මගේ නම්බර් එක විවෘතයි. මම මතක් කරන්නම් මගේ WhatsApp නම්බර් එක. එවගේ මේකට කෝල් කරන්න පුළුවන්. ඉතින් මම ආන්සර් කරනවා. 07.3 935 937 මගේ නම්බර් එක විවෘතයි. මැසේජ් එකක් දානවාට පුළුවන්. ඒ ගමම මතක් කරන්න ඕනි. මගේ වෝල් පෝස්ට් එකක් තියෙනවා අපේ ලක්කන page එකේ. දුර දුර ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්නත් ඔයාට පුළුවන්. ඔන්න ඔය ක්‍රම වලින් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. දවල් 12 වෙන්න කලින් ලස්සන සින්දු ගොඩක් අහන්න දෙනවා කියලා ප්‍රොමිස් කරනවා. දැන් ඔක්තෝබර් මාසෙත් පටන් අරගෙන තියෙන නිසා පොඩ්ඩක් හිතන්න ඕනි ඔයාගේ ජීවිතේ දැන් මේ අවුරුද්ද ඉවරෙන්න තියෙන නම් හරිම පොඩි කාලයයි. අපේ ජීවිතේ සමහර වෙලාවට අපි හිතනවා දෙයනේ රවින්දයා මට තව පොඩි කාලයක් තිබුණා නම් මට මේ දේ කරගන්න තිබුණානේ, දැන් මේ අවුරුද්දේ කරන්න අමාරුයි. නෑ නෑ නෑ, එහෙම එකක් නෑ. හරිද? සමහරවිට අපි හිතන මේ දේ අපිට කරන්න මාසයක් යයි කියලා. හැබැයි නෑ, සමහරවිට සතියෙන් දෙකෙන් ඔය හිතන කාරණාව ඔය හිතනනම් මහා ලොකු කාලයක් යනවා කියලා. එහෙම ඉක්මනින් ඉවර කරන්න බලා හැබැයි ඔයාට උනන්දුව කැමැත්ත තියෙන්න ඕනි. එනිසා මතක තියාගෙන මේ ඔක්තෝබර් මාසේ ඔයාගේ මේ අවුරුද්ද හොඳම මාසෙ කරගන්න. මුකුත් වැරද්දක් වෙන්නේ නැති, වැරදි ඉතින් වෙනවා ඒක සාමාන්‍යයි, හැබැයි ඉතින් ලොකු ජීවිතේ වැරදි වෙන්නේ නැති, ජීවිතේ ටාගට්ස් වලට යන්න පුළුවන් මොකක්ම හරි දෙයක් කරන මාසයක් බවට පත් කරගන්න මේ ඔක්තෝබර් මාසෙ ඔයාට පුළුවන් වෙන කියලාත් මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඕකේ, එහෙනම් අපි වැඩ ටික පටන් ගන්නවා. මේ පැත්තට එන්න කියලා ගොඩාක් ආදරෙන් මම මතක් කරනවා දවල් 12 වෙන්න කලින්. හරිද? එහෙනම් මං රවින්දා ඉන්න හරියටම දවල් 12 වෙනකම්.

0: රවින්දත්තක මියුසික් කදාචාගනින වෙලාව උදේ 10යි විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්ප්‍රදාය ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා නිතඹනලෝලා නිතඹනලෝලා
6: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් අපද

0: හැම් දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: මෙසේ කරජාග්නින වෙලාව උදේ 10යි විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
1: ලොවක් සනසන ඔහු.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප් SME එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Bobby, hit was single tekka.
1: Music Garage with Rock.
2: උදදාය විනාඩි 43යි වෙලාව. රවින්දත්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. මේ පැත්තට ආව කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්නත් ඕනි. පොඩක් ඉන්න chat එක පැත්තට යනකම් ඔමින්න. ආදරණීය සොඳුර දවසක් රවින්දයා සුදු මැණිකේ ආදරේ ලක්කඬ කියලා කියන හැලිය ගොඩ මියන කොලතැන්නේ. විනීත අයිරංගනී, දුව සුනිලා සෙනෙවරත්න, පානදොරයාගේ ආදරණීය පුතාවත් හැමදේම ලැබුණ මට ඔබ නැල්ලුනේ කොහොමද සින්දුව? ඩකින් මොකක්ද ඒ සින්දු? මම බලන්නම්. අනිත් බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. මේ මැසේජ් ටයිප් කරලා එවනවට වැඩිය මම හිතනවා මේ කනේ ඒක ටයිප් කරන්න මොකක් හරි හේතුවක් නිසා ෆොටෝ අතින් ලියලා මැසේජ් එක ඒක ෆොටෝ එකක් ගහලා එවන්න තරම් ආදරයක් මා වහන කට්ටියට තියනවා නේ කියලා මතක් වෙද්දි මට මාර සතුටුයි. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. විනීත අයිරංගනී, thank you so much. ඒත් එක්කම මම යන හදන දැරණේගල පැත්තට, දැරණේගලෙන් අපි වහගෙන ඉන්නවා. එයාලගේ ෂොප් එකේ ඉන්න අයියයි මේ වෙලාවෙ ඉන්න හැමෝම එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි දිෂිනි මං ඊතන මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔනවවත් මං එකතු කරගන්නවා ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම හලෝ රවි මැනික, ගුඩ් මෝර්නින්. මම මාතලෙන් දිලිනි. සතුටින් ඉන්න ආදරේ කියලා කියන මාත ආදරේ ගොඩක්. මා වහගෙන ඉන්නවාට මං ආදරේ කරන්න, දුකාට ආදරේ කරන්න දාලේ. තැන්ක් යූ සෝ මච් සද්දර මා වහගෙන ඉන්නවට. ඒත් එක්කම ලසන්ත සින්දුක එකතු කරගන්න පුතාල දෙන්න බන්ටි, කසුන්, සංජු මැලේසියා වලින්දන්, රවි තම මැසාම්යාගේ නමත් රවි, මමත් රවි බලන්න තියේ ගැලපීම. ඔන්න රවි ආවත් මතක් කරන ළඟ සින්දුවට සබෝදස්න කාට මටත් සින්දුවක් දෙනවද? දෙනවා. කුරුණෑගලින් ලොකු දුව, එයාගේ චුටි බබා පුතා, අය වගේම ඩුබයි වලින් දුව පුතා ඇතුළු පවුල හැමෝම එකතු කරන් සින්දුවක් දෙන්න කියලා රේණුකා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න රේණුකා, මම ආවත් එකතු කරගන්න ගොඩාක් ආදරෙන්. රුමේනියා පැත්තට යන්න ඕනේ. රුමේනියා වල ඉන්නවා බිනුර නිම්ෂාන්, ලඩෝලා. ලඩෝලා කවුද? ලඩෝලාවත් එකතු කරගන්න. ඒ වගේම අප්සෙල් බොක්ස් ආවත් මතක් කරනවා. ගරාජ් එකේ මියුසික් ගරාජ් එකේ ඉන්නේ සද්දට වනේ. Thank you so much. ප්‍රසාද් සම්පත් ගමගේ මට ඕනි. මම බලන්නම් ඔයා එල්ලන සින්දුව දෙන්න. ගණිදු ඉන්නවා. ගණිදුවත් මම මතක් කරන්න ඕනේ ගොඩාක් ආදරෙන්. Thank you so much. ඒත් එක්කම නිමල්, එතකොට සමුත්, චාමර, ඒ වගේම සුරාජ් එකතු කරගන්න ඕනි. අසිත අයියා ඉන්නවනම් මේ වෙලාවේ ලයිව් එකේ. Thank you so much. ආවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. ඔයාගේ සින්දු මේ අපේ චාට් එකේ තියෙනවා නේද? බලන්න ඉතින් බලන්න. අෂේන් මාවත් එකතු කරගන්න කියලා මම හිතන්නේ. අෂේන් ඉන්නේ ජපාන්. ජපාන් වල ඉන්න ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. සද්දට මා වහගෙන ඉන්නවා නම් කවුරු හරි ඒ හැමෝම මම මේ සින්දුර ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කියලා මතක් කරන්න ඕනි. ඕකේ. හරි, උදේ 10 විනාඩි 45 වෙලාව රවින්දව සද්දට අහගෙන ඉන්නවට thank you so much. ඔය විදිහටම දවල් 12 වෙනකන් ආදරෙන් අහගෙන ඉන්න ඕනි. කෝල් දෙකක් ආව මං ඔය දෙක කිව්වේ නැත්තම් මං විනාසයි. මට ආදරෙන් කතා කරපු දෙන්නෙක් ඉනෝ රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි කතා කරා. එයාව එකතු කරගන්න ඕනි ස්පෙෂලි. ඒ වගේම නුවරින් සංජීව මෙවලාවෙන්නේ රත්මලානේ වැඩ කරන එක මම තමයි සද්දට මා වහගෙන ඉන්නවා කියලා කිය. බොහොම ස්තුතියි. ඔන්න ඔය දෙන්නම ආදරෙන් මම එකතු කරගන්නවා මගේ ඊළඟට මෙන්න මේ රෙඩි කරගත්ත දිනේෂ් කැලුත් song එකට. එහෙනම් වැඩ කරන ගමන්, කොහරි යන ගමන්, ගෙදරට වෙලා මා වහගෙන බලාගෙන ඉන්න හැමෝටම thank you so much. මං ආදරෙයි ඈ. ගොඩක් ආදරෙයි. දවල් 12 වෙනකන් ඔය විදිහට මා වහගෙන ඉන්න ඕනි. රවින්දත් එක්ක සිග්ගරාජ්.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: ධනංජය
1: සිරිවර්ධන නිර්මාණයක් පාපින් පෙන්නා
5: ඒගලු හිතන්නත්තේ මූණ එක වගේ ඔයා ඒගොල්ලගේ ජීවිතය ඉලේ කරයි කියලා. එහෙනම් ඇයි ඔයාගේ ජීවිතය තෝරා නැති කරගෙන ඒගොල්ලගේ ජීවිතයත් නැති කරන්න බලන්නේ බබ?
4: ඉලිය කරන්න මට අම්මෙත් තාත්තෙත් නෑ ආකෝ.
1: සති අක රාත්‍රී 8:30 ITN බලන්න.

0: ලක්කඩ ප්‍රවෘතේ සමගෙන් මම සුලක්ෂණිය දේශක ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ සුපුන් දිලංකලීන රචේ
1: දයෙන් පැයපුවක් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ගිනි විදකක් සමග සැකරුවන් දෙදෙනෙකු අතරින් කුටකත් බව පොලිසිය පවසනවා. පුද්ගලයන් හතර දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වෙමේ සිටි සැකරුවන් පිරිසක් කොස්ගොඩ පොලිස් වසමේ

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock
1: රවින්දත්තක මියුසික් ගරාජ් සහගෙන ඉන්න ගමන් අලුත් පැයක් පටන් ගන්න ලෑස්ති වෙන්නේ 11:04 වෙලාව.

0: Bobby, hit was Sindhutekka.
1: Music Garage with Bobby.
2: එකලහයි විනාඩි 8යි වෙලාව. අපි දෙනගේ දෙවනි පැය වගේම අවසාන පැය තමයි මේ පටන් ගන්නෙ. UD මොන් ඔයාව ඉස්සෙල්ලා මතක කරන ගොඩාක් වෙලා ඉඳන් මාත් එක්ක ඉන්න හැබැයි මට යාගේ නම කියන්න මිස් වුණා. සමාවෙ. ඔව් ගොඩාක් ආදරේ මතක් කරනවා. ඩිලන් නිරෝෂින්ව හංගවැල්ලෙන් ඉඳන් අපි අහගෙන thank you so much. Mind Control Music. මට වාගේ නම දාන්න. බලන්න අපේ ගමේ එක්ක නම් කවුද කියලා බලන්න. ඔවත් මතක් කරනවා especially. ඒත් එක්කම සුරාජ් බෑ දෙන්න විදිහක් නැහැ මේ වෙලාවේ. ඒත් එක්ක chat එක පැත්තට යන්න ඕනි කවුද ඉන්නේ කියලා බලන්න. ඇහැලේගොඩ පැත්තට යනකොට ඇහැලේගොඩ ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා කියනවා. ලක්මන සිටනේ චන්දසිරි ගමගේ ලක්ෂාන් ඖෂධි දිනක්ෂි අස්සන හින්දි සොංග එකක් දෙන්න කියලා කියන හින්දි සොංග එකක් මම කලින් පැයදී දුන්න නිසා මට දෙන්න විදිහක් නැහැ. Thank you වට මැසේජ් එක කිව්වට බොහොම ස්තුතියි. අක්කිය රවින්දාට කොහොමද හොඳින් නේද කියලා අහනවා. මගේ පුංචි කඩේ වැඩ කරන එක මං සත්‍යටම ලක්කඳ අහගෙන ඉන්නේ. මගේ පවුල හැමෝමවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි. ඉනෝකා කණ්ඩලමේ දෙමට හැතක්ම පාලම ළඟ ඉන්න ඉඳන්ගෙන තමයි සද්දටම අහන්නේ නනේ. බොහොම ස්තුතියි ඉනෝකා. ඔන්න මම ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. Thank you so much. පුංචි කඩේ නම් මාව ආදරෙන් සද්දටම අහගෙන ඉන්නට හරිද? එත් එක්කම තව කවුද? සුබදාස්සනක් වේවා දුපන් දින තාත්තගේ කියලා කියන ඔන්න තාත්තට විශ් කරන්න යන්නේ. තාත්තගේ නම ජෝසප්. එතකොට ඔයා කියනවා පුතා අනුවන්, වයිෆ් කලන, ලොකු දුව නිරෝධා, හස්බන්ඩ් සුපුන්, පරිදුව නවීෂා, හස්බන්ඩ් මధుරංග සහ මුනිබුරන් දෙන්නත් නිනිබිරියන් දෙන්නත් නිරෝගී වෙන්න කියලා සුබ පතනවා කියලා කියනවා. හලාවත කටුපොතින් අම්මා රංජිනී තමයි මේ මැසේජ් එක දාන්නේ. එහෙනම් සුබ උපන්දිනක් ජෝසප් වාට. ලකන අපේ ටීම් එක හැමෝමත් ගොඩාක් ආදරෙන් wish කරනවා වාට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා. හලෝ සීජේ, ඔව මතක් කරන්න ඕනි ගොඩාක් ආදරෙන් ළඟ සින්දුවට. නුවන් නිරෝ ක්ලෙමන්ට් රවි ඉසුරු ප්‍රියන්ත උදේ කුමාර වෙන මේ කට්ටිය තමයි ඉන්නේ කියලා කියන ඔන්න මම මේ කට්ටියවත් එකතු කරගෙන අපිත් අහගෙන ඉන්නේ සරච්චන් ප්‍රයස් කලේ කඩේ රයිගම ඉඳන් ඔන්න මම ওই කට්ටියවත් මතක් කරනවා. ඒත් එක්කම ඩුබායි වල වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නේ කියලා කියන බොහොම ස්තුතියි. යාගේ නම දිනුක. දිනුකව මතක් කරනවා. මාත් ආප කොහෙද ඉඳන් අහගෙන ඉන්නවා. එයා අපිට නවනෝ. ඒත් අපි අහගෙන ඉඳන් බලන්න ඉතින් ඒ ආදරේ සුරාජාවත් මතක් කරනවා. රෝෂිනී ඉන්නවා කොරියන් වල ඉඳලා දැන් වෙලාව 2:40 කියලා. එයත් වැඩලුවද මාත් වැඩනේ අනේ ඉතින් ඔයත් වැඩමුණා කරන්නද නේද? එහෙම තමයි ජීවිතේනේ. හැබැයි තමන් කරන වැඩේ සතුටින් ආදරෙන් කරනවා නම් ඉතින් කරන වැඩේ දුකක් කියලා හිතෙන්නේ නැහැ. නවීන් රත්නායක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම සහල් ඉනෝ කුවේට් වල ඉඳන් සහලාවත් මතක් කරනවා. ඒ වගේම ඔය කට්ටිය තමයි ඉන්නේ සසින්දු ෆර්නාන්ඩෝ ආවත් එකතු කරගන්න මොකකට හරි මේ සින්දුවට රඝු ආවත් එකතු කරගන්න ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි මේ සින්දුව අහන්නයි ලෑස්ති වෙන්නේ. පැතුම් ෆර්නාන්ඩෝ හයි කොහොමද? ඒකනේ මෙයාගේ කියවිල්ල. ඔය කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා මේ සින්දුවට. 11 විනාඩි 11යි. ලස්සන ප්‍රාර්ථනාවක් කරනවා. ඔයාගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඔකේ. ඔය විතරම 12 වෙනකන් රවින්දත් එක මියුසික් කරලා ආශාගෙන ඉන්නෝනි හාද.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක්
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
3: 11 විනාඩි 15යි දැන් වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
5: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
6: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: දසුන් with yasho සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
9: සම අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
2: එකලහයි විනාඩි 20යි වෙලාව. මට මැසේජස් ගොඩාක් තියෙනවා. මම මේ මැසේජ් ටික කියුව නැත්තම් ඉතින් එහෙම හොඳ නැහැ. මම ආදරෙන් ආගෙන කෙනෙක්. මම මතක් නොකරන්න පුළුවන්ද නේද? සුබ දවසක් මාවත් සින්දුවට එකතු කරගන්න. කෑගල මේ දිනේ ගමෙන් උපනන්දුත් මම මැසේජ් එක දාලා තියෙන්නේ. ඒත් එක්කම ගුඩ් මෝර්නින් අක්ක අපිටත් සින්දුවක් දෙන්න. අපි නව්‍යා ෂූ ෂොප් එකේ කියන්නේ නේද? අම්බලංගොඩ පැත්තේ තියෙන කියලා තියෙනවා. වාසනා නංගී එක්කම නිරන්තර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. අලව්ව ගලතරින් මගේ මහත්තයා නන්දන, පුතා ගයනාත්, දුව මින්දෝදි, ඒ වගේම දුව ශෂිනි. මම ගීතිකා කියලා තමයි කියන්නේ. ඔන්න මම වගේ ෆැමිලි එක හැමෝම එකතු කර ගන්න. හායි දනංජනී පුෂ්පමාලාව, කාලෙකින් මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආවත් මම මතක් කරනවා. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න කෝ. මම අලව්ව කොහලණෙන් ජයකලනි සින්දු අහන්න එකතු කර ගන්න කියලා කියන උපාලි, චිත්‍රාණි, මාධව, කසුන් ඇතුළු ලක්කඩ අහන හැමෝම. මම රත්නපුර රටේ තමරා කුමාරිය මදක් කරා මැසේජ් එකකුත් දාලා තිනවා. හයි මැනිකේ, කොහොමද? මම නූරින් සංජීව. සංජීව මං ඔයාවත් මතක් කරලා ඉවරයි මේ වෙලාවේ. ඒත් එක්කම තවත් කෙනෙක් මන් දැක මැසේජ් එකක් තියෙනවා. සුබ දවසක් ලක්කඩ. අපිට සින්දුවක් දෙන්න. මට අජිත් මුදු කුමාර නායක සින්දුවක්. මම ට්‍රයි එකක් දෙන්නම්. වරකා ගොඩින් රේණුකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ආවත් මතක් කරනවා. හයි මියුරි කුලසුන්දර, කොහොමද? ඔස්ට්‍රේලියාවල ඉන්නේ මං හිතන්නේ ඔයා. හයි හයි, කොහොමද? හොඳින් වත් හොඳින් ඇති කියලා මං හිතනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න අනිවාර්යෙන් එකතු කරගන්නම්. කෞශල්‍ය ආවත් එකතු කරගන්න ඔයලගේ සින්දුවට ගොඩාක් ආදරේ. කාව කැල කෙනෙක් කෙනාගේ නම වරහ නැතනේ මං හිතන්නේ. මොකද්ද නික්නේම් එක? චෙරිද මන්දා. එයාවත් එකතු කරගන්නවා. ඔව් හැමෝම මතක් කරනවා. ඉතින් කවුරුහරි මිස් වුණා නම් පොඩ මැසේජ් එකක් දාන්න. මට මිස් වුණා ඩග් කමන්නේ. ඉතින් මේ වෙලාවේ සදුටු මාව වහගෙන බලාගෙන ඉන්න හැමෝම එකතු කරගෙන අපි සංක ගැලත් සින්දු අහන්නයි ලැස්ති වෙන්නේ. අපි ආයේ හමු නොවෙනවා. ඇත්තටම අපි හමු නොවුණා නම් හොඳයි කියලා ඉතින් දැන් ජීවිතේ තියෙනවානේ. සමහර මිනිස්සුන්ගේ මොකට හම්බුණාද කියලා හිතෙනවා. එහෙම තමයි. සංජු මම ඔයාවත් මතක් කරනවා. දර්ශන ආවත් මේ සින්දුවට මම එකතු කර ගන්නවා.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ
1: SLT மொபைல் ஃபைபர் க கேதனம ஃபிட் கரன்ன ஒக்கும டிவைசஸ் கனெக்ட் கரன்ன கேமிங் வர்ல்ட் லோ லேட்டன்சி ஃபாஸ்ட் அண்ட் ஸ்டேபிள் அன்லிமிடெட் தோரகன பேக்கேஜ் ரசா SLT மொபைல் ஃபைபர்
2: தாஷக்க துணக்க லக்கண்ட அபிமானிய சமகி நவதம ரேடியோ ரியாலிட்டிய
3: லக்கண்ட கோல்டன் வாய்ஸ்
4: அபி சோயானே
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
3: ලක්කඩ Golden Voice From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලකන මොමලින් ඒසල්
7: සම්මරය
8: මේක මියමාරි වරයක් වෙනක ලොකු දෙයක් බා
9: හැබැයි පුතේ උඹට දසුණේ ගන්න ගැළවීමක් නැහැ
8: ඒක කරගන්න පුළුවන් බා මේකෙන් දසුණාට පස්සේ බැරි මුණොත් මචං මං ගමේ යනවා ටික දවසකට. ඉවරයිනේ බං.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
10: අනේ මං දන්නේ මහත්තයා මං වෙනුවෙන් මෙච්චර කරදර වෙන්නේ ඇයි කියලා. එපා කියද්දි මෙහෙට වෙලා ඉඳගෙන නිවාඩුවක් ගත කරනවා කිව්වට කෝ නිවාඩුවක් ගත කරන්නේ නැහනේ.
11: අක්කා ගැන මොන හරි හිතේ තියාගෙනවද?
10: මං ගැන
11: කියන්න බෑනේ ඉතින්.
10: මං හිතන්නේ මහත්තයා කිතේ එහෙම දෙයක් ඇති කියලා.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
12: ලංකාවේ හිට් වසින්දු දෙක.
13: Music Garage with Rock.
14: මිස ගරාජ් ආගෙන වෙලාව 11යි විනාඩි 30යි.
15: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
16: සුබ දවසක්
17: අලුත් වෙලා
16: පහසු වෙලා
17: තැඟි වැඩි වෙලා
16: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩලය

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
2: එකලහයි විනාඩි 37යි වෙලාව. රවින්ද්‍යා වහගෙන ඉන්න ගමන් මැසේජ් කරපු කට්ටිය ගොඩක් ඉනවද? ගොඩක් අය මැසේජ් කරනවා. ගෙදරට ඉවරා නිවාඩුවේ ඉන්නවද මන් දන්නේ නැහැ. ගුඩ් මෝර්නින් මාත් අහනවා. Siri Kumar උරුබොක් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම ගුඩ් මෝර්නින් රවි මැනික, බෝය ගොඩින් සුමනත්. සති දෙකකින් ඔයා වහන්නේ මොකද? සති දෙකක් මා වහගෙන නැත්තේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් බෝය ගොඩ ඉන්න හැමෝමත් එක්කම ඔයාව. Thank you so much. ඒ වගේම සුබ උදෑසනක් සුබ දවසක් වේවා රවි දුවේ ඔබට. ඉතින් කොහොමද කියලා මං හොඳින් මං හිතනවත් හොඳින් ඇති කියලා. කොට්ටාවෙන් බේකරි එකකින් ලොකු බස් උපුල් පඩි බස් වරුණ චම්පමිස් මදුසංක ජගත් එක්කම මට මැසේජ් එක දාන හැමදාම වගේ ජය මම ඔන්නවත් මම මතක් කරන ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම ජගත් එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට විතරක් නෙවෙයි, අපිත් සද්දටම ලක්කන මියුසික් ගරාජ් අහනවා. අපි කරවණැල්ලෙන් ශාලික පුතාවයි, ඒ වගේම ඔසුඳ පුතාවයි, තරුෂ පුතාවයි, මහත්ය අජිත්වයි, වාවයි, මාබයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියන අනිවාර්යෙන්ම එකතු කරගන්න. එත් එක්කම හලෝ හලෝ මාත් ඉන්නවා මෙන්ඩිස් ඉටලි වලින් මෙන්ඩිස් වෙන්නෝනේ මේ ඔයාවත් මතක් කරනවා. එත් එක්කම වඩිගැව මැදිරිගිරිය පැත්තට යනකොට සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා කියන ගමටම ඇහෙන ලක්කන දාලා තියෙන කියලා තමයි අශෝක මැසේජ් එකක් දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. රෙමෝ හෑන්ස් එකතු කරගන්න ඕනේ. සුගත් ඉන්න සුගත් අවත් මතක් කරන කුවේට් වල තමයි ඉන්නේ කියලා කියන රාජ් අවත් එකතු කරගන්න මං ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන්. චල්සි මං හිතනවා ඉන්නේ යූකේ වල වෙන්න ඕනේ. අවත් එකතු කරගන්න මම ඊළඟට රෙඩි කරගත්තෝ මෙන්න මෙන්න මෙන්න මෙන්න මේ ලස්සනම සින්දුවට. ඕකේ 11:35 වෙලාව, දවල් 12 වෙනකන් වෙලාව තියෙනවා. තවත් වෙලාව තියෙනවා. පරක්කු නොවේ මේ පැත්තට එන්න ඕනේ. හරිද? රවින්ද්‍යාත් එක්ක මියුසික් ගරාජ් මේ අහගෙන ඉන්නේ.

0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: සුබ දවස
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැටි තැටි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවස
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: අසන් අසන්ද
6: යාත් ඇයි කියන්නේ නංගි කතා කරන්නේ එයා මැරිලද
7: සත කරන්නේ බබුදේ පොඩක් කට වහගෙන ඉන්නකෝ
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
8: ඉතින් කමුද කොහමද ALU අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් උනේ තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
7: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්ද හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයෝ දීලා නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිතා

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Video Kridawak Sin Nosita Oba Sabe Margedi Riyadavane Karanna Obata Amathara Jeevithayak Nolabena Bawa Mataka Thaba Ganna
3: Music Garage with Rocky.
2: එකලහයි විනාඩි 53යි වෙලාව. ඒ කියන්නේ රවින්ද්‍යාට යන්න වෙලාව වැවිලා තිනවා. යන්න කලින් කට්ටියක් ඉන්න එකතු කරන්න. අපිත් ඉන්නවා ඇල්ලගාව යායනේ සුමින්නන්ද, ඒ වගේම සමන්ත, දිලා, දිලානි, සියාරා, සුසා, ඒ වගේම මම, චතුවා. සුප්‍රීණියමයි කියලා කියනවා. Thank you so much ආදරණීය message එකට. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. මම ගෙතන මම message. ආ. නෑ. Music Garage with Ravindya good Sunday song එකක් දෙන්න. වසන්ත කුමාර්, වසන්ත කුමාරි ගම්පොලින්. Thank you so much. Hi good morning. අක්කි මන් රිකල ගස්කරින් සංචිකා අම්මා ශ්‍රියානේ තාත්තේ නිමල් නංගී ශෙහාදී ලොකු මල්ලි සද්දේව චුටි මල්ලි අනුවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා කියනවා. ඕකේ යොහානිගේ මන්නුඹි මණිකා සින්දුව යොහානිගේ සින්දුවක් දුන්නනේ මං ඒකද කොහෙද දුන්නේ මතකත් නැහැ. ඒ වගේම අලව අකුල්ස් පර්ටේකින් උපාලි ඉන්නවා සින්දු අහන්න එකතු කර ගන්න කියලා කරන අධිපතිතුමිය අධිපතිතුමා මෙන්න මේ කට්ටියත් එක්කම වසන්ත සමන් ඇතුළු අතුල සමිතා නිලන්ති ඇතුළු ලක්කණාන හැමෝම එකතු කරගන්න කියලා තමයි උපාලි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඕකේ මෙන්න මේ කට්ටිය එකතු කරගෙන මම යන්නයි හදන්නේ. Thank you so much. සද්දරමා වහගෙන හිටියට ආයෙත් එනවා ඊළඟ සතියේ. ඉරිදා උදේ කීයද 10ට. මියුසික් ගරාජ් එක හරිද? ගින් එන්නම්. Thank you so much ආදරෙමා වහගෙන හිටියට. ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ආදරෙයි. ගින් එන්නම්. මං රවින්ද්‍යා. පරිස්සමෙන් ඉන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. hina වෙලා ඉන්න ඕනේ.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ජනවාස දිනයේදී දිවාස 5000ක් ජනතා අයිතියට මිලියන 550ක වීදමින් බඩකලපුව රෝහලට වකුගඩු ඒකකයක් අවුරුත්තේ බුල් මාස 6දී ඩොලර් බිලියන 405ක ඍජු විදේශ ආයෝජන අහුගල්ලේ වෙඩිතැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකුට තුවාල යුක්‍රේනයේ දෙවන ප්‍රධානම පාලම ඉලක්ක කරගනිමින් රුසියාවෙන් ප්‍රහාර

0: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලීනාරච්චි ලෝක ජඩ අවවාස දිනය වෙනුවෙන් දිවස 5000ක් විවෘත කිරීමේ ව්‍යාපෘතිය හෙට සිදු කෙරෙනවා. ලෝක ජඩ අවවාස දිනය ඔක්තෝබර් 2 වෙනිදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ජඩ අවවාස සතිය ක්‍රියාත්මක කරමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පීවර ගැනුණා. ලෝක ජඩ අවවාස සතියේ ප්‍රධාන උත්සවය අග්‍රාබාධ්‍ය ආචාර්ය හරිඩාබර සූරිගේ ප්‍රධානත්වයෙන් අරලිකහ බද්දරේදී හෙට පැවැත්වෙනවා. ඊට සමගාමීව රජයේ ආධාර යටතේ තිබූ නිවාස 5000ක් රටපුරා විවෘත කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. දිස්ත්‍රික් සියල්ල භාවනාවේ වෙන පරිදි හෙට දිනේදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර ITN වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහන් සමග එක්වෙමින් දිවස ඉදිකිරීම අවත්‍යාංශ ලේකම් කුමුදුලාල් බෝගහවත්ත මහතා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
1: ජනාධිපති ප්‍රමුඛ රජය අවධානය යොමු කරපු ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ නිවාස නැති අයට සුරක්ෂිත නිවසක් ලබා දෙන්න. නිවාස නැති අපි හිතනවා ලක්ෂ 15ක් විතර ඉන්නවා කියලා. මේ අවුරුද්ද තුල නිවාස 31000ක් හදන්න වැඩ ආරම්භ කරලා තියෙනවා. අරමුණ 31000ක්. ඉතිහාසයේ එක අවුරුද්දක් තුල රජයේ මැදිහත් වීම මත වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිවෙන අවුරුද්ද මේ අවුරුද්ද වෙනවා. එතකොට ඒකෙන් නිවාස 5000ක වැඩ අවසන් කරලා ගෙට ගෙවීමේ උත්සවය හෙට ලෝක ජනාවාස දිනයේ නිමිත්තෙන් ආරම්භ කරන්න අපි කටයුතු කරලා තියෙනවා නිවාස 5000ක්. ඉතින් අපිට සන්තෝෂයි. ඉතින් අමාත්‍යාංශ විදියටත් අමාත්‍යාංශ ලේකම්තුමා විදියටත් ඒ වගේ කාර්යයකට සම්බන්ධ වීම ලැබීම ගැන.
0: රටේ නිවැරදි දිවාස ව්‍යාපෘතියක් නොමැති වීම හේතුවෙන් ඇති වූ ගැටලු මගහරවා ගැනීම සඳහා නිවැරදි දිවාස ප්‍රතිපත්තියක් අරඹ ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් පළ කරමින් සඳහන් කළා.
1: මේ රටේ නිවැරදි නිවාස ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. අපි දැන් නිවාස ප්‍රතිපත්තිය නැවත සකස් කරලා දැන් අවසන් අධීරයේ තියෙන්නේ. විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා ලංකාව පුරාම නගරයට ආසන්නව ජනතාව පදිංචි කරා. එතකොට එහෙම නගරයට ආසන්නව පදිංචි කරනකොට අපිට වෙන වෙනම අපේ තියෙන සීමිත ඉඩකඩත් එක්ක අපිට බෑ වෙන වෙනම ඉඩම් කට්ටි දීලා ගෙවල් හදා අපාර්ට්මන්ට් සංකල්පයට අපිට යන්න වෙනවා. තට්ටු 4 ඒක නගරයේ හැටියට දැන් කොළඹ නම් ලොකු තට්ටු ගානකට යන්න වෙයි. නගර කොට තට්ටු 4ට වගේ නිවාස හදලා නගරයට ආසන්නව පදිංචි කරවලා ඒ නිවාස සංකීර්ණය තුළ මොන්ටිසෝරිය තියෙනවා, ඩේකියා සෙන්ටර් එක තියෙනවා, මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා. ඒක තමන්ට ඉදිරියට බැස්සම ව්‍යායාම කරන්න සහ ග්‍රවුන්ඩ් එකකට ආසන්න තැනක් තියෙනවා. පහසුකම් දෙන්න පුළුවන්. අර වෙන වෙනම ඉඩම් කට්ටි කට්ටිය දෙන එක එකතු කරලා දුවම ඒ ඉතුරු වෙන ඉඩම් වලින් ඒ පොදු පහ සකම් දෙන්න පුළුවන්. එහෙම එකකට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ.
0: ලෝක ජඩ අවවාස දිනේ නිමිත්තෙන් ජනතීය සම්පත වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල ව්‍යාපෘති 6ක් ජනතා අයිතියට පත් කෙරුණා. එඩියෝ ජමාත් දින්දු සබන් හෙඩ්ඩායක මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල පසිර සහ හාලීලි ප්‍රදේශය සඳහායි මෙම ප්‍රජා ජල ව්‍යාපෘති 6 ජනතා අයිතියට පත් කෙරුණේ. රුපියල් බිලියන 1.7ක මූල්‍ය ප්‍රතිපාදනය යටතේදී කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් සෙන්ට් ජේම්ස් වතු යායේ පවුල් 155ක් සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් සැපයනවා. දීර්ඝකාලික සිට ජල කබඩා ටැංකිය ඇතුළු මූලික යටතල පහසුකම් නොමැතිව මෙම ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටියා. රුපියල් බිලියන 250කට අධික මුදලක් ඒ වෙනුවෙන් වෙන්කර මලීකම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා කටයුතු කිරීම පිළිබඳ එම ජනතාව රජයට ප්‍රසාදයේ පළ කරනවා. වෙනස්ථානී නඩතුරුව බාධිත අදහස් දැක්වූ නියෝජ අමාත්‍ය දින්දු සබන් හේනායක මහතා
2: මොකද මේ රටේ ලයින් ඇතුලේ ඒක ලයින් කාමරය ඇතුලේ පවුල් ගානක් ජීවත් වෙනවා. ඒක ඇතුලේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන පහසුකම් ඕගොල්ලන්ට නැහැ. සනීප ආරක්ෂක පහසුකම් නැහැ, වතුර ටික නැහැ, ලයිට් ටික නැහැ නේ. ඒ ගොඩාක් ප්‍රශ්න වලින් තමයි පීඩා ඉන්නේ අවුරුදු 200ක්. මම විශ්වාස කරනවා තවදුරටත් එහෙම පීඩාවේ ඕගොල්ලෝ ඉන්න ඕන නැහැ. ඕගොල්ලන්ට හොඳ ජීවිතයක් දෙන එකේ වගකීම ආණ්ඩුවක් විදිහට අපිට තියෙනවා. ඒක නිසා මේ ජීවිතේ දෙන්න අදාළ කරන හැම මහන්සියක්ම අපි ආණ්ඩුවක් විදිහට ගන්නවා. ජනාධිපතිතුමා පොහොසත්තර ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනේ අපි මලේගම් ප්‍රකාශනය කියලා වෙනම ප්‍රකාශයක් හැටන් වල ඉදිරිපත් කරා. මේ මලේක මම තාත්තා වෙනුවෙන් අපි ඕගොල්ලන්ට ජීවිතේ දෙන්න අදාළ කරන වැඩ කටයුතු කරනවා.
0: මේ අතර රුපියල් මිලියන 28ක වේද බිරිඳ කෙරඩු පලුගස් තබන මහවිද්‍යාලයේ දෙමහල්ගොඩ ඇගිල්ල සිසු අයිතිට පැවරීම උතුරුමෙත පළාත් ආණ්ඩුකාර වසන්ත ජිරදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උතුරුමෙත පළාත් සභාවයි මෙහි මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කළේ. විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමට විශාල අඩුපාඩුවක් පැවති මෙම ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ ජනතාව සිස්තුතිය පළ කර සිටියා. 2026 වසරේ පළමු මාස 6 තුල ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් බිලියන 405ක ඍජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා. ජනවාරි සිට ජුලි දක්වා කාලය තුල ලැබුණු මෙම ආයෝජන මෙරට ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා යොදා ගැනීම අතර නව ව්‍යාපාර සඳහා ආයෝජන අවස්ථා පුල් කිරීම සඳහාද එය වැදගත් වෙනවා. එවැනි ආයෝජන මගින් රටට විදේශ විනිමය ලැබීම පමණක් නොව නව තාක්ෂණය, කලමනාකරණය, දැනුම සහ ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධතා මෙරට ගැනීමටද අවස්ථාව සැලසෙනවා. එමෙන්ම නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර පුල් කිරීම, නව රැකී අවස්ථා බිහි කිරීම සහ අපනයන ආදායම ඉහළ නැන්වීම සඳහාද ඍජු විදේශ ආයෝජන වැදගත් වෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ බාහිර අශ්‍රේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා විදේශ විනිමය ප්‍රවාහ ශක්තිමත් කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි. රටට අගතියක් වන කිසිදු තීන්දුවකට රජය ප්‍රවේශ වන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා පවසනවා. ශ්‍රී ලංකාවාසන්න බුදු තීරේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදිකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
3: මා දන්න හැටියට අපි මුහුදු සීමාවක් නොවේ. නමුත් ඒ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශ කටයුතු වගේ ඉන්නවා. මේ යුදමේ තත්වයේදී අපි තාම මධ්‍යස්ත නොවැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හිටියේ. ඒ කියන්නේ ලෝකෙටම යුද්ධයට සම්බන්ධ පාර්ශ්වවලට වගේම ලෝකෙටම ඇගීමක් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශ අවශ්‍ය පියවර ගන්න නිසා වාද්‍යවටත් අවශ්‍ය දේවල් විදේශ කටයුතු අමාත්‍යාංශ පැත්තෙන් කරනවා. රටට අගතියක් වෙන කිසිම තීන්දුවක රජ්‍ය ප්‍රවේශ වෙන්නේ නැහැ.
0: ආසියා සංවර්ධන බැංකුවේ ඇමරිකා ඩොලර් බිලියන 100ක ණය ආධාර වැඩසටහනත් සමග මෙරට තරුණ තරුණයන් ලක්ෂයකට රැකී අවස්ථා අදාළ කුසලතා ලබා ගැනීමේ අවස්ථාව උදා වුණා. මෙරට තාක්ෂණික හා වෘත්ති අධ්‍යාපනය මෙන්ම පුහුණු පද්ධතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම කර්මාන්තයට අදාළ කුසලතාවන් ගිනි සඳද කිරීමට ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 100ක ප්‍රතිඵල පාදක ණය මුදලක් ආසියා සංවර්ධන බැංකුව අනුමත කර තිබෙනවා. කුසලතා පුහුණුවේ ගුණාත්මක භාවය මෙන්ම අදාළත්වය වැඩි දියුණු කිරීම, පුහුණු සපයන්නන් හා කර්මාන්ත අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම මෙන්ම තරුණීන් වෙනුවෙන් රැකී අවස්ථා පුළුල් කිරීම ව්‍යාපෘති යටතේ සිදුවනවා. ශ්‍රී ලංකා රාජ්‍ය තාක්ෂණික හා වෘත්ති අධ්‍යාපන මෙන්ම පුහුණු අංශ උපාය මාර්ගික රාමුව සමග සම්පාත වන මෙම ජාතික වැඩසටහන 2027 වසරේ සිට 2031 දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. පළාත් කිහිපයකට අදදිනේ මිලිමීටර 75ක්ම වූ තරඹක තදවැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමු, බද්දඹ, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ උතුරු බැද පළාත් ඊට අයත්. ගිගරුම් සහිත වැස් සමග තාවකාලික තද සුළන් හා අකුණු ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙස දැනුවත් කරනවා. මේ අතර උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, මොන්ඩ්‍රාගල, හම්බන්තොට දිස්ත්‍රික්වලත් ඇතැම් විට දිවා කාලයේදී උණුසුම් දශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාත්මක නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. නිවසේ රාජකාරීන්ට පමණක් සීමා වී ඇති කාන්තාවන්ගේ ශක්තිය ආර්ථික, දේශපාලන, සමාජීය කටයුතු වෙනුවෙන් පරිවර්තනය විය යුතු බව නියෝජාභාතේ රඟගුණසේකර මහතා පවසනවා. සංවර්ධනී කෘතියේ ලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජාභාතවරයා මෙම අදහස් පළ කළා.
4: අපි හිතනවා සමාජයක කාන්තාවන්ගේ කියන්නේ විමුක්තිය නැත්තම් කාන්තාවට තියෙන සමායිතිය තියෙන්න ඕනකම තියෙන්නේ කොයිතරම් දුරට පිරිමිය සංවර කරන එකේවත් කොයිතරම් දුරට කාන්තාව සංවර කරන එකෙන්වත් නෙමෙයි කියන අදහස් තමයි අපිට තියෙන්නේ. සංවාද තියෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා ඒක එහෙම කියන කාන්තාවට සාම්ප්‍රදායිකව හදලා තියෙන්නේ උයන එක අපි ගෙදරින් එළියට ගේන්න ඕන. කාන්තාවට සාම්ප්‍රදායිකව හදලා තියෙන ළමයි බලා ගන්න එක අපි ගෙදරින් එළියට ගේන්න ඕනකම. කාන්තාවට තියෙන ඇඳුම් හෝදන එක රෙදි හෝදනක තියෙන දේ අපි එළියට ගේන්න ඕනකම තියෙනවා. ඒක කර්මාන්තයක් බවට, ඒක සංස්කෘතියක් බවට එළියට පරිවර්තනය කරගත්තොත් පිරිමිද ගැහැණුව කියලා අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා සමාජය ඇතුලේ යාට යම් සමතලයේ ඇතුලේ වැඩ කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.
0: ශානු නිවේෂා විසින් රචිත සංවර්ධනී කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සිදු කෙරුණා. එම අවස්ථාවට නියෝජ්‍යාමාත්‍යවරුන් වන කෞශල්‍යාරිරත්න, එරංග ගුණසේකර සහ සමාජ ක්‍රියාකාරී විදර්ශන කඩංගර ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ නියෝජ්‍යාමාත්‍ය කෞශල්‍යාරිරත්න අදහස් පළ කළා.
5: මම ආචාර්ය උපාධිය කරන්නේ සංක්‍රාන්ති සමාජ භාවය ගැන ලංකාවේ. එතකොට ඒක ඇත්තම 2017-18 වගේ තමයි මගේ ලිටරචර් රිසර්ච් එක වෙන්නේ. ඒ කාලේ වෙනකොට ඇත්තටම සීමිත පොත් ගාණක් තිබුණේ. පොත් මම හිතන්නේ 4-5ක් තමයි මගේ ස්ටඩි එකට මම කතා කරන්නේ. හැබැයි මේ වෙනකොට මට පේනවා සමහර ඒවා මම කියවලා නැහැ, සමහර ඒවා කියවලා තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් අර සංක්‍රාන්ති සමාජ භාවය, එහෙම නැත්නම් පොදුවේ ස්ත්‍රීන් සහ පුරුෂයින් ගැන අපි දකින විදිහ ගැන කතා කරනවා කියලා. ඉතින් ඒ නිසා මම මෙතන ඉන්න සාහිත්‍ය ලෝලීන්ටත් ආරාධනා කරනවා ඒ පොත් ගැන කිසියම් විදිහක ප්‍රවණතාවයක් විදිහට මෑත කාලේ ලංකාවේ සාහිත්‍ය, සිංහල සාහිත්‍යයේ කොහොමද ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන කතා කරන්න කියන එක මං හිතන්නේ අධ්‍යයනය කරන්න ඕන කාරණයක්.
0: අහුන්කල්ල ගල්වෙහෙර ප්‍රදේශයේදී දිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු වයස අවුරුදු 74ක් වන ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩි තැබීම සඳහා පිස්තෝලාවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා. දිවසේ ජනේලයෙන් ගිනි අවිය යොමු කර වෙඩි තැබීම සිදු කර ඇති බවටයි මූලික විමර්ශන වලින් හෙළි වී තිබෙන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරනවා. දරුවන් වෙනුවෙන් ලස්සන රටක් නිර්මාණය කිරීමට රජය කැප වී සිටින බව නියුච අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න පවසනවා. ලෝක ලබා දිනය වෙනුවෙන් තලංගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඇය මේ බව කියා සිටියා. මේ අතර ලෝක ලබා දිනය වෙනුවෙන් තවත් ස්ථාන රැසකදී වැඩසටහන් පැවැත්වුණා. තලංගම මුත්තෙට්ටුවේ ගම ප්‍රජාශාලාවේදී සැබරුම් උත්සවයක් පැවැත්වුණේ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන්. ප්‍රදේශයේ දරුවන් විශාල පිරිසක් ඊට එක්ුණා. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ස්වර්ණ ප්‍රසංග වැඩසටහන පැවැත්වුණේ ලෝක ලබා දිනයට සමගාමීවයි. ලබා සෞඛ්‍ය හා සංවර්ධන ප්‍රවර්ධනය ආරමුණු කර ගනිමින් එය සංවිධාන කර තිබුණා. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සංවිධාන කළ ලබා දින වැඩසටහන් කිහිපයක් පැවැත්වුණා. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම පාද අහිමි දරුවන් වෙනුවෙන් කෘතිම පාද ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. රුසියාව යුක්‍රේනයේ දෙවන ප්‍රධාන පාලම ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්‍රේනයේ කේව් වගනුවර පිහිටි දැවැන්ත පාලමකටයි රුසියාව ප්‍රහාර එල්ල කර ඇත්තේ. කේව් වගනුවර ප්‍රධාන යටතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව දියත් කර ඇති ප්‍රහාර තීව්‍ර කර ඇති බවට යුක්‍රේනයේ චෝදනා කරනවා. ප්‍රහාරයෙන් පාලමට හානි සිදුව ඇති බවයි කේව් නගරාධිපතිවරයා සඳහන් කළේ. පාලමේ ට්‍රොලි, බස් විදුලි වැහැන්වලට හානි සිදුවීම හේතුවෙන් වාහන තදබාධයක් දහටගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පසුගිය සතිය තුලදී රුසියාව ඩ්‍රෝන් යානා යොදා ගනිමින් යුක්‍රේනයේ විශාලතම පාලමට කිහිප වරක් පහර දෙනු ලැබුවා. යුක්‍රේන හමුදා කටයුතු සඳහා මෙම පාලම් භාවිත කිරීම පහර දීමට හේතුව බවයි රුසියාව පවසන්නේ. ඉන්දිය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩලු පහක ජයක් හිමිකර ගැනීමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර පණ අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 351ක් රැස් කළා. පිළිතුරු ඉදීම සඳහා පිටීට පිවිසේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් තුල කඩලු 5ක් පමණක් දැවී ජයග්‍රහ ඉලක්කයේ පසුකර යාමට සමත් වුණා. කෙසේ වෙතත් දිනට අතර පැවති එක්දින තරගාවලිය 2-1 ලෙස ජය කැඩීමට ඉන්දිය කණ්ඩායම සමත්ව තිබෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. ජනවාස දිනයේදී දිවස 5000ක් ජනතා අයිතියට මිලියන 550ක වියදමින් බඩකලපුව රෝහලට වකුගඩුව ඒකකයක්. අවුරුද්දේ මුල් මාස 6දී ඩොලර් මිලියන 405ක ඍජු විදේශ ආයෝජන. අහුගල්ලේ වෙඩි තැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකුට තුවාල. യുക്രൈനെ ദിവന പ്രധാനം പാലമീലാക്കര കണിവേൻ റുസ്യാവേൻ പ്രഹാര മേലക ലഖാന്റെ പ്രവൃത്തി പ്രകാശയെ പസ്വരുവേക്കറ്റ ബലാപുരത്തുവാണ്. Then sports flash visheshangya.
6: Jangrahani ritme soyana. Krida pilagasma. Sports flash.
7: අයිබන් පිය ක්‍රීඩාවල හිතවතුනි ක්‍රීඩාපීඩිය උණුසුම රැගෙන අදාති ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න අපි සූදානම් වන්නේ. ආසියානු ක්‍රීඩාවලියේ දෙසටයි අවධානය යොමු කරන්නේ මුලින්ම ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඊයේ දවසේදී සමත් වුණා. මුලින්ම පඳුරු පාරදුන් ශ්‍රී ලංකා ලකුණු 105ක් රැස් කළා. කඩු 9ක් දැවී පඳු අර 20 අවසානයේදී පිළිතුරිනිම ආරම්භ කරපු බංග්ලාදේශ කණ්ඩායමට ඉලක්කය සපුරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉන්නේ කැපි පෙනෙනිනම ක්‍රීඩා කලේ තරඳු රත්නායක පඳු 32කදී ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුණා. කාන්තා ක්‍රිකට් කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා ආසියානු ක්‍රීඩා උළෙලේදී. මෙවන විට අවසන් මහතරගයේ ඊයේ දවසේදී පැවැතුණ අවසන් මහතරගයේ පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර ඒ අනුව ඉන්දියානු කණ්ඩායම පාකිස්තානයේ පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට ආසියානු ක්‍රීඩා උළෙලේ සමත් වුණා. එෙහිදී වඩා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ ඉන්දියානු කණ්ඩායමේ අභිෂේක් ශර්මා පන්දු 28කදී 6 පහර 6ක් සහ 4 පහර 3ක් සමගින් වේගවත් ලකුණු 61ක් ලබා ගනිමින් ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන්නට සමත් වුණා. ඒ අනුව රන් පදක්කම ඉන්දියාව ජයග්‍රහණය කරගත්තා. දැන් රන් පදක්කම් සටහන ඉදිරියේම සිටින්නේ චීනය, ඒ වගේම ජපානය, දකුණු කොරියාව, උස්බෙකිස්තානය සහ ඉන්දියාව. චීනයේ රන් පදක්කම් ඊයේ දවස වන විට 165ක් දිනා ගන්නට සමත්ව සිටිනවා. පිළිවෙලට ජපානය සහ දකුණු කොරියාව, උස්බෙකිස්තානය, ඉන්දියාව ඊළඟට රැඳෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම 28වන ස්ථානයේ රැඳෙන්නේ රන් එකක්, රිදී එකක් සහ ලෝකඩ පදක්කමක් ලබා ගනිමින්. අපි ඊළඟට අවධානය යොමු කරන සූදානම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය පිළිබඳව අවධානය යොමු වන්නේ 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර තිබෙනවා. ඒ සංචිතයේ කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවා පැතුම් නිශාංක ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වගේම ප්‍රධාන දඟපන්දු යවන්නා වනිදු හසරංග ක්‍රීඩා කරන්නේ නැහැ. එවෙනුවට සිනේ ජයවර්ධන, ඒ වගේම දඟපන්දු යවන ක්‍රීඩක විජේකාන්ත් වේස්කාන්ත් සංචිතයට එක් කර තිබෙනවා. පළමු තරගයේ පැවැත්වෙන්නේ ඔක්තෝබර් 9 වෙනිදා, දෙවැනි තරගයේ 11 වෙනිදා, තුන්වෙනි තරගයේ 13 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:30ට රාවල්පිණි ක්‍රීඩාංගණයේදී තරඟ පැවැත්වීමට නියමිතයි. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විසින් පිරිමි සහ කාන්තා සියලුම අංශවල තරඟ කොන්දේසි සඳහා නව නීති කීපයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. නියමිත වේලාවට පිතිකරණයට සූදානම් නොවන පිතිකරුවන්ට එරෙහිව නව දඬුවම් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. පළමු අවස්ථාවේදීත්, දෙවන අවස්ථාවේදීත් අවවාද කරනවා. තුන්වෙනි අවස්ථාවේදී පන්දු රකින කණ්ඩායමට ලකුණු 5 බැගින් ලබා දීමට නීති හදලා තියෙනවා. ඒ වගේම අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් තරඟයට සිදුවන බාධා අවම කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟතාව මත දහවල් පැවැත්වෙන ටෙස්ට් තරඟ සඳහා රෝස පෑති පන්දු අත්හදා බැලීමට අවසර ලබා දී තිබෙනවා. ටෙස්ට් තරඟයකදී අවසන් ඕවරය තුල කඩුලක් බිඳ වැටුණොත් කාලගුණ තත්ත්වය යහපත් නම් එම ඕවරය සම්පූර්ණ කරන්න ඕන කියන නීතියත් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම කාන්තා ක්‍රිකට් සඳහා භාවිත කරන පන්දුවේ නිශ්චිත බරක් යෝජනා කර තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු වෙනවා. ඒ වගේම 20x20 තරඟවල ඉනිමක විවේක කාලය මිනිත්තු 15කට සීමා කර තිබෙනවා. මෙවැනි නීති රීති කීපයක් එක ක්‍රිකට් අලුත් වෙමින් අලුත් විදියකට අලුත් දිශාවකට ගමන් කරනවා. එනිසා ක්‍රීඩා ලෝලින් බලාපොරොත්තු වෙන ඒ ක්‍රිකට් ලස්සන ක්‍රිකට් දකින්න ඔබ සියලු දෙනාටම වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඒ තොරතුරුත් එක්ක අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින් සමු ගන්නවා. යලි ලබන සතියේ හමු වෙමේ බලාපොරොත්තුෙන්. එතෙක් ඔබට සුදායි සතියන්තයක්.
6: ජයග්‍රහණ රිද්මේ සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්කඩහගෙන බලව දවල් 12:22යි.

0: දවල් 12 විනාඩි 36
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය Lakhanda Golden Voice Happy Soyanne Lube Handai Sana Sanuda Badada Saha Sikurada Dinakama Pasuru Eke Sita Hatara Dakwa Lakhanda Golden Voice From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: Radio ITN
1: රටට වග කියන රේඩියෝ.
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: දියබැටියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: ඔබ දන්නවාද, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
9: ඩෙංගු මාරාන්තිකයි.
10: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
11: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
10: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට 4 දක්වා
11: ලක්හඬ ගෝල්ඩන් වොයිස්. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
12: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Lakhanda Radio ITN Asandimita
1: Lassanta malpipila tiyana gahaka kula halila kanaatuwen aayithe gaha lassanta daludala malpipen tamusuge jeevithayata attaya loyeth nathi wenna malpipena wala
0: Sati aga raatri 8ta ITN balanda Asandimita නිර්මාණය වූ ජීවිතවල රතු එළිය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්ණේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
0: පවසනවා. හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාලය දහට ලැබුණු තොරතුරක් මත වැටලීම් සිදු කළේ මේකුඩ පොලිස් වසමේ ලෙනගල ප්‍රදේශයේදී. මත්කරල් 4720ක් සුව කෙරුණා. අත්රඟුඩුගත් සැකරුවන් අවුරුදු 25, 29 හා 32 යන වයස්වල පසුවන දැඩිගමුව හා ගොදුටු ප්‍රදේශයේ පදිංචි කරුවන්. සිදේ සම්බන්ධයෙන් මේකුඩ පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. ඇමරිකාවේ කෘතිම බුද්ධි පිළිබඳ ප්‍රධානියා ලෙස එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ ක්ලින්ටන් පත් කර තිබෙනවා. ඒ රට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කෘතිම බුද්ධි තාක්ෂණය මගින් බතුවේ හැකි අවතාරම් වෙනත් අවස්ථාවන් පිළිබඳ පුළුල් ලෙස අධ්‍යනය කිරීම සිදුවනවා. දින 120ක් ඇතුළත පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වකීමක් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. මේක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: දවලේකයි විනාඩි 4යි වෙලාව. හයි හෙලෝ ආවද ආයුබෝ වේවා. සතියකට පස්සේ ගිරශ්මි අරගෙන මම ඇවිල්ලා තියෙන ඔන්න. අඩපලංකම තියෙන FM 93.5. FM 93.7. දැන් මෙතන ඉඳන් මාත් එක්ක ගිරශ්මි අහන්න. මගින හවස 4 වෙනකම් මම දන්නෝ ඉතින්. මං කෙනකව නේද බලාගෙන හිටියේ කට්ටිය. ඕකේ එහෙනම් හවස 4 වෙනකම් ඉන්න. ඒ වගේම මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා තවට මතක් කරනවා. 07.3 93.5 93.5 93.5 93.5 අගේ WhatsApp මැසේජ් එකත් මේ පැත්තට දාලා තියන්න. එහෙනම් සින්දු සෙට් එකක් අහලා අපි ආයෙත් කතා කරමු.

0: දවල් එකයි විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්පත් නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
8: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
9: ඉහින් දාල මෙහින් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: දශක තුනක ලක්හඬ අභිභානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: අපි සොයන්නේ
0: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ප්‍රසංග වේදිකාවේ

Dawa lekai binadi visi dekai velawa. Right, okay. Kohomada alada? කතා කරන්න බැරි වුණානේ නේද මං ආව පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා සතියකට පස්සේ මේ විදිහට ගිය රශ්මිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආඩ පුළුවන් කියලා මම කිව්වන මැසේජ් එකක් මේ පැත්තට එවන්න නේද සතියකම උපදූප ටික අදනේ අපිට කතා කරන්න හම්බ වෙන නිවි සනසිල්ලේ නේ ආඩ පුළුවන්කම තියෙනවා ගිය රශ්මි රහට හන් ඉන්න ගම අවරශ්මියත් එක්ක මේ පැත්තට මැසේජ් එකක් දාන්න 07.03 93.5 93.5 අගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට එවලා තියන්න කියලා මතක් කරනවා මං ආදරේ. ඒ වගේම මම වහන් ඉනකම මේ පැත්තට මැසේජ් කරලා තියෙනවා කට්ටියකේ කට්ටියව. ටක් ටක් ගාලා මං ඉක්මනට මතක් කරන්න කියලා හිතුවා. මම යනවා ඩ්‍රින්ක් පැත්තට ඒ පැත්තෙන් ආ මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. මා කඳුරෙන් ඉන්නවා මහේෂ් නදීරා ඊට පස්සේ අයිරාංගනී පහන්දිනි මෝක්ෂ ස්නේහ තුෂාරි ඉන්නවා ස්නේහගේ නම ලස්සනයි කියලා මං හිතනවා අනිත් අය තරහ වෙයි දන්නේ ඔයාලට අපිව මතක් වුණාද කියලා සරච්චන්ද ඩයස් මැසේජ් එකක් දාලා තියෙනවා මතකයි මතකයි දෙයියනේ එහෙම අමතක වෙනවද රයිග මෙඳන් ආව එකතු කරගන්නවා අකුරැස්ස පැත්තට යනවා සුජීව ඉන්න පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා ගොඩක් ආදරෙන් සින්දුවකට ඕකේ මං එකතු කරගන්නා මමත් අහනවා මේ පැත්තරම් වැස්ස කියලා ඉහළ ඔට්ටුකුලමේ තරිඳු රුක්ෂාන් මැසේජ් එකක් දාලා තියෙනවා එහෙමද තරිඳු මේ පැත්තට නම් පායනවා මං ඒකයි අවු රශ්මියත් එක්ක ගී රශ්මි හගෙන ඉන්නවා කියලා කිව්වේ කරදරයක් නෑ කියලා හිතනවා ඊට පස්සේ දුව අද සින්දුටිකනම් නියමයි කියලා දාලා තියෙනවා අද ගෙදර ඉන්න කියලා තියෙන්නේ පුතා සුසන්ත අම්මා තෙරෙස් හලාවත කටුපොතිනම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඕකේ මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඇහැලියගොඩ පැත්තට යන්න ඕනෙමයි කියලා මට හිතුණා මොකද මේ දැම් මැසේජ් එකක් දැම්මා එනිසා මං ඒකත් කියවනවා තාත්තා අමරසූරිය අම්මා නිදුස්සිකා මල්ලි අශේන් මාමා අජිත් පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙන සින්දුවකට ඕකේ මේ හැමෝම එකතු කරගෙන මම යනවා ඊළඟ සින්දුවට මැසේජ් එකක් දාලා තියන්න ඊට පස්සේ මම ගියාට පස්සේ කියන්න එපා චාරු ඉතින් අපිව කියන්නේ නැහැනේ දවලේකයි විනාඩි 25යි වෙලාව මේ සින්දු සෙට් එක මහලා අයිතුත් එක කතා කරන්න එන්නම් හොඳේ

0: දවල් එකයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස.

දවලෙකයි විනාඩි 46යි වෙලාව. කීරශ්මි තමයි ආහගෙන ඉන්නේ. මේ පැත්තට මැසේජ් කරපු කට්ටියක් ඉක්මනට මතක් කරන්න ඕනේ කියලා හිතුවා. එනිසා ටක් ගාලා දුවගෙන මේ පැත්තට ආවා. FM 93.5, FM 93.7. කීරශ්මි ආගෙන කොහේ හිටියත් ආට පලංකව තියෙනවා මේ පැත්තට එන මාතික කතා කරන්න ගමන්. කීරශ්මි රහට අහන්න ආට පලංකව තියෙනවා. ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂකම තමයි ලක්කඩ කීරශ්මි කියලා කියන්නේ. දැන් අද ඉරිදා මං හිතන්නේ ගොඩාක් අය මේ වෙලාවේ ගෙදරට වෙලා ඔන්න ඉන්න ඇති කට්ටියක් එක්ක. ඒ කියන්නේ පවුල අයත් එක්ක වෙන්න පුළුවන්, යාළුවෝ ගෙදරට ඇවිල්ලා වෙන්න පුළුවන්, නෑදෑයෝ බලලයන් ඇවිල්ලා වෙන්න පුළුවන්. ඒ අය වෙන්නත් පුළුවන්. නැත්තම් අද ඉරිද දවසේ අපි වගේ සුවහසක් අය වැඩ කරනව වෙන්නත් පුළුවන්, ජොබ් එක කරනව වෙන්නත් පුළුවන්. ඒ වුණාට කොහේ හිටියත් මේ දවාල එයාට ලස්සනට ගත කරන්න පුළුවන්කම තියෙන මාත් එකතු වුණොත් එහෙම. එනිසා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම යනවා වීරකුඩිය බේකරිය පැත්තට. මම අර කිව්වේ අද කට්ටිය වැඩ කරන ගමන් ඉන්නවා කියලා. අන්න ඒ වගේ තමයි. වීරකුඩිය බේකරිය අය නාන් ස්ටොප් වැඩනේ. මං හරි නේද ජයමාමේ? ඔයා වෙගති කරගන්නවා ගොඩක් ආදරේ. සද්දට අහගෙන ඉන්නවා කියලා තියෙන කොට්ටාව විරකුඩිය බේකරිය කට්ටිය, ලොකු බොස් සුපුල්, පොඩි බොස් වරුණ, චම්පා, ඊළඟට ලක්ෂ්මී, මදුසංක, ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලක්ෂ්මන් ඉන්නවා මඩපත්න වෙනදා වගේම. දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා මේ හැමෝම එකතු කරගන්නවා. මම අපිත් ලක්කඩ අහගෙන ඉන්නවා හොඳේ කියලා තියෙනවා. හා හොඳේ. ඒ යන්න හදන්නේ මේ පැත්තේ, මේ ළඟපාත තැනකට නම් නෙවෙයි. මගේ යන්න හදන්නේ ඩුබායි පැත්තට. ඩුබායි දම්මා වහගෙන ඉන්නේ චලිත. තව එකතු කරගන්න ගොඩක් ආදරෙන්. බලන්නකො කොච්චර දුර වුණත් අපි වහගෙන ඉන්නවා, ලැක්කඩ අහගෙන ඉන්නවා ඩුබායි වල ඉඳන් චලිත. පරිස්සම සතුටෙන් ඉන්න හොදේ. ඊළඟට වයිෆ් නිසංසලා, දුවල දෙන ගයත් මේ රත්නායක, ඒ වගේම සිහලි රත්නායක, මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. මම යනවා ඉතින් අලව්වේ සුභාෂිනී, ප්‍රභාෂි වයි එකතු කරගන්න. නැත්තම් ඉතින් ප්‍රශ්න කෝටියයිනේ නේද සුභාෂිනී? අද කට්ටියක් මේ ඉන්නවා. ගම්පහින් රත්නසිරි, මාතලේ කුමාරී, එවැගේම ගාමිණී, කින්ස්ලී, සමන්, එවැගේම වසන්ත කුමාර විවාහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ලස්සන දවසක් වේවාද සින්දු අහන්න අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ කවුද මම පොඩ්ඩක් කල්පනා කරන්නද? කල්පනා කරන්න දෙයක් නෑනි. මේ දුඩම් ගස්ලන්ති මැනික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දුවල දෙන මෙත්නදී අමන්දි, මහත හේමන්ත සිල්වා, අම්ම වගේම අයියා නිමල් තිරකසිරි, මේ හැමෝම මම එකතු කරගන්න ගොඩක් ආදරෙන් ලක්කඩ ගීරශ්මිත් එක්ක ඉන්න වෙලාවේ අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. මහත්තයා ජූඩ්, පුතා මිනෝල්, දුව දිසනි, අනුෂා, මේ හැමෝම එකතු කරගන්න මම. ඊට පස්සේ අපි තව මැසේජ් එකක් කියවුවොත් මට මේ වෙලාවේ ෂනාය මැසේජ් එකක් දාලා තියෙන මොරටුව ඉඳලා හයි හයි බබෝ කියලා දාලා. මම බබෙක් වගේ පේනවද? අපේ අය නම් එහෙම කියන්නේ නෑ යානි. කොහොමහරි කවන්නේ මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අරත් පුලංකම තියෙන 07.03 93.5 93.7 07.03 93.5 93.7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. මං ගින ඔයාවත් මතක් කරන්න. මං ඉන්නේ දෙකේ පැයේදී. ඒ කියන්නේ අපි දෙවනි පැයට යනවා. ඒ වගේම දවල් දෙකේ පැයටත් යනවා. ඔහොම මෙන්න ගිරශ්මිත් එක්ක ගිරශ්මි රහට අහන්න කියලා මට මතක් කරනවා. දවල් එකයි විනාඩි 50යි.

0: 95.5 97.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilavi Pasar Dekhai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවතේ සමකෙන් බවසු ලක්ෂණ උදේශිකා ඉදිරිපිර ප්‍රවති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: වරින්තු නිකුත් කිරීමේ අනතුරුව අත්තරන්ගොඩගමට ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්කුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පොලිසිය මගින් කොළඹ බහිස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. උන්වහන්සේව ඊයේ දින කොළඹ අපරාධ කොට්ටාසල දහරින් කටයමක් තෙදියාවල අරණ සේනාසනයේදී අත්තරන්ගොඩගමට ලැබුවා. ඒ අනුව උන්වහන්සේව අධිකරණ ඉදිරිපත් කිරීමටයි කොළඹ බහිස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇත්තේ. බර්මියුඩාවේ සිට ඇමරිකාවේ බෝස්ටන් බලාපියාසර කරමින් තිබූ පුද්ගලයන් 6 දෙනෙකු රැගත් ගුවන් ගිලන් රථයක් නන්ටකිට් දූපත් ආසන්නයේදී අතුරුදන් වී තිබෙනවා. කැනඩාවේ ලැටියුඩ් එයා ඇම්බියුලන්ස් සමාගමට අයත් මෙම ජෙට් යානය සමග පැවති සන්නිවේදන සම්බන්ධතා හදිසියේම බිඳවැටී ඇති බවයි ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය විරල් ආරක්ෂක බලකාය වෙත දැනුම් දී තිබෙනේ. කැනේඩියානු ගුවන් පත ලියාපදිංචියක් සහිත මෙම යානයේ කාර්යබල සාමාජිකයන් 4 දෙනෙකු සහ මගීන් 2 දෙනෙකු ගමන් කර තිබුණා. එන් 4 දෙනෙකුම කැනේඩියානු ජාතිකයන් බව කැනඩාවේ ප්‍රවහන අමාත්‍ය ස්ටීවන් බැකිනන් තහවුරු කර තිබෙනවා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු තුරට.
5: 24 පෑම සීරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ரேடியோ பிரசங்க வேதிகாவே ரேடியோ கரணைய லக்ஹண்டு கீ ரஷ்மி.
1: දවල් දෙකයි විනාඩි 4යි වෙලාව. ලැකණිගේ රශ්මිත් එක්ක අපි දෙවෙනි පැයේ ඉන්න. අර බලංකව තියෙන මේ පැතර මැසේජ් එකක් එවන්න. මේ පැයේ මැසේජ් එකක් දාන හම්බුනේ නැත්තම් ඔන්න අර බලංකව තියෙන මේ පැයේ මාත් එක්ක එකතු වෙන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 මැසේජ් එකක් දාන්න කියලා ඔන්න ආන්දරේ මතක් කරනවා. දවල් දෙකයි විනාඩි 4යි

0: ගිරශ්මි හගනින් දවල් දෙකයි විනාඩි 18යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙරිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: NLB හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි. NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
8: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
9: කලාවක්
8: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
8: හැම වංගුවකම අලුත් කතාවක්.
7: 18 වංගුව
8: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව 18 වංගුව
10: සම අනුග්‍රහය
11: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
13: කාටත් කලින් වත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
14: ලඛන මොමදීන්
15: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

දවල් දෙකයි විනාඩි 22යි වෙලාව. ලකන ගීරශ්මිත් එක්ක තමයි ආයකතු වෙලා ඉන්නේ. අර පුලංගව දිනව මාව අහගෙන ඉන්න ගම මේ පැත්තට මැසේජ් එකක් එවන්න. FM 93.5 ලකන අහගෙන ඉන්න ඔයා කොහෙ හිටියත් මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඔයා එක දන්නවා. මැසේජ් දාලා දිනව කටියක් ගොඩාක් මැසේජ් දස්සිනවා. මේ වෙලාවේ මට කියවන්නත් ඕනි. ඊට කලින් මට හිතන නම්බර් එක මතක් කරන්න ඕනි කියලා. 0705 93 7 0705 93 7 ආගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න කියලා මතක් කරනවා. මේ වෙලාවේ මට මැසේජ් කරපු කට්ටියක් මම මතක් කරන්න යන්නේ ටග් ගාලා. අරෝෂා ඉන්න ඔයා එකතු කරගන්න වෙනදා වගේම අපිත් ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා ගීරශ්මි කියලා තියෙනවා. ඊට පස්සේ මම යන්න හදානේ රත්නපුර පැත්තට. රත්නපුරෙන් ගීත් මී ඔයා එකතු කරගන්න ගොඩක් ආදරේ මේ වෙලාවේ. ගුඩ් ආෆ්ටර්නූන්. අපිටත් වහිනවා අවුවත් වගේ ඒ තායිත් වහිනෝ කියලා තියෙනවා. ඒව තමයිනේ හැමසේම සමසේ බා හැමදේම සමසේ බාර කරනවා. මොනා කියනවද මන්ද මේ චාරුත් අද ඇවිල්ලා ගීරශ්මි කරන්න හැමසේම සමසේ බාර කරනවා කියලා තමයි කිව්වේ. හැමදේම සමසේ බාර ගන්නවා වගේ තමයි ඒ දෙපැත්තටම වහිනවයි පායනවයි කියලා තියෙනවා. ඉරෝෂා නියෝව එකතු කරගන්නවා. හයි නංග, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. පවුල හැමෝම මේ වෙලාව එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ඉසුරු චමෝ දෙන්න මේ වෙලාවේ. ඊට පස්සේ මම යනවා ලක්ෂ්මීව එකතු කරගන්න. අද අපේ අයියගේ යකගේ යාළුව සෙට් එකක් අපේ ගෙදර ඇවිල්ලානේ. මේ හැමෝම සද්දෙටම ගිරශ්මි අහගෙන නටන ගමන් ඉන්නේ කියලා තේනවා. ඒක ගියදි තමයි මටත් මතක් වුණේ අපේ අක්කගේ යාළුව සෙට් එකක් මොන්න ගෙදර ඇවිල්ලාලු. අද මෙහෙ ඉන්න කියලා බැලුවේ. නැතනම් කට්ටිය ගොඩයිනේ, මට ඉන්න තැනක් නෑනේ. කොහෙවත් නැද්ද මල නවතින්න අද දවසේට. ඒ හැමෝම දෙකද කරගන්නවා මම මේ වෙලාවේ. නිලංග ඉන්නවා, නිලංග ඔයාවත් එකතු කරගන්නවා. සිතුමි අතුරු කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියන ඕකේ. ඊට පස්සේ යනවා පද්මව එකතු කරගන්න. අපිවත් එකතු කරගන්න ගී රශ්මිත් එක කියලා තියෙනවා. මහතයා වසන්ත පුතාලා දෙන පඩිපුල් විහස් ඉන්නවා මේ වෙලාවේ. ලක්කඩහන සීන දෙනාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනුරගම අනුලාවති කොහොමද, හොඳින් ඉන්නවා කියලා හිතනවා. සිරිල් පුතා ප්‍රදීප් දුව, ඊට පස්සේ අනුෂිකා පුතා හර්ෂණ දුව පේශල අමේලිය මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මහත්ය සිරිල් එකතු කරගන්න කියලා කියන්නේ මහත්ය සිරිල්ව තමයි එකතු කරගන්නේ මම. ඊට පස්සේ හයි ගුඩ් ආෆ්ටර්නූන්, අපිවත් එකතු කරගන්න. අපිත් ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන නතාෂා. නතාෂාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ ආයෙත් රත්නපුරේ පැත්තට මට යන්න වෙනවා. නිතු මිනෝ එපැති දම්මා වහගෙන ආවත් එකතු කරගන්නවා මේ වෙලා වේලා කඩගී රශ්මිත් එක. යන ලෑස්තේ සිින්දුවකට මැසේජ් එකක් දාලා තියෙනවද එහෙනම්? දවල් දෙකයි විනාඩි 25යි වෙලාව. ඔහොම බෙන්න මෙලා කඩගී රශ්මී.

ඇත්තටම හෘදී මේ හදපු සංගීත කණ්ඩායමට මගේ හදවතින් කොහොම ආචාර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මම ගුවන්විදුලියේ ගීතයක් ගායනා කළා නම් ඒකම තමයි මෙතන තිබුණේ. ඒක නිසා මගේ හදවතින්ම සංගීත කණ්ඩායමට මම ආචාර කරනවා.

0: දවල් දෙකයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
6: අපේ අම්මා ගෙදර ආවද?

ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගී රශ්මි

ඇත්තටම මම කල්පනා කරේ අපි තාම එකම තැන වුණාට බලන්නකෝ වෙලාව යන ඉක්මන. තවල් දෙකයි විනාඩි 44කුත් වෙලා තියෙනවා. අපේ දෙවනි පැය පටන් ගන්නවා කියලා මම කිව්වේ දැන් නේද කියලා වගේ එකක් තමයි මට මතක තියෙන්නේ. හැබැයි බලද්දි අපේ දෙවනි පැයත් ඉවර වෙන්න ලං වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් මං ආව අමතක කරන්නේ නැහැයි කියලා හිතනවා නේද? ඔව් මං ආව අමතක කරන්නේ නැහැ. ආදරේ මං ආව එකතු කරගන්න තමයි ටග්ගාල මේ පැත්තට ආවේ. කෝ බලන්න අතොස්සන බලන්න මට මැසේජ් එකක් එහෙම එවපු කට්ටිය. අතිස්සුවට පේන්නේ නැහැ. හැබැයි මැසේජ් එකකින් මට බලා ගන්න පුළුවන්. කවුද මාව අහගෙන ඉඳලා ආදරේ මට මැසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. ආදරේ කට්ටිය විතරයිනේ එහෙම මට මැසේජ් එකක් එවන්නේ. අනිත් අය ගැන අපි දාන්නේ නැහැ. ඔය ඔලුව කස කස ඉන්න තුමේ පැතර මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. හැබැයි දැම්මම කියන්නේ නැහැ නම්බර් එක මම ඊට කලින් යනවා. මට ආදරෙන් මැසේජ් කරපු කට්ටියක්ව මතක් කරන්න. එයාලනි මාව මුලින්ම අහගෙන ඉන්නේ නේ. හරි ඊට පස්සේ මම කොහෙද දන්නවද යන්නේ? කිතුල්ගල පැත්තට යන්න හදන්නේ. කිතුල්ගලින් සනි ජයතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඕකේ මං ආදරෙන් එකතු කරගන්නවා. නදී කොහොමද? මං කොහොම මං හොඳින් ඉන්නවද කියලා අහලා තියෙනවා. මං ගොඩාක් හොඳින් ඉන්නවා පැටියෝ. අම්මෝ කෙල්ලගේ හිනාව ලස්සනයි කියලා තේරෙනා. කෙල්ලත් ලස්සනයි. සුභාෂිනී සහ ප්‍රභාෂ තමයි එහෙම එවන තියෙන්නේ. ඊට පස්සේ හායි ලක්හඬ ඔයාලා වහගෙන ඉන්නේ අපිත් වැඩ කියලා තේරෙනා. මාවනල්ල පැත්තෙන් රුක්මාල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වහින්නයි හදන්නේ දැන්නම් කියලා තේරෙනවා. හැමෝම එකතු කරගෙන ගිරශ්මිය හමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ කටුගස්තර පැත්තට යන්න හදන්නේ සන්ධ්‍යා අත්තනායක සමග කටියක් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මම. අයන් වර්කස් එක පැත්තට යන්න හදන්නේ අශෝක. ඔයාව ආදරෙන් මතක් කරනවා මම මේ වෙලාවේ. වඩිගවව පැත්තෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ නම් නිකන් හරියට නිකන් පුරුදු නෑ වගේ එකක් තියෙනවා. වෙනදාට ඔයාලව සතිය දවස් වලට හතරටනේ හම්බෙන්න එන්නේ. ඒ පුරුද්දත් එක දැන් නිකන් පුරුදු නෑ වගේ එකක් තියෙනවා. ඒ නිසාද කොහෙද වචනත් පැටලෙනවා එක දිගට මට. ඔකේ සුබ සන්ධ්‍යාවක් වේවා. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා ආදරේ මැසේජ් එකක් දාලා තියෙනවා. රනීෂ් ඔයාව එකතු කරගන්නවා මේ වෙලාව. කුමාර ඊට පස්සේ රත්නායක ශාමලි මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ මම එකතු කරගන්නවා. මේ වෙලාවේදී මුතු ඉන්නව මර මැසේජ් එකක් දාලා තිනා දෙහි අත කාණ්ඩියේ ඉඳා. එකතු කරගන්න ඔයාවත් අපිත් වැඩ අපිවත් එකතු කරගන්න අපිව අමතක කරන්න එපා කියලා තියෙනවා. අමතක කරන්නේ නෑ හේම. ඔයා මැසේජ් එකක් දැම්මහම මම කොහොමද කියන්නකෝ එහෙම අමතක කරන්නේ. JMC ෆැෂන් එකේ හැමෝම එකතු කරගෙන අපිටත් සින්දුවක් දෙන්නයි කියලා තියෙනවා. සතියෙම අපි නම් වැඩ ලෙඩ නෑ ඒත් වැඩ කියලා තියෙනවා. ඉතින් හොඳයි නියනේ. ඒ මොකද එහෙම කියන්නේ? අමල් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාව ඊළඟට මම යනවා මීගබුව පැත්තේ. මීගබුවෙන් ලක්ෂිකා ඉන්නවා මේ වෙලාවේ මාව වහගෙන. ප්‍රියන්තේ ඊට පස්සේ මගේ හොඳම යාළුව නවෝදවත් එකතු කරගන්න කියලා තියෙනවා. චංචලා ඔයාවත් එකතු කරගන්නවා මම මේ වෙලාවේ. මේ කටිය එකතු කරගෙන මම යන හදන සින්දුවකට ඔයා මැසේජ් එකක් දාලා එහෙම තියෙනවද? හානේ 0.7.3 93.5.93.7 0.7.3 93.5.93.7 මැසේජ් එකක් දාලා තියන්න. අපි හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. ඒ කියන්නේ අපේ අන්තිම පැය හවස 3 පැයේදී.

0: 98.5 98.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vela Vipassara Tunai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්හඩ ප්‍රවෘත්තය සමගෙන් මම සුලක්ෂණ යුදේශික අයිතිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලී නාරච්චි.
1: පැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති.
0: අපරාධ සහ භද්‍රව්‍ය නිවාරණ බිහුම් යටතේ ඊ දිනේදී පුද්ගලයන් 25,910 දෙනෙක් පරීක්ෂා කර තිබෙනවා. සැකපිට අත්තනකටගත් පුද්ගලින් සංඛ්‍යාව 472. අපරාධ සම්බන්ධයෙන් ඍජුව 26 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වරින්තකරුවන් 270 දෙනෙකු සහ විවෘත වරින්තකරුවන් 240 දෙනෙකු අත්තනකටගත් බවයි පොලිසිය පවසන්නේ. වෙනත් වැරදි සම්බන්ධයෙන් අත්තනකටගත් සංඛ්‍යාව 4309. සෝමාලියාව තුල ඊශ්‍රායලයේ පැවැත්ම කිසිදු තත්වයක් යටතේ නොපිළිගන්නා බව එරට ජනාධිපති හසන් ෂේක් මොහමඩ් පවසනවා. මැද පෙරදිග අර්බුදයන්ට සෝමාලියාව ඇදැබීමේ උත්සාහයන් සාර්ථක නොවන බවයි ඔහු පවසා ඇත්තේ. අල් ජසීරා නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඊශ්‍රායලයේ සෝමාලියාවේ බබීරා ඩාවි කඳවුරක් ස්ථාපිත කිරීමට ගොතුටුපළ භාවිත කිරීමට සැලසුම් කරන බවත් එහි සැබෑ අරමුණ ගල් රටවල හා ඉරානයට සමීපවීම බවත් සෝමාලියා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. මේනක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: හවස තුනයි විනාඩි තුනයි වෙලා වම්බෝ සද්දේ අපි අන්තිම පැයේ ඉන්නේ. මාත් බලංකව තියලා මේ පැතර එකතු වෙන්න මැසේජ් එකක් එහෙම දාලා මේ පැතර එකතු වෙන්න කියලා කියනවා. මේ සින්දුවෙන් පස්සේ නම් මම ඔයා ගැන කතා කරන්න.

اسمع ميه ماي تلو مرا ميه ماي دي يا ني.

නියමයි. කොහමද ඒක? නියමයි නේද? එහෙනම් චීන පැත්තට යමුද? මොකද කියන්නේ අපි? ඕකේ.

Rata kaju, khala. Itu yang istirahat ya. Oke, go. Ratu Fat.

0: ගී රශ්මිය හඟින්නේ හවස 3යි විනාඩි 22යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
5: පොඩ්ඩන් ගෙහිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
7: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
8: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සමුස හතරට
0: දශක තුනක ලක්හඬ අභිභානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: අපි සොයන්
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි

හවස තුනයි විනාඩි 25යි වෙලාව. ලකන ගී රශ්මිත් එක්ක අපි අන්තිම පැයේ ඉන්නේ. දැන් නම් පැයකුත් නැහැ. කොමහරි පැය භාගික වගේ කාලයක් තියෙනවා අපිට කතා කරන්න. මේ වෙලාවේ මං යනවා WhatsApp එක පැත්තේ පැති කට්ටියක් ඉන්නව මම කියනකන් යාලව බලාගෙන. අනත් පලංකම තියෙන තවත් මැසේජ් එකක් එවන්න මේ පැත්තට. 0703 93 5 93 7 0703 93 5 93 7 වගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියනවා මතක් කරනවා මම. ගිහන් සෝයාව එකතු කරගන්න ගොඩාක් වෙලාවකට කලින් තමයි යාමට මැසේජ් එක දාලා තියෙන්නේ. හැබැයි ඉතින් අපි සින්දුවත් ඉවර වෙනකන් ඉන්න පැයිනේ. නැත්තම් බැනුන් කෝටියයි සින්දුකෝ කියලා. ඔකේ ආව එකතු කරගන්න ගිහන්සා. නලින් ඉන්න මේ වෙලාවේ අප්සරා එතකොට විජේකෝන් චන්ද්‍ර මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දිශිනි ලාභකාරිය පැත්තට යන හදන්නේ ඒ හැමදාමත් ඉතින් ලක්කරත් එක්ක ඉන්නවා කියලා දන්නවා. අදත් ලක්කඩ අහගෙන ඉන්නවා කියලා දිනොත් සද්දෙටම ගිරශ්මිත් එක්ක කටියක් එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. ඔකේ මම එකතු කරගන්නම්. ඊට පස්සේ ප්‍රියංගිකා ඉන්න මේ වෙලාවේ ප්‍රියංගිකා ඔයාවත් එකතු කරගන්නව මම. අද නම් ගෙදර කියලා තියෙන්නේ. ඕකේ ආව එකතු කරගන්නවා. අපි කඩේ වැඩ කරන අය අයි මගේ අමවයි තාත්තවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. චාමික්ත තමයි මැසේජ් එක දාලා තින්නේ. චාමික මං හිතන්නේ චාමික වෙන්න ඕනේ. මම පොඩක් කල්පනා කරා චාමිකාද කියන්නේ මේකට චාමිකද කියලා. මං හිතන්නේ චාමික වෙන්න ඇති. මැසේජ් එක පොඩක් දාන්න බලන්න මම චාමිකා මම චාමික කියලා ඊට පස්සේ ආයි කියන්න බලන්න. ඊට පස්සේ මම යනවා යටි අන්තර පැත්තට. ධනුෂීනෝ මේ වෙලාවේ ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පුබුදිකා ඔයාවත් එකතු කරගන්නවා. තාත රත්නායක අම්මා සහනි මේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. පහන් ඔයාව එකතු කරගන්නවා. මම යනවා ඊට පස්සේ. දොඩම්ගස් ලන්දර දොඩම්ගස් ලන්දෙන් අපිට මැසේජ් එක දාලා තියෙන ප්‍රසන්ත සෙනෙවිරත්න එතකොට ලක්සිරි දිසානායක ප්‍රියදර්ශනී මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඕකේ මේ කටිය මම එකතු කරගන්න හදන්නේ. කිව නම්බිකරුවත් මැසේජ් එකක් දාලා අරත් පුලංකම තියෙන මේ පැතර මැසේජ් එකක් දාන්න. දාලා ගී රශ්මිත් එක එකතු වෙන්න කියලා ආදරේ මතක් කරනවා. අයිත් අපි හම්බ වෙන්නේ මේ සින්දු සෙට් එක ඇහුවට පස්සේ. ඔයත් මැසේජ් එකක් දාලා තියන්න. හවස 3:28

ඔයි සාරා ෆ්ලෑෂ් බාධක මල්ලේ මගේ පිට පස්සෙන්නකොට තිලක් කුමාර තමයි මාව අඳුරලා දුන්නේ. ඉතින් මගේ ආදරණීය පියා සිහිපත් කරමින් ඕගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා ගීත කීපයක් ගැන අවස්ථාව ලැබුණා නේද? ස්තුතියි. එනම් මැණිකේ මම ආයේ ගෙදර එනවා. යව් බලන්න.

ගමේ හැටියට සද්ද තව පොඩ්ඩක් වැඩි වුණා තමයි ලස්සන. කොල්ලෝ ටික නටනවා විතරයි සද්දයක් නැහැ. හරි අපි කියමු එන්නේ ඩුබායි. එන්නේ ඩුබායි රටේ ඉඳලා.

0: රටට වග කියන රේඩියෝ.
1: හවස 3:44.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැදි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
7: NLP 4000. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000. ඔබත් අදම NLP 4000 බලා ගන්න.
8: ලොවක් සනසන ඕ

හරියටම හවස 3 විනාඩි 46යි වෙලාව. මට යන්න වෙලාව ඇවිල්ලා කියන එක තමයි මේ වෙලාවෙරුත් කියන්නේ. ඊරශ්මී පැය 3ක් අහගෙන හිටියා. දැන් හවස 4 පැයටත් යන්න ළඟයි. ඉතින් ඒ නිසා මටත් ඒකම යන්න වෙලාව හරි. ඉතින් යන්න කලින් කටියක් ඉන්නවා මතක් කරන්න. මං ගියර කමක් නැහැ. ඔයාලා කනත් එක්කම ඉන්න. FM 93.5 FM 93.7 දවස පුරාම ඔයාලා කනහන් ඉන්නවා කියලා මම දන්නවා. දැන් මං ගියාට පස්සේ තවත් cute voice එකක් එනවා. හවස 4ට යෂෝ එනවා. ආට පලංකෙම තියනවා. හවස 6 අමාර වෙනකම්ම යෂෝ එක සින්දු ගොඩක් අහන්න. ඊටත් message එකක් දාලා සින්දුවක් ඉල්ල ගන්න. මේ හැමදේම ඔයාලට කරන්න පුළංකම තියෙනවා. පානදුරේ පැත්තට යන්නේ ගම රජ බලා මම එක දවසක් හරි යනවා කියලා ඔයා දන්නවනේ. කීර්තිනෝ ඒ පැත්තේ මැසේජ් එකක් දාලා එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඊට පස්සේ නිරෝෂාවත් එකතු කරගන්නවා. පැහැසර ඒත් එක්කම ශාමා මේ කටිය එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඕකේ. බන්දුලේ ඉන්න මේ වෙලාවේ මාව අහගෙන ඊරශ්මී අහගෙන අන්තිම පැයේදී තමයි මැසේජ් එකක් දාන්න හම්බුනේ කියලා තියෙනවා. අද ගොඩාක් වැඩ කියලා තියෙනවා. ඉබේට වැඩ ටික කරගෙන පරිස්සමෙන් එහෙනම් ඉන්න කියලා කියනවා. ඊට පස්සේ උපේක්ෂා ඉන්නවා. හයි මැනික දෙන්නකෝ අපිට සින්දුවක් කියලා තියෙනවා. ඕකේ මැනික. ඊට පස්සේ හසින ඉන්න මේ වෙලාවේ ඒ වගේම අනුර මැසේජ් එකක් දාලා තියෙනවා. ඉක්මනට කියාගෙන යනවා හැමෝම එකතු කරගන්න ඕන නිසා. ඊළඟට ප්‍රියංකා ඉන්නවා. අනු මැතුළු කටි එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා තිනු අබේ වික්‍රමවත් එකතු කරගන්නවා මම. චිත්‍රා ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම චානුව මම කිව්වද කියලා මම මේ කල්පනා කරන්නේ. කිව්වත් කමක් නෑ ඔන්න ඔහේ එකතු කරගන්නවා. චානු බලන්නකෝ මම චාරු එයා චානු. කොහොම හරි ආවත් එකතු කරගන්නව මම. ඊට පස්සේ සුජීව ජයසිංහ අපිට මැසේජ් එකක් දාලා තිනවා සම්පතේ වගේම රාජපක්ෂ ඊට පස්සේ ලංකාවත් එකතු කරගෙන ලස්සන සිද්ධාක් දෙන්නේ කියලා තියෙනවා. සචිනිවත් එකතු කරගෙන එහෙනම් අදට මම ලක්කඩගී රශ්මිත් එක යන්න වෙලාව හරි. ඒ නිසා මම යන්න හදන්නේ. අද එහෙනම් කටි මාත් එක්ක රහට ගී රශ්මි ඇහුවා කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක අදට මම ගෙහෙන් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ගෙහෙනගින්න. අද සුබ දවසක් ගෙහෙන් එන්නම්. මම චාරු.

0: দশমপাহ অনুতনায় দশমহাত লাখান্ড রেডিও আইটিএন সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাব পাসরু হাতরাই
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්.එල්.බී දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් තිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්කුඩත්තේ ඥානසාර හිමියන් හෙට දිනේ දක්වා රක්ෂිත බතරගාරගත කරන ලෙස කොළඹ බහිස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. උන්වහන්සේ හෙට දින අභ්‍යාසන අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පීවර කණ්ඩායමයි අධිකරණය නියෝග කර තිබෙන්නේ. අයිස් බත්‍රව සමග සැකකරුවෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. ගලේබුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත වැටලීම් සිදු කළේ කිරිදිවැල පොලිස් වසමේ දික්කඳවත ප්‍රදේශයේදී. අයිස් බත්‍රව කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 849ක් කාර් වතයක් විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකථන දෙකක් සොයා ගැනුණා. සැක්කරු 39 හැවිරිදී වතුරුගම් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කිරිදිවැල පොලිසිය විමර්ශන සිදු කරනවා. ලැට්වියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ එරට පාලක පක්ෂයේ දැවැත ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා. මැතිවරණයේදී ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කළ අතර 51.7% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා. යුක්‍රේන හිතවාදී ලැට්වියා ක්‍රාබාත ඇන්ඩ්‍රීස් කුල්බර්ග් නායකත්වයෙන් යුතු යුඑල්පී පක්ෂය මැතිවරණයේ ජයග්‍රහණය හිමි කරගත්තා. දැන් නිකුත් වූ ඇති ප්‍රතිඵලවලට අනුව 82% ඡන්දය ගණන් කර ඇති අතර යුඑල්පී පක්ෂය එන් 36% පමණ ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබෙනවා. විපක්ෂයට හිමි ඇත්තේ 13% පමණ ඡන්ද ප්‍රතිශතයක් බවයි වාර්තා වන්නේ. සෝවිත් සමූහණ්ඩුට අයත් රටක් වන ලැට්වියාව 1991 වසරේදී එන් නිදහස ලැබුවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහයේදීට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: சத்தியாக லக்கண.
1: හවස 4යි විනාඩි 13 වෙලාව. වෙලාවත් හරි ඉක්මනට යනවා නේද? බලන්න කොයි දින්නේ නේද? හවස 4 වෙනකොට මම ආව ඔයා ගාවට. ලක්කන ඉරිද සතියන්තෙත් එක්කම ඉතින් ඔයාලට පුළුවන් ලස්සන සින්දු ගොඩක් අහන්න. මාත් එක්ක මම ඉන්නවා හවස 6:30 වෙනකම්. ඊයේ දන්නවා නේද ලොකු වැඩක් වුණානේ. මොකද ඒ තමයි ලෝක ළමාදිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී අපි ලෝක ළමාදිනය වැඩසටහන ක්‍රියාත්මක කරා. ඉතින් ලොකු සෙනඟක් ආව එදාට. ඉතින් ඊයේ දවසේදී ඉතින් තෑගි දිනන්න ගොඩක් ක්‍රීඩා කරන්න මේ හැම තරගයකටම පුංචි පොඩ්ඩෝ ටික හරි හරියට තරග වැදුනා. මම හිතන්නේ ගොඩාක් අයට අපි තෑගි දුන්න ආපු හැමෝටම පුංචිම හරි තෑග්ගක් එක්ක හිතේ සතුට පුරෝගෙන තමයි ආපහු ගෙවල් වලට ගියේ. සමහරක් අය ගොඩාක් දොර ඉඳලා ඇවිල්ලා තිබුණා, සමහර විටින් බස් පිටින් ඇවිල්ලා තිබුණා. ඒ අය දන්නේ නැහැ මේ වගේ වැඩක් වෙනවා කියලා සමහරක් අය. හැබැයි ඒගොල්ලන්ට ලොකු සතුටක් ආවා අද මේ වගේ වැඩක් වෙනවා කියනකොට. මොකද පුංචි පොඩ්ඩොන්ගේ හිත සතුට කරන තමයි දෙමාපියෝ කැමති නේද? හැබැයි ඒ සතුට දෙගුණ තෙගුණ වුණා ඊයේ ඒ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ. විතරක්ම නෙවෙයි, ඒ පුංචි පොඩ්ඩෝ හැමෝටම හිතේ හැටියට තෑගි දිනා ගන්නත් අවස්ථාව හම්බ වුණා. ඉතින් පුංචි සතුටක් තියෙන අපිටත් එක්ක සම්බන්ධ වෙන්න හම්බ වෙන එක ගැන. ඉතින් ඒ වගේ යලුත් වැඩකින් අපි ඊළඟ අවුරුද්දෙත් හම්බ වෙමු නේද? කොහොම බලන්නේ ආපු කටේ ඉන්නවද? ඉක්මනට මැසේජ් එකක් තියන්න මේ පැත්තට. හා හා, ඒ කතා වැඩක් නෑනේ. අදට ඉරිද කියලා කියන්නේ පොඩ්ඩක් හිත නිදහසේ සතියේම මහන්සිය පොඩ්ඩක් පැත්තක තියන්න හොඳ වෙලාවක් නේ. මේ ඉරිද හැන්දාව කියලා කියන්නේ ඔයා කැමති සින්දුවක් අහන ගමන් හිත පොඩ්ඩක් නිදහස් කරගන්න ගමන් උදේ ඉඳලම රෙදි ටික හොදලා ගෙවල් ටික අස් කරලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න වෙලාව නේද? අද නම් ඉතින් අවුව තිබුණ රෙදි ටික එහෙම වේල ගන්න ඇතිනේ හරි වෙලාවට. හරි, කොහොම හරි කමක් නෑ, ඔයාට පුළුවන්. වැල ටික කරන ගමන් නිදහසේ රස තේක කෝපි එකක් බොන ගමන් ඔයාට මාව හැගෙන ඉන්න මම ඉන්නවා හවස 6:30 වෙනකම් ඔයා ළඟින්ම. ඉතින් පරක්කු වෙන්න නැතු FM 93.5 FM 93.7ට මැසේජ් එකකුත් තියන්න හර. ඔයාට මම ලස්සන සින්දක් ලැස්ති කරන් ඉන්නවා අහන්න දෙන්න. FM 93.7 FM 93.7 මාව හැගෙන ඉන්න ගමන් මේ පැත්තට මැසේජ් එකක් තියන්න 07.03 93.5 93.7ට හවස 4:15 දැන් වෙලාව.

0: ලක්කන සතියන්තිය හගෙන ඉන්න වෙලාව හවස 4:23යි.
1: වෙලාව උපවිත ගින ආවේ.
2: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් ඇගිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: එහෙමයි
3: රටක්
1: ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
8: හවස 4:26

0: හවස 4 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙතගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සතියක ලක්ෂ

දවස හතරයි විනාඩි 33යි වෙලාව. මාව අහගෙන ඉන්න කවුද කියලා බලන්න යන්න මට හිතුණා ඉක්මනට. චැට් එක පැත්තට ගියොත් හොඳයි කියලා. මුලින්ම අනකට කවුද දන්නවද? මැනකේ තන්මයි ඩොඩම්ගස් ලන්දේ ඉඳලා මාව අහගෙන ඉන්නේ. අද මගේ කටහඬ වෙනස් විදිහට දැහෙන්නේ. මට පොඩක් එහෙමත් හිතෙනවා, බලමු නේද. ලස්සන දවසක් සතියන්තයක් අහගෙන ඉන්නවා කියලා තියෙන දොළදින ඉන්නවා මෙත්සදී අමන්නේ. ඊට පස්සේ මහන්තයා ඉන්නවා, හේමන්තද සිල්වා අයියා ඉන්නවා. ඊට පස්සේ නිමල් සුදුවක්ක මනෝහරි ප්‍රනාන්දු අනෝමක ඉන්නවා. අපි දැන් අපි වහගෙන ප්‍රබානගේ ගෞමිණී අයියා මැණිකි තමයි මේ විදිහට මැසේජ් එක දැම්මේ. ඔයාව අපි හරිම ආදරයෙන් එකතු කරගන්නවා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? සුබ දවසක් කියලා තියෙනවා. සතියේ ලකනාගෙන ඉන්න ගමන් ට්‍රින්ක පහේ ගණුවෙන් පුංචි බන්න තමයි අපිට මේ විදිහට මැසේජ් එකක් දැම්මේ. සුබ දවසක් යෂෝ, අපිට ලස්සන සින්දුවක් දෙන්න. අනිවාර්යෙන්ම මම ලස්සන සින්දුවක් දෙන්නම් ආට. අනුරගම අනුලාවති තමයි මට මැසේජ් එක දැම්මේ. සිරිල් ඉන්නවා පුතා, ප්‍රදීප්ති ඉන්නවා, ඒ වගේ මාදු අනුෂිකා මහත්තයා, සිරිල් පුතා, ප්‍රදීප් දුව, අනුෂිකා පුතා, හර්ෂණ දුව, පේශුලා ඉන්නවා, චූටි දුව, අමේලියා ඉන්නවා, සමරසේකරවත් එකතු කරගන්න කියලා තියෙන ඊළඟ සින්දුව අහනෝ, ජය මෝමෝ වෙනද වගේ ආදරෙන් අපි වහගෙන ඉන්නවා. කවුද මේ ඉන්නේ? සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනි. ජය මාමා, ඊට පස්සේ ආව එකතු කරගන්න. ඊට පස්සේ කවුද මේ? ඔයත් වැඩ වැඩ, අපිත් වැඩ. ඉතින් මොනව කරන්නද? ඒක තමයි ඉන්නේ. ඔයගේ කටහඬයි සින්දුයි අහනකොට මාන්සිය නැතුවලා යනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි ජය මාමා. කොට්ටාව ඉඳලා තමයි මේ මැසේජ් එක අපිට දාලා තියෙන්නේ. ලොකබස් පුල් පොඩිබස් වරුඩ ලක්ෂ්මි සිනුවා මදුසංක ජගත් ඉන්නවා. ඉතින් හැමෝම අපි එකතු කරගන්නවා වැඩ කරන ගමන් මහන්සිය නැති වෙනත් එක ලස්සන සින්දුවක් දෙන්නම් හදෝ. ආයි බෝවන් කියලා තියෙන මලක්කන වෙනද වගේම අපිත් සද්දට අහගෙන ඉන්නවා වැඩ කරන ගමන්. අපි අශෝක අයන් වක්ස එක ඉඳලා තමයි මේ අහගෙන ඉන්නේ. වසන්ති ඇතුළු ෂොප් එක ඉන්න හැමෝම හරි ආදරෙන් අපි එකතු කරගන්නවා. අශෝක තමයි මේ විදිහට මට මැසේජ් එකක් දැම්මේ. හයි අක්කිය කියලා තියෙන වශයහන්, මොකද සිනුවක නැද්ද ඔයාට? එයාට හයි බීමක් හිතන්නේ. කමක් නැමේ, හැමෝම එකතු කරගෙන අපි අමු ලස්සර හින්දි සිින්දුවක් අහන්න. මොකද කියන මෙච්චර වෙලා අපි හැම සිංහලේ වනේ, අපි පොඩි වෙනස්සකටත් එක අහමුද මේ හින්දි සිින්දුව.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: වාර්තාපිට වාර්තා කබන කෝටියටේ NLB ධනනිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න
5: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
6: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
5: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
6: රයිනෝ ප්‍රීමියර්
5: එතකොට යට මැටි කෝටින් එක තියෙන
6: සීලිමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
7: සේවන සාධන අභිමානය රයිනෝ
3: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිං ෂීට්
8: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
9: ජාතික
10: ලොතරැයි මණ්ඩලය.

0: சத்தியாக லக்கான
1: සිංදුව කහන්න දීල තීට ඔයාට දී ඔයාට පුළුවන් මේ පැත්තට එන්න මැසෙජ් එකක් තියන්න FM 93.5 FM 93.7 මවහගෙන ඉන්න ගමන් 0.7.3 93.5 93.7 මැසෙජ් එකක් කියවලා තියන්න.

මේ හැන සින්දු ටර්නර් කළුතරින් මට කතා කරපු දර්ශනීයව අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. නුවරින් සංජීව ඔයාවත් අපි මේ සින්දුර එකතු කරගන්න. ඒ වගේම තමයි රත්නපුරේ ඉඳලා අපිට හැමදාම කතා කරන තමරා කුමාරිය ඔයාව ඉතින් අමතක කරන්නේ කොහොමද නේද? මේ තමයි ක්ලැරන්ස් විජේවර්ධන විජේරත්න මහත්මයාගේ ලස්සන සින්දුවක්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: சத்யாக லக்கண.
1: බලන්න මෝඩින් වල ජීවත් වෙන කට්ටිය. ඔයාලගේ තියෙනවද මිසස් පෙරේරා කෙනෙක්? සමහරක් වෙලාවට ෆොටෝස් ටික දාලා තිනු හරි ලස්සනට Facebook එකේ. මේ වගේ කඩ කාමරයක් තියෙනවා කැමති පිරිමි ළමෙක්ට හරි ගැල්ලොමෙක්ට හරි ගන්න බුණා. එහෙමත් නැත්නම් දැන් තියෙන රැඳන් බෙදාගෙන ජීවත් වෙන්න ඔන්නම ඉන්න කාමරේ සමහරට ගැල්ලමයි දෙන්නෙක් ඉන්න පුළුවන්. ඉතින් කොහොම හරි හරි ලස්සනට දාලා තිනු. හැබැයි කොහොම හරි ගිහිල්ලා බැලුවට පස්සේ තමයි ඉතින් වැඩේ දැනගන්න පුළුවන් වෙන්නේ. මකුණ කකා ඉන්න වෙනම වතුර බිල වෙනම ගෙවන්න ඕනේ. ලයිට් බිල්, වතුර බිල්, ලයිට් බිල් මේ සේරම එක පිටට එනවනේ. මොන පොඩක් විතර ලයිට් බිල වැඩි වුණාම ඔන්න මිසස් පෙරේරාගෙන් පොඩ චුරු චුරුවක් කියන. අද මේ පාර මොකද ලයිට් බිල වැඩි වෙලා තියෙන්නේ? ඕගොල්ලොම ගෙවා ගන්න කියලා ඔන්න ඉතින් වෙනම බිලකුත් අපිට ඇඩ් වෙනවනේ. එහෙම තමයි ඉතින් ගෙදර ඉන්නවා වගේ නෙමෙයි ඉතින් බෝඩින් ජීවිතේක ඉඳ කට්ටිය. කෝ රස මතක තියෙනවා කියන බලන්න ඉක්මනට මේ පැත්තට. රස මතක නම් කොහොමද නේමටයි නේද? කමක් නෑ, ඉක්මනට මැසේජ් එකක් දාලා තියාම සින්දුවකට එකතු කරගන්න. ඔය කවුරු මොනා කරත් කමක් නෑ යන්නේ අපි ඉස්සරහට යමු නේද? සින්දුව කාඩුකම නිවාඩුවේ ඉන්නකම අද ඉඳන් සතියන්තිය කියලා කියන්නේ ඔයාලට ඊට නිදහසේම ඉන්න පුළුවන් දවසක්. ඉතින් මං ඕව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඒ විදිහට මේ පැත්තට ආපුවා ඉන්නවා. ප්‍රති ෂොප් එකකින් තමයි මේ මැසේජ් එක දාලා දෙන. මහරගම පැත්තේ අජන්ත සර් ඉන්නවා, ඉන්ද්‍රජිත් සර් ඉන්නවා, ශ්‍රීබාලි, අංජලි, යසරත් ඉන්නවා, මවගෙන සජෝනි, කුමාරි, කුමාරි ඉන්නවා, කුමුදු, උමේෂ්, එවිතරක් නෙමෙයි මදුෂානිත් ඉන්නවා, සන්ධ්‍යා, කුෂි, දයාබරන්, ඒ වගේම දර්ශනා, රොබේකා, හංසිකා, සමිතා, මේ කට්ටියම එකතු කරගන්නකෝ කියලා තියෙනවා. ඔන්න පරක් වුණාට ඉතින් කරන්න දෙයක් නෑ. මම ඔන්න දැන් ආව මතක් කළා මේ එකතු කරගත්තා කියලා. ඉතින් ආවගේ නම කවුද මේ? මං කන්නේ කවුද මේ නම? ෂෙහන් වෙන්න ඕනේ. ෂෙහන් ඔයාව අපි හරිම ආදරෙන් එකතු කරගන්න. ඔයාගේ ෂොප් එකේ කට්ටියත් එකතු කරගෙන ගල්ගම් මස්කර සියමලන් දොරේ ඉන් සියමලන් ගොමු ඉඳලා ඉනෝක ප්‍රියදර්ශුනි ඔන්න මැසේජ් එකක් දාලා තිනවා. ඔයාවත් අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ලස්සන සින්දුවක් තමයි ඔයාට අහන දින ලෑස්ති කරගෙන ඉන්න මම. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? ඊට පස්සේ ඉන්නවා උකුවෙල ඉරියගොල්ලෙන් පාලිත. අපි වහගෙන ඉන්න පාලිත අපි ආදරෙන් එකතු කරගන්නවා. උදේශිකා, රූපිකා, ඉන්දෝෂා ඊළඟ සින්දුවට එකතු කරගන්න ඕනේ. උදේශිකා ආවත් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ආරත් පුළුවන් මේ විදිහට මැසේජ් එකක් දාන්න. FM 93.5, FM 93.7, 0703 93.5

පහයි විනාඩි එකයි මේ විදිහට දෙවෙනි පැය පටන් ගන්නවා. ආරවුලන් මේ පැත්තට එන මැසේජ් එකක් තියන්න. ඔක කැමති කෙනෙක් එකතු කරගන්න ඕයි. ඉක්මනට මැසේජ් එකක් කියලා තියන්න.

0: சத்தியாக லக்கண்ட
1: සතියක ලක්කන අගෙන ඉන්න ගමන් ඔන්න දන්නෙම නැතුව අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. ලස්සන සින්දු ටිකක් ඔයාට අහන්න දුන්නා. ආ වැඩ කරන ගමන් උනත් කමක් නැහැ. ඔයා ගෙදර හිටිය කමක් හිටියත් කමක් නැහැ. ඔයා කොහෙ හිටියත් කමක් නැහැ. අනේ පරිස්සමන සතුටින් ඉන්න. ලස්සන සින්දුවක් අහන ගමන් සමහරක් වෙලාවට තින් ඊයේ දවසේ නිවාඩුත් එක්ක ඔන්න ගමනක් හිම ගිහිනේ. එහෙම නැත්නම් වීකෙන්ඩ් එක ට්‍රිප් එකක් හිම ගියාද? අන්තිම පොඩක් ඉදිරිය වැහි පොදකුත් එනවා නේද? වැහි පොද ආවට කමක් නැහැ. ගියපු දණකින් පරිස්සමට ආපහු එන්නෝ. එන ගමන් අපිවත් අහගෙන එන්න FM 93.5 FM 93.7 අහගෙන ඉන්න ගමන් ආට පුළුවන් ආ කොහේ හිටියත් ඔයා කැමති කෙනෙක්ව කැමති සින්දුවකට එකද කරගන්න. ආර පුළුවන් මේ පැත්තට ඇවිල්ලා ඔයා කැමති සින්දුවක් නමක් කියලා ඉල්ලගන්න. හරිද? නමක් ගමක් නැතුව නම් දාන්න එපා සින්දුවක් ඕනි කියලා. මම දන්නේ නැහැ ඔයාට ඕනේ මොන වගේ සින්දුවක්ද කියලා. නේද? මේක හරි වැඩක් කරනවානේ. ඔයාට පුළුවන් ඉතින් කැමති සින්දුවක් කැමති නමක් කියලා ඉල්ලගන්න. ඉතින් දැනට මොන ලෑස්ති කරන් ඉන්නවා සංගීත විජේසෝරියගේ සිංදුවක් අහන දෙන්න ඔයාට. ඒ සිංදුව අහන දෙන්න කලින් මේ වෙලාව මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. ගුඩ් ඊවනින්. අපි සිදුරංගලින් අහගෙන ඉන්නේ. ආවාගෙන ඉන්නවා කියලා දින අම්මා නිසංසල තාත්තා ඉන්නක ඉඳවා ලොකු නංගි නැතුල්ලියා චූටි නංගි චනුලි ඉසරි තමයි මට මැසේජ් එක දැම්මේ. හරිම ආදරෙන් ආව එකතු කරගන්නවා ඉසරි. ආයකි කොහොමද අපිට අපි තිනෝ කියලා තිනෝ අපි අම්බලංගොඩ ඉඳලා තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. එයාගේ ෂූ ෂොප් එකේ ඉඳලා තමයි මේ විදියට සද්දට මලක්කන දාලා තියෙන්නේ නේද? අදත් ඔයා වැඩදානේ අපි වගේ කවක් නැහැ. ඉතින් අපි හැමෝම වැඩනේ නේද? ෂොප් එකේ ඉන්නේ හැමෝම අපි හරිම ආදරෙන් මතක් කරනවා. කවුද ඉන්නේ මේ අකේන් අකාන් ඉන්නවා. ඊට පස්සේ ෂොප්පෙගෙන් ඉන්න සමහරක්ලට සමහර මැසේජ් කියව ගන්න ගියාම මේ මොකද්ද කියලා හිතෙනවානේ. අන්න හැම තමයි තින්නේ වාස් වාසනා ඉඳවා. ඉතින් කමක් නැහැ. ඉන්න හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කඩ හඬ හැමෝම. ඔය තමර කුමාරි ඔන්න දිග මැසේජ් එකක් කිව්වලා තියෙන ඔන්න වාගේ නම් මම ඉස්සෙල්ලා කිව්වා නේද? කමක් නෑ. ආව අයපාරක් එකතු කරගන්න අසර සින්දුවක් අහන්න. ආව මතක් කරන අපි හරිම ආදරෙන්. අපිට නම් වැස්ස කියලා තියෙනවා නූල පැත්තට ඔන්න වහිනවා. එහෙම තමයි තින්නේ. මේත් පොඩක් වැස්සේ බර කාල ගුණයක් තමයි තියෙන වික්‍රමසිංහ පුරටත්. අපි බලමු ඉතින් සමහරක් වෙට එළිය වහිනවා වෙන්න පුළුවන්. මං මේ ඇතුලේ හිටියට නේද? අපි බලමුකෝ ඉතින්. අපිට සාසර සින්දුවක් දෙද්ද කියලා තියෙනවා. කවුද මේ අලවින් ගුණසිරි කෝල් හවුස් එකෙන් මේ මැසේජ් එක දාලා තියෙන උපාලි සින්දුවක් අහන්න අපි එකතු කරගන්න කියලා තියෙන ලොකු බොස් ඉන්නවා. ආදිමති මියා ඉන්නවා. උදේ කුමාර වසන්ත සමන් එවගේ මාතුල සමිත ඉන්නවා. නිලන්ත ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන විදිහටම අපි ආදරෙන් අහගෙන ඉන්නවා. ලස්සනටම කතා කරන ලස්සනටම හිනා සලන හරි ලස්සන ඔයා. රසික ළමේ රැඳේ ඉන්නේ කිසි දවසක අපි හැරදාන ඔයා. ඔකේ ඔයාට මුළු රසික කැලම හැමදාමත් ආදරේ පානවයි ආදරේ පනවාගේ දයාව. මේ ලස්සන හැන්දෑවේ පාලුව තනිකම මකිදුමා සත්තකින්ම ඔයා අලබෝමලි ජගත් රෝහණ හරිම ලස්සනයි. තැන්ක් යු සෝ මච් ඔයාගේ වෙලාව වෙන් කරගෙන ලස්සන මැසේජ් එකක් මේ පැත්තට එව්වට. ආදරේ පිරුණු සින්දුවක් ඉල්ලලා තියෙන බලන්න ඔයාට මේ සින්දුව හරියයිද කියලා. ආදරේ පිරුණු සින්දුම තමයි දෙන්නේ ඔයාට ලක්කන හැගෙන ඉන්න ගමක්. ඔන්න ඉතින් මගේ ආදරෙත් දාලා මේ ආදරෙත් එකතු කරගෙන ලස්සන ආදරේ පිරුණු සින්දුවක් තමයි මේ තියෙන්නේ. අහලා බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLB හඳහඬ බලා ගන්න.
3: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙන තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
4: සුබ දවසක්.
5: ජාතික ලොතරැයි මණ්ඩලය.

Radio ITN ratata waga kiyana radio satyaga lakhanda

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 2062ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දිනු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
7: අපේ අම්මා ගෙදරවද

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: අවස්ථාවස පහයි විනරිතයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
0: මොකද කරන්න මේ වෙලාවේ? පොඩි වැස්සක් එක්ක ඉතින් මොකද කරන්නේ? රෑට කැම ටික හදන්න හිම ලෑස්ති වෙලා දිනේ. ගෙදර වැඩ ටික කොහොම ඉවර කරගත්තද නැත්නම් ඉතින් හෙට අලුත් සතියක් තමයි පටන් ගන්න. හෙටට වැඩ ටික ගොඩ ගැහෙනවරි. ඉතින් හෙටට වැඩ ඉතුරු කරන්න නැතුව අදම පුළුවන් තරම් වැඩ ටික ඉවර කරගන්නනේ. හිතන ඉදහසේ අලුත් සතියක් පටන් ගන්නකොට වැඩ ටික හිතන ඉදහසේ කරගෙන යන්න පුළුවන්නේ. එහෙම තමයි ඉතින්නේ ජීවිතේ. ඉතින් සමහර දේවල් අපි ප්ලෑන් කරලා කරේ නැත්නම් ඒක නිකන් අච්චාරුවක් වගේ වෙනවා කියලා අහලා තියෙනවා නේද? වැඩේ ඉතින් අච්චාරුවක් කරගන්නතු ඊළඟ හෙට සැහැටින් පටන් ගන්න සතිය අච්චාරු සතියක් කරගන්න නැතු හිතන ඉදහසේ වැඩ ටික කරන්න පුළුවන් වෙන්න අද දවසේ ඔය ලෑස්ති වෙන්න නේද? හෙට වෙන කැම ටික සමහරක් වෙලාවට කපලා කපලා දාලා ෆ්‍රිජ් එකේ වෙන විදිහට අපි පැත්තකින් තියලා දෙනවා. එතකොට උදේට යදි ලේසි පාසු වෙනවනේ නේ. ඒතර වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. පොල් ටික ගාලා වෙනම තියාගන්න පුළුවන්. එහෙම තමයි. ඉතින් වැඩ ටික පාසු කරගෙන දැන් ගොඩාක් ගෙවල් වල ඔය වගේ වැඩ ටික කරනවනේ. කලින් දවසේ කලින් උයන දේවල් මොනවද කියලා ප්ලෑන් කරලා එහෙම අපි ෆ්‍රිජ් එකේ ලස්සනට හරිය හැඩට අර ලන්ච් බොක්ස් වල වගේ දාලා වෙනම තියලා තියෙනවා. එහෙම තමයි. ඉතින් වෙලාව ඉතුරු කරගන්න අපිට පුළුවන් වෙන්නේ කැම ටික හරි පහසුවෙන් ඉක්මනට හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ ඔක්කොම කරන්න තියෙන්නේ ඉතින් අද දවස තමයි නේද? ඒ ඉන්නකම මම අහගෙන ඉන්නවනේ. ඉතින් මාව අහගෙන ඉන්නකොට ඔයාලට පාළුවේ කම්මැලිකමේ වැඩ ටික කරන්න මන් දෙන්නේ. හරිද? ඔයාලට මම ලස්සනම සින්දු ටිකක් දෙනවා අහන්න දෙන්නේ. ඒ අහන ගමන් වැඩ ටික ඉක්මනට කරගෙන බලුවන් වෙන්න. ඒ විදිහට මට මැසේජ් කරපු අය ඉන්නවා FM 93.5 FM 93.7 මාව අහගෙන ඉන්න ගමන් ලස්සනට වැඩසටහන කරනවා කියලා තිනවා. Thank you so much ඔයාලට. මොරොන්තුඩු ඉඳලා තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. රොෂාන්, ෂාවමා, සෙනුක, රුචිකා ඉන්නවා මාව අහගෙන. ලක්ෂ්මණුත් ඉන්නවා කියලා තියෙනවා. ඒ හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ සින්දු අහන්න සීජි ඔයත් අපි එකතු කරගන්නවා ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ මට හිතුණා කුරුණෑගල පැත්තට යන්න ඕනේ කියලා. කුරුණෑගලින් ෂෙහානි ආගෙන ඉන්නවා. එයාගේ අම්මයි තාත්තා ඒ වගේම මල් පුංචි මලි කෙනෙක් ඉන්නේ. මල්ලිවත් එකතු කරගන්න කිව්වා. ලස්සන සින්දුවක් අහන්න. ඊපස්සේ මට හිතුණා හොරණ පැත්තට යන්න ඕනි කියලා. හොරණින් අහගෙන ඉන්නවා සමිතාය වගේ මෙයාගේ පවුලේ හැමෝම. ඉතින් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වා. මොකද අද හැමෝම ගෙදර ඉන දවස කියලා කිව්වා. ඉතින් එහෙම තමයිනේ. ගෙදර හැමෝම ඉන්නකොටදී සතුට දෙගුණ තිගුණ වෙනවනේ නේද? එහෙම තමයි. ඉතින් සතුටෙන් ඉන්නකොට ඉතින් පවුලේ කැමැතිමයි ළඟින් ඉන්නකොට ආදරය වැඩි වෙනවා, සතුට වැඩි වෙනවා. එහෙනම් ඉතින් අද පවුලේ හැමෝම එකතු වෙලා රස කෑමක් හදලා ගන්න කොහොමද? මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හඳ හඳ බලා ගන්න.
3: ලොවක් සනසන ඔබ

0: හඬ ආතින් ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN සතියක ලකන
2: ඔබ ගිය තමන් මුලාවේ අඳුරේ

සසුපහයි විනාඩි 42යි සින්දු වෙලාව මේ සින්දුවට මම එකතු කරගන්නවා කරුණාගල උඩත්ත පොලික් මාම මේ වෙලාව අහගෙන ඉන්නවා කවුද මේ නම දාලා තියෙන ලක්මාලි වන්න රෝව අදින් එකතු කරගන්නවා ආගේ පවල හැමෝම ඉන්න මේ වෙලාවේ සත්‍යෙම ලක්කනාගිරනේ අද හැමෝම ගෙදර කියලා දින මහත්ය උපාලි ඊට පස්සේ පුතා සිතුම සංසිත ඒ වගේම ගෙදරින් හැමෝමත් එකතු කරගෙන අපි මෙලස්තර සින්දහමු මෙෂිහන් විරංග

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: හෙට දිනේ තේදිවාස 5000ක් ජනතා ආයතනයට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 1056කට අලුතින් පත්වේ. ඥානසාර හිමි රක්ෂිතයට බ්‍රසීල මැතිවරණය ඇරඹෙයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 බලාපොරොත්තු වන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: දැන් එතකොට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
4: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

සවස 6 විනාඩි 3යි වෙලාව. දන්නව නැතුව 6 පැයටත් අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඕන පුළුවන් මේ පැයේ කියන පැයක්ම මං ඉන්නේ නැහැ ඔයත් එක්ක. හරියටම තව ජෝඩි වෙලාවක් ඉතින් සවස 6:30 වෙන්න. ඊට කලින් ඉක්මනට මේ පැත්තට එන්න මැසේජ් එකක් තියන්න. 0703 93 5 93 7ට මම බලන්න ඉන්නවා මැසේජ් එක කියවනකම්. ඒ විදිහට මට එවුව කෙනෙක් තමයි සචුත් සතුෂ් නේද? ඔන්න නමස් හැරද්දුව. සතුෂ් ඉන්නව මාව අහගෙන ආදරෙන් අපි එකතු කරගන්න පොළ හැමෝමත් එක්ක. එකතු කරගෙන අපි යමු රයිනගේ මේ ලස්සන සින්දුව අහන්න.

0: சாத்தியாக லக்கான
1: සවසහේ විනාඩි 8යි වෙලාව. ඉක්මනට එකතු කරගන්නම් මේ සින්දුවට කටියා කියනම වහගෙන සද්දෙටම. අක්කේ අක්කේ, අපි නම් ඔද්දටම වැඩ මේ දාද. මගේ තාදේ විතරයි නිවාඩු තියෙන, හැට ඉඳලා එක දිගටම වැඩ කියලා තියෙනවා. වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ. එහෙම නේද? කමක් නෑ. ඉතින් හැමෝම ඉතින් වැඩ කරමුනේ සතුටින්. සතුටින් වැඩ කරන ගම සතුටින් සින්දුවක් ගහන්න වට මම දෙන්නම් මේ සින්දුව. ගෙදර ඉන්න හැමෝම එකතු කරගන්න කිව්වාගේ හොඳම යාළුව සතුනි. ඔන සතුනිවත් එකතු කරගෙන අපි යමු මේ ලස්සන සින්දුව අහන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: SLT Mobitel fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited, තෝරගන්න package රසක්. SLT Mobitel fiber.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
0: සුබ දවසක්
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

දීපික ප්‍රියදර්ශිනි මහත්මියගේ ලස්සන සින්දුවක් මම ආට අහන දින ලෑස්ති කරගෙන ඉන්නේ. ඔබත් පුළුවන් මේ සින්දුවන කැමති කෙනෙක් එකතු කරගන්න. ඒ විදිහට මට මැසේජ් එකක් දාපු අය ඉන්නවා ආදරෙන් මතක් කරන්න කියලා. ඉතින් ආදරෙන් මතක් කරන්න කියලා කිව්වහම කොහොමද ඉතින් මතක් කරන්න නැතුව ඉන්නේ නේද? ওই විදිහට එරංග මට මැසේජ් එකක් දුන්න යාගේ පවුල හැමෝම එකතු කරගෙන එයාගේ ආදරණීය නංගිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකේ කියලා. අනාඩ ලස්සනම ලස්සන සින්දුවක් තමයි මම මේ අහන්න දෙන ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම මට කතා කරා දමයන්ති. දමයන්ති මං ආවත් ආදරෙන් මතක් කරනවා. එයාගේ හස්බන්ඩ් එකතු කරගනිකා මේ ලස්සන සින්දුවට.

0: ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ ඊබයික් එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුුණොත් සුපිරි තෑග 1,10,000යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලාගන්න.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: ටේකියා සුරකින් මගතොට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN සතියක ලකන.
4: සන් කල්හරගේ සින්දුවක් එක්කම මම හිතුවා යන්න වෙනවා කියලා මට වෙලා වැවිලා තියෙන්නේ ගිහින් එන්න. මං අන්දර ගිහිල්ලා එන්න පරිස්සමට සතරින් ඉන්න. හෙට උදේ 10ට එනවා මම යෂෝ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
5: ප්‍රවෘත්ති සිරස්තල.
6: හෙටට යෙදෙන ජනාවාස දිනයේදී නිවාස 5000ක් ජනතා අයිතියට. පවුල් සෞඛ්‍ය සේවාලි ධාරීන් 2056කට අලුතින් පත්වේ. දෙසැම්බරේදී 2900කට යතුරු පැදී. අවුරුද්දේ මුල් මාස 6දී ඩොලර් බිලියන 405ක ඍජු විදේශ ආයෝජන. ඥානසාර හිමි රක්ෂිතයට. ජලබීතිකාව 2030දී බෙරටින් තුරන් කරන්න සැලසුම්. ට්‍රම්ප් අවධානයෙන් බලා සිටින බ්‍රසීල මැතිවරණය ඇරඹෙයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු ලංකලීන ආරච්චි. ලෝක ජනාවාස දිනය වෙනුවෙන් නිවාස 5000ක් විවෘත කිරීමේ ව්‍යාපෘතිය හෙට සිදු කරනවා. ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් 2 වෙනිදාටයේදී තිබුණා. ඒ වෙනුවෙන් ජනාවාස සතිය ක්‍රියාත්මක කරමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා. ලෝක ජනාවාස සතියේ ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍යාචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අර්ලිකා මන්දිරයේදී හෙට පැවැත්වෙනවා. ඊට සමගාමීව රජයේ ආධාරයට තෙද්දි වූ දිවස 5000ක් රටපුරා විවෘත කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. දිස්ත්‍රික් සියල්ල භාවනාවේ වෙන පරිදි හෙට දිනේදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. බීට අමතරව කොළඹ පැල්පත්වාසි ජනතාව වෙනුවෙන් දිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර උතුරේ නිවාස 1500ක් ඉදිකිරීමද මෙවන විට ආරම්භ කර තිබෙනවා. මෙම සියලු ව්‍යාපෘති තුළින් ලබන දෙසැම්බර් 31 වනදා වන විට නිවාස 30,000කට වැඩි සංඛ්‍යාවක් ජනතා අයිතියට පත් කිරීම අරමුණ බවයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසන්නේ. සියලු දෙනාට සුරක්ෂිත නිවසක් යන තේමාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මේ අතර ITN Weekend Press වැඩසටහන සමග එක්වෙමින් නිවස හයිදි ක්‍රීම අත්‍යවශ්‍ය ලේකම් කුමුදුලාල් බෝගහවත්ත මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
7: ජනාධිපති ප්‍රමුඛ රජය අවධානය යොමු කරපු ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ නිවාස නැති අයට සුරක්ෂිත නිවසක් ලබා දෙන්න. නිවාස නැති අපි හිතනවා 115,000ක් විතර ඉන්නවා කියලා. මේ අවුරුද්ද තුල නිවාස 31,000ක් හදන්න වැඩ ආරම්භ කරලා තිනු අරමුණ 31,000ක්. ඉතිහාසයේ එක අවුරුද්දක් තුල රජයේ මැදිහත් වීම මත වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදිවෙන අවුරුද්ද මේ අවුරුද්ද වෙනවා. එතකොට ඒකෙන් නිවාස 5000ක වැඩ අවසන් කරලා ගෙට ගෙවිදීමේ උත්සවය හෙට ලෝක ජනාවාස දිනයේ නිමිත්තෙන් ආරම්භ කරන්න අපි කටයුතු කරලා තියෙනවා නිවාස 5000ක්. එම් අපිට සන්තෝෂයි. ඉතින් අමාත්‍යාංශ විදිහට අමාත්‍යාංශ ලේකම්තුමා විදිහටත් ඒ වගේ කාර්යයකට සම්බන්ධ වීම ලැබීම ගැන.
6: රටේ නිවරදි නිවාස ව්‍යාපෘතියක් නොමැති වීම හේතුවෙන් ඇති වූ ගැටලු බගහරවා ගැනීම සඳහා නිවරදි නිවාස ප්‍රතිපත්තියක් අරඹා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් පළ කරමින් සඳහන් කළා.
7: මේ රටේ නිවැරදි නිවාස ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. අපි දැන් නිවාස ප්‍රතිපත්තිය නැවත සකස් කරලා දැන් අවසන් අදීරේ තියෙන්නේ. විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා ලංකාව පුරාම නගරයට ආසන්නව ජනතාව පදිංචි කරා. එතකොට එහෙම නගරයට ආසන්නව පදිංචි කරනකොට අපිට වෙන වෙනම අපේ තියෙන සීමිත ඉඩකඩත් එක අපිට බෑ වෙන වෙනම ඉඩම් කට්ටි දීලා ගෙවල් හදන්න. අපාර්ට්මන්ට් සංකල්පෙට අපිට යන්න වෙනවා තට්ටු 4. ඒක නගරයේ හැටියට දැන් කොළඹ නම් ලොකු තට්ටු ගානකට යන්න වෙයි. නගර කොට තට්ටු 4ට වගේ නිවාස හදලා නගරයට ආසන්නව පදිංචි කරවලා ඒ නිවාස සංකීර්ණය තුල මොන්ටිසෝරිය තියෙනවා, ඩේකියා සෙන්ටර් එක තියෙනවා, මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා. ඒක තමන්ට ඉදිරියට බැස්සම ව්‍යායාම කරන්න සහ ග්‍රවුන්ඩ් එකකට ආසන්න තැනක් තියෙනවා පහසුකම් දෙන්න පුළුවන් අර වෙන වෙනම ඉඩම් කට්ටි කට්ටිය දෙන එක එකතු කරලා දුවම ඒ ඉතුරු වෙන ඉඩම් වලින් ඒ පොදු පහසුකම් දෙන්න පුළුවන් එහෙම එකකට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ
6: නවක පෞල් සෞඛ්‍ය සේවාලිධාරියන් 1056 තෙරිකු සඳහා පත්තිවිලි ප්‍රදානය කිරීම උත්සවයේ අර්ලිකා මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්තිම් ලැබූ මෙම නිලධාරීනියන් දිවින පුරා පළත් සභා සහ රේකී අමාත්‍යංශ යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කරනවා. මේදී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉලක්කගත සංවර්ධනයක් ක්‍රියාත්මක බවයි. වැඩිම නවපත්වීම් සංඛ්‍යාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ලබා දී ඇති අතර ඉදිරියේදී ගුරුවරුන් 20,000කට වැඩි පිරිසක් බදවා ගැනීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
8: මාතෘ හා ලදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි ආසියාවේ පමණක් නෙවෙයි ලෝකයේම ආදර්ශයක් ලබා දිය හැකි ආකෘතියක් නිර්මාණය කළා තිබෙනවා. අපේ පෞල් සෞඛ්‍ය සේවා ධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු ඇතුළු මේ මහජන සෞඛ්‍යට අදාළ කණ්ඩායම ශේෂ්ත්‍රයේ කරපු රාජකාරිය සහ සේවාව තමයි ඒකට හේතු සාධක වුණේ. තවත් රටවල මේ සමාන ආකෘති තිබ්බට අපිට ආවේනික ආකෘතියක් අපිට නිර්මාණය කරගත්ත දශක ගණනාවක් තිස්සේ. අපි රජයක් හැටියට සාමාන්‍ය මේ වෙනකොට 141,000කට පමණ අලුතෙන් බඳවාගෙන ප්‍රණමැති ලබා දීලා තියෙන රාජ්‍ය සේවයට එතනින් මගේ දැනුමේ හැටියට මේ වෙනකොට වැඩිම බදවා ගැනීම කළා තිබෙන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට. සමහර මේක කැඩෙන්න පුළුවන් තව මාස දෙකකින් විතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරු එකසරේ 23,000 බදව ගන්නවා. ඔබේ ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන උසස් වීම් ලබා දීලා තියෙනවා. ඒ වගේ ඔබටම අදාළ තව දීමනා තිබෙනවා. වාර්ෂිකව ලබා දෙන රුපියල් 28,000ක නිලැඳුම් දීමනාවක්. අපි රාජ්‍ය සේවයට මූලික වැටුප් වැඩි කළා. පුහුණුන කාලයේ දීමනා වැඩි කරලා කටයුතු කරන අවස්ථාවක තමයි ඔබ අපේ සේවයට එකතු වෙන්නේ. මම අර කියපු ප්‍රශස්ත සෞඛ්‍ය සේවාව ලබා දීමේදී ඔබට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම රජය කටයුතු කරනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,900කට පමණ අලුතෙන් ස්කූටි ලබා දෙනවා ඉතාම ඉක්මනට.
6: 2026 වසරේ පළමු මාසය තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 405ක ඍජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා. ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ලැබුණු මෙම ආයෝජන මෙරට ආර්ථිකයේ විදේශීයත්ව සඳහා යොදාගෙන අතර නව ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහාද ඒ වැදගත් වනවා. එවැනි ආයෝජන මගින් රටට විදේශ විනිමය ලැබීම පමණක් නොව නව තාක්ෂණය, කලමනාකරණය, දැනුම සහ ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධතා මෙරටට ගෙනීමටද අවස්ථාව සැලසෙනවා. එමෙන්ම නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර පුළුල් කිරීම, නව රැකී අවස්ථා බිහි කිරීම සහ අපරේණ ආදායම ඉහළ නැන්වීම සඳහාද ඍජු විදේශ ආයෝජන වැදගත් වනවා. ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ බාහිර අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා විදේශ විනිමය ප්‍රවාහ ශක්තිමත් කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි. වරින්තු නිකුත් කර තිබියදී අත්තරංගුටගත් බොදුබල සේනා සංවිධානයේ බහලේකම් පූජ්‍ය ගල්කුඩත්තේ ජනසාර ස්වාමීන් වහන්සේ හෙට දිනේ දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් අධිකරණයේ හම්වේකරු දක්වමින් දැනුම් දී ඇත්තේ සැකකාර ජනසාර හිමියන් අධිකරණය විසින් නිකුත් කළ වරින්තුවලට අනුව අත්තරංකුට ගෙන ඉදිරිපත් කළ බවයි. උන්වහන්සේට අභියාචනා අධිකරණයෙන් කොළඹ මහඅධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරින්තු නිකුත් කර තිබෙන බවත් පොලිසිය සඳහන් කළා. එම අවස්ථාවේ ජනසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ සිය සේවාදායකයා මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව සිටි නිසා උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගොස් රැඳී සිටි බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක බහිෂ්ටවත්වරයා ජනසාර හිමියන් රිමාන්ඩ් බහරට පත් කරන ලෙස නියෝග කළා. අභියාචනා අධිකරණයේ හමුවේ පවතින වරින්තුව හෙට දින එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර කොළඹ මහඅධිකරණයේ හමුවේ පවතින වරින්තුව සඳහා අනිද්දා දින කොළඹ මහඅධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා. ඊට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින වරින්තුව සඳහා උන්වහන්සේ ලබන බත අදා එම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මඩකලපුව ශික්ෂණ රෝහලේ සත්මහල් වක්කඩු සහ රුධිර කාන්දු කරන එකකය ජනතා අයිතියට පත් කෙරුණා. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 550ක්. සායන දෙලි සත්කාර එකක සහ ශල්‍යකාර ඇතුළු නවීන පහසුකම් රසකින් වක්ගඩු හා රුධිර කාන්දු කරන එකකය සමන්විතයි. අම්පාර හා බඩකලප දිස්ත්‍රික්වල වක්ගඩු රෝගීන් බහුලව වාර්තා වන අතර එම තත්ත්වය සැලකිලට ගනිමින් කඩිනමින් මෙම කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පීවර ගත්තා. බඩකලප දිස්ත්‍රික්කයේ සියලු රෝහල් විධිමත් හා සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කෙරෙන අතර අවට දිස්ත්‍රික්වල ජනතාවටද ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම මෙහි අරමුණයි. බඩකලපුව ශික්ෂණ රෝහල ඉතිහාසයේ පළමු වක්ගඩු බද කිරීමේ ශල්‍ය කර්මයේද පසුගිය මැයි මාසයේදී සාර්ථකව සිදු කෙරුණා. කෘෂිකර්ම ක්ෂේත්‍රයට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය ඇති කිරීම උදෙසා නවීකරණය කෙරෙහි වත්මන් රජාව දහනය යොමු වී තිබෙන බව අමාත්‍ය උපාලි පණ්ඩිල මහතා පවසනවා. බෝකුන්දර ගොවිජන සේවා පරිශ්‍රයේ පැවති ගොවිජන හමුවටෙක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
9: වර්තමාන රජයේ විදිහට අපි පහළ මල්ලතෝය වගේ විශාල දැවැන්ත වාරි පද්ධති නැවත ආරම්භ කරනවා වගේම මෙවැනි ග්‍රාමීය ප්‍රදේශවල තියෙන කුඩා වැව්වමනු ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් යොමු වෙමින් ජල සම්පාදනයටත් ඒ වගේම අතිරික්ත ජලය බැස යාම සඳහා අවශ්‍ය පද්ධති දියුණු කිරීමටත් වැඩ කටයුතු කරනවා. ඒ වැඩසටහන් අතර ප්‍රජාශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයත් එක් වැඩසටහනක් පමණයි. අපි නව පුනරුදයක් ආරම්භ කරන්න ඕන එක අපි ආරම්භ කරලා තියෙන්නේ. අපේ රට තවදුරටත් ලෝකයේ ඉදිරියේ හුදකලා වෙච්ච රටක් වෙන්න බෑ. ලෝකය අපිට වඩා ඉතාමත් වේගෙන් ඉදිරියට යනකොට අපි පසුගිය දශක හතකට ආසන්න කාලේ අපි වේගෙන් ආපස්සට ගියා. දැන් අපේ කාලය ඇවිල්ලා තියෙනවා අපේ රට ඉදිරියට අරගෙන යන්න. අපි අතීතයෙන් යම් යම් දේවල් ඉගෙන ගනිමින් වර්තමානයෙන් ඉගෙන ගනිමින් අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ රටේ නව පුනරුදයක් දක්වා අපි ආරය යන්න ඕන. එනිසා අපේ රටේ අද විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ඛේදවාචකයක් කළා තිබෙන දුප්පත්කම අපි අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕන. ඒ ඔබේ පරම්පරාවෙන් අපේ පරම්පරාවෙන් මේ දිරිඳුකම තුරන් කරලා අපේ පොහොසත් රටක අපේ අනාගත පරම්පරාව පිහිටවමු. ඒ පොහොසත් රට තුළ අපේ රටේ ජීවත් වන සියලු දෙනාගේම ජීවිත ලස්සන කරමු. ඒ වෙනුවෙන් ඔබ මේ ගන්නා උත්සාහයට අපේ පැත්තෙන් ලබා දිය හැකි උපරිම ඒ සහයෝගය ඒ මැදිහත් වීම ලබා දෙන බව සඳහන් කරමින් අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි.
6: ප්‍රජාව සොය බල කැන්වීමේ අරමුණින් ආරම්භ කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ 580ක ගොවිජන උපකරණ ගොවි සමිතිය වෙත ලබා දීමේ අරමුණින් යුතුව කැස්බෑ වී ගොවිජන එකමුතුවයි මෙම හමුව සංවිධාන කර තිබුණේ. මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතාද අදහස් පළ කළා.
10: මේ කෘෂිකර්ම මාන්තේ නවීකරණය කරන්න අවශ්‍යයි. අද අලුත් තාක්ෂණය මේකට එකතු කරන්න අවශ්‍යයි. මොකද අපි මේ කොළඹ දිස්ත්‍රික්ක ඇතුලේ පූර්ණ කාලීන ගොවි හරි අඩුයි. ඉන්නේ පාර්ට් ටයිම් ගොවියෝ. මේක ප්‍රධානම ජීවනෝපාය නෙමෙයි කොළඹ දිස්ත්‍රික්ක ඇතුලේදී. ගොවි දිස්ත්‍රික්ක වෙනම තියෙනවා. දැන් මේ දිස්ත්‍රික්කේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් හැටියට සැලකෙන්නේ නැහැ. ඒ නිසා මේ දිස්ත්‍රික්ක ඇතුලේ වැඩිපුර ඉන්නේ පාර්ට් ටයිම් ගොවියෝ. එහෙනම් ඒගොල්ලන්ගේ අනිකුත් කටයුතු වල නිරත වෙන ගමන් තමයි කෘෂිකර්ම මාන්තේ මේ කරන්නේ. එහෙනම් ඒ මායට මේ නවීන තාක්ෂණය එකතු කරලා දීලා කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය වැඩි කරලා එයා මේකට ආකර්ෂණය කරගෙන වඩා ඵලදායී කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් වෙච්ච මැදිහත් වීමක් කරන්න ඕන. මොකද අපි දන්නවා අලුතෙන් මේ දිස්ත්‍රික්කවල ගොවි පවුල්වල තරුණ තරුණිය අලුතෙන් මේකට එකතු වෙන්නේ නැහැ. ඉන වටක් වෙනකම් මඩේ එරීගෙන කුඹුරු කොටන්න නේද? එහෙම කාලෙකුත් මිනිස්සුන්ට නැහැ නේද? ඒකේ ඵලදායීතාවය අඩුයි. ඒ සමන් හිතනවා කෘෂිකර්මාන්ත ඇතුලේ අලුත් පරිවර්තනයක් වෙනසක් කරන්න ඕන. ඒ වෙනස කරද්දි මම හිතනවා ගොවි ජනතාවත් ඉතා ඉක්මනින් මේකට ආකර්ෂණය කරගෙන අපි කල්පනා කරන ඵලදායි වෙනසක් ඇති කරගන්න මේක පුළුවන්කම ලැබෙයි.
6: 2030 වසර වන විට ජල භීතිකාවෙන් තුර වටක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සංගම් රැසක සහභාගීත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සෑම වසරකම සැප්තැම්බර් 28 වනදා ලෝක ජල භීතිකා දිනය ලෙස නම් කර තිබෙනවා. ජල භීතිකා රෝගීන් වසරකට ලෝ පුරා මරණ 60,000ක් පමණ සිදුවන බවට සෞඛ්‍ය වාර්තා තහවුරු කරනවා. ජල භීතිකා උදුර හේතුවෙන් ආර්ථික හානිය වසරකට ඩොලර් බිලියන 9.6ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම තත්ත්වයේ යම් වෙනසක් පවතින අතර ජල භීතිකාව පාලනය කිරීම සඳහා වන පාරිසරික සාධක ශ්‍රී ලංකාව සතුව තිබීම ඊට හේතුවයි. ජල භීතිකාව තුරන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අතර වන්දිකරණය, නිසි එනත්කරණය මෙන්ම ප්‍රජාව දැනුවත් කිරීම ප්‍රධාන වෙනවා. 2030 වසර වන විට ජල භීතිකාවෙන් තුර ශුලක්කාවක් නිර්මාණය කිරීම සඳහා විශේෂ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සුරත සතුන් වෙනුවෙන් වූ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය ජලපීතිකා එන්ඩත් නොමිලේ ලබා දීම ඇතුළු වැඩසටහන් සිදු කරනවා. මේ පිළිබඳ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.
11: ජලබීජිකාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය, සුරතල් සත්ව වෙනුවෙන් වූ පශු වෛද්‍ය සංගමය, ජාත්‍යන්තර සිංහ සමාජය, කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතු වෙලා රට පුරා නොමිලේ ජලබීජිකා එන්නත ලබා දීම, නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, නොමිලේ වන්දය කරන සැත්කම් සිදු කිරීම, මෙම කාරණා තුන ෆ්‍රී ඔෆ් චාර්ජ් රට පුරා මෙම සති දෙක ඇතුළත අපි සිදු කරනවා. රටේ ඉන්න සියලුම මහජනතාවගෙන් අපි සහයෝගය ඉල්ලා සිටිනවා. රේබිස් වලින් තොර ලංකාවක් බිහි කිරීම සඳහා ඔබගේ සුරතල නැත්නම් පාරේ ඉන්න සුරතල වීදි සුනකින් වීදි පෝසන් වැක්සිනේෂන් සෙන්ටර්ස් වලට අරගෙන එන්න අපි ෆ්‍රී ඔෆ් චාර්ජ් ඒ සියලුම එන්නත් කරන ලබා දෙන්නම්.
6: සුරත සතුන් සඳහා වූ පශු වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති සුරංගික අපවරච්චි මහත්මියද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
12: ජලබීජිකා මර්ධන වැඩසටහනේදී පශු වෛද්‍යවරුන්ට තමයි මේකේ ප්‍රධානම වගකීම තියෙන්නේ. මොකද අපි තමයි සුරතල් සතුන් ඒ සුරතල් සතාගේ අයිතිකාරය සමග ළඟින්ම ඇසුරු කරන තැනත්තා තමයි මේ පශු වෛද්‍යවරයා කියන්නේ. ඉතින් අපි ඒ වගකීම එකහෙලා අරගනිමින් මේ වසරේ ජලබීජිකා තේමාව කරගෙන සතියක් පුරාවටම මේ වැඩසටහන කරගෙන යනවා. 2030 වෙනකොට රටින් ජලබීජිකාව පුරන් කිරීමේ ප්‍රධාන වැඩපිළිවෙලේ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා. ස්තුතියි.
6: බ්‍රසීල් ජනාධිපතිවරණේ පළමු වටේ චන්ද විමසීමාද පැවැත්වෙනවා. ප්‍රධාන අපේක්ෂක ඉදදනාගෙන් කිසිවෙකුත් බහුතර බලයක් හිමිකරගතහොත් ලබන 25 වනදා දෙවන වටේ චන්ද විමසීම පැවැත්වෙනවා. බ්‍රසීල් ජනාධිපති ලුලා ද සිල්වා හා දක්ෂිණාශික සෙනෙත් සභික හිටපු ජනාධිපති ජයා බොල්සෝනාරෝගේ පුත්‍රයා වන ෆ්ලෙවියෝ බොල්සෝනාරෝ අතර තීනාත්මක සටනක් පවතින බව දේශපාලන විශේෂකයන් සඳහන් කළා. නවතම බත විමසුම් වලට අනුව බොල්සෝනාරෝට වඩා ලූලා ඉදිරින් පසුවන බව දැක්වුවද දෙදෙනාගෙන් කිසිවෙකු බහුතරය හිමිකර ගැනීමට සමත් නොවනු ඇති බවද ඔවුන් කියා සිටිනවා. ජනාධිපති ලූලා ද සිල්වා සාවෝ පෝලෝ නගරයේදී අවසන් රැලිය පැවැත්වූ අතර ඒ සඳහා විශාල ජනකායක් එක්ව සිටියා. අන්ත දක්ෂිණාශිකයින්ට පරාජය කිරීමටත් මැතිවරණය සඳහා ඇමරිකාවේ වැදගත් වීමට එරෙහිවත් මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළ කළා. ෆ්ලෙවියෝ බොල්සෝනාරෝද තම අවසන් ප්‍රචාරක රැලිය රියෝ ද ජනෛරෝ නගරයේදී පැවැත්වුවා. මැතිවරණයේ පළමු වටෙන්ම තම ජයග්‍රහණය කරන බවයි ඔහු එහිදී කියා සිටියේ. ෆ්ලෙවියෝගේ පියාවන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු ලෙස හැඳින්වෙන ජය බොල්සෝනාරෝ 2022 ජනාධිපතිවරණයෙන් පසු කුමන්ත්‍රණයක් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත මේ වන විට වසර 27ක සිර දඬුවමක් විඳමින් සිටිනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි අවධානය මෙම මැතිවරණය වෙත යොමු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහාය ගලන්තයේ සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කුසල් බෙඩිස්ගේ දායකත්වයෙන් යුත් මෙම සංචිතයට වෙනස්කම් කිහිපයක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. වසර දෙකකට වැඩි කාලයකට පසුව දසුන් ශාඩක සහ සහන් ආරච්චිගේ නැවතත් එක්දින සංචිතයට කැඳවා ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ. වසරකට වැඩි කාලයක් අවස්ථාවක් නොලැබුණු ආරම්භක ප්‍රතිකරු අවිෂ්ක ප්‍රනාන්දුටද මෙවර යළි අවස්ථාව හිමිව තිබෙනවා. මීට අමතරව ආබාධිත ලක්ව සිටින ආරම්භක ප්‍රතිකරු පැතුම් නිශ්ශංකද සංචිතයට ඇතුළත් කර ඇති අතර ඔහු තරගාවලිය සඳහා සහභාගී වන්නේ වෛද්‍ය පරීක්ෂණවලින් පූර්ණ ශාරීරික යෝග්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරු පමණක් බව ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ ප්‍රථමයෙන්ම තරඟ තුනකින් යුත් 20 තරගාවලියකින් ආරම්භ වීමට නියමිතයි. එම තරඟ ඔක්තෝබර් 9, 11 සහ 13 වෙනි දිනවලදී පැවැත්වෙනවා. 20 තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ඔක්තෝබර් 18 වෙනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන පළමු තරගයෙන් තුන්කුන් එක්දින තරගාවලිය ආරම්භ වෙනවා. ඒ ඔක්තෝබර් 27 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එක් දින තුන්කෝ තරගාවලිය නිවීමෙන් පසුව ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකටද ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශාංක, අවිෂ්ක ප්‍රනාන්දෝ, කමිල් මිෂාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිදු වෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ෂාඩක, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, සචින්තු කොළඹගේ, දුෂ්මද චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් බදුෂංක සහ රෂන් බාලි ගැන ක්‍රීඩකයින් ඇතුළත්. හෙටට යෙදෙන ජනාවාස දිනයේදී නිවාස 5000ක් ජනතා අයිතියට. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 1056කට අලුතින් පත්වීම. දෙසැම්බරේදී 1900කට යතුරු පැදී. අවුරුද්දේ මුල් මාස 6දී ඩොලර් බිලියන 405ක විජු විදේශ ආයෝජන. ඥානසාර හිමි රක්ෂිතයට. ජලවීතිකාව 2030දී මෙරටින් තුරන් කරන්න සැලසුම්. ට්‍රම්ප් අවධානයෙන් බලා සිටින බ්‍රසීල මැතිවරණය ඇරඹේ. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්දිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
5: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: එයාව දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: කයිකයි මහල්ලා තනවන්නේ මත්
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම හැම එයාගේ හැඬ

අයිබෝවන්, කොහොමදදින් ජීවිතේ. ඉරදරාත්‍රි හත වෙනකම් බලන් ඉරු ආදරණීය යාළුවෝ ටික ආදරෙන් පිළිගන්නවා. ඉතින් රාත්‍රී 9 වෙනකම් අපිට ආදරණීය ජෝතිකි ආදරේ උණුහුමයි විඳින්න පුළුවන්. ඉතින් ඔන්න රාත්‍රී 9 වෙනකම් ඉන්න ඕන ළඟින්ම. ඒ වගේම තමයි ඉතින් ආදරේ විඳින විදිහ කේක විදිහ තියෙනවනේ. ඉතින් ඔන්න අද අපිට කතා කරන්න පුළුවන්, කතා කරලා සින්දුවක් කියන්න පුළුවන්, සින්දුවක් ඉල්ලන්න පුළුවන්. ඉතින් ආදරණීය ජෝතිකි ආදරණීය ගීතයක් කියන්න ඔබට අවස්ථාව තියෙනවා. 0112 775 766 0112 775 285 සුපුරුදු දුරකථන අංක 2 විරුත රාත්‍රී 9 වෙනකම්. ඒ වගේම තමයි ඉතින් 0703 93 5 93 7 ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න WhatsApp එකට නේද? ඒ විතරක්ද? ඒ විතරක්ම නෙමෙයි. ඉතින් මොනවා වුණත් ආදරණීය ජෝතිකී ආදරේ විඳින්න පුළුවන් අපිට මේ පැය දෙක පුරා අපිට. ඉතින් ඒ හඬ ඇහෙනකොට ඔබේ හදවතේ ඔබ තනි වුණු වෙලාවක වුණත්, ඔබ කට්ටියක් එක්ක සතුටින් ඉන්න වෙලාවක වුණත්, ඔබේ මතකයන් ජීවිතයේ අතීතය ආවර්ජනය කරන්න හොඳම වෙලාව තමයි ඉරදරාත්‍රි හත කියන්නේ. ඉතින් ඔබ ශරීරෙම අලුත් සතියක බලාපොරොත්තුව තව පැය කිහිපයකින් ඔබේ අලුත් සතියක් ඔන්න එළඹෙනවා. ඉතින් ගෙවිච්ච සතියේ විඩාව නිවන පැය දෙක තමයි ඉතින් ලක්ෂණ ජ්‍යොති රාත්‍රිය කියන්නේ. අදරින් ඉන්නවනේ මේ පැය දෙක පුරාවටම ඔබ කොතනක හිටියත් කොහොම හිටියත් ලංකාවේ පුරාවටම, ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම ආදරණීය ජ්‍යොතිට ආදරය කරන ඔබ මේ වෙලාවේ ලක්ෂණ අපිත් එක්ක. ඒ ආදරේ ජීවමාන ඉන්නේ අන්න ඒ හිඳයි. ජීවමාන ආදරේ ආදරණීය ජෝතිකේ.

0: ලකන්න රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන්න මොනින් දෙසල්
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳුන වාගේ ලස්සනයි
1: එයාගෙන් ආදරේ හිතෙන වෙලාවේ
2: තයිකන් මහල්ලා කන්නවන් නෙමෙම
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

0: රාත්‍රී 7යි විනාඩි 14 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාවෙදී ඔන්න අද වැඩසටහනේ මුලින්ම අපි යන්න හදන්නේ මාවර්ල පැතට. ආයිබෝන් අකේ.
1: ආයිබෝන් හතේ.
0: කොහොමද ජීවිතේ?
1: හොඩක් හොඳින් ඉන්නේ. ඉතින් මාස එකමාරකින් දෙකකින් විතර ගත්තේ.
0: එහෙම තමයි නේද? ගත්ත
1: කොහොමවත් try කරන්නට බැරි
0: වුණා. ආදරණීය ජෝතිරේ තරම් ආදරය කරනයි ඉන්නවනේ ඉතින්.
1: ගොඩක් මාදරේ හැමදාම අහනවා. ඉතින් කොච්චර බැරි වුණත් ඒක ගැන කතා කරන්න ගන්න බැරුණාට මැසේජ් දානවා.
0: ආදර
1: මැසේජ් නම් කියවෙන්නේ නැහැ. දැන් සෙනඟ දැන් වැඩි.
0: එහෙම වුණාම ඉතින් අතපසුවීම වෙනවා ඉතින් නේද?
1: හරි.
0: අපේ ආදරණීය ජෝති කියලා ලස්සන ගීතේ කවදාදරෙන් එකතු කරගන්නේ?
1: එකතු කරගන්නවා මහත්ය animal.
0: එයා
1: වැඩ කරන තැන ඉන්න යාගේ ආලුව ටිකත් ලොකු පුතාත් පොඩි පුතා කුචාන් දුව සඳලි. අම්බේ හෙන්නයි ලොකු අයියයි පනාකඩුරුවම් මල්ලි. එතකොට මගේ නංගීනෙක් ඉන්න ගොම්බද්දල මැණිකේ සහ එයාගේ මහත්තයයි ළමයි 3 දෙනයි. ගමේ සියලුම දෙනාවත් ලක්කඩහන සියලු දෙනාවත් ඔබතුමාවත් එකතු වෙන ලස්සන ගීතයක් අහමු. ඉතින්
0: අද දවසේදී මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕන.
1: අනිවාර්යයෙන්.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: එසේම වේවා ඔබතුමාට.
0: ඉතින් ඔන්න අද මුලින්ම අපිට කතා කරේ මාවරෙන් රම්යක්ව. ඉතින් අපි ආදරෙන් මතක් කරන්න ඕන මේ වෙලාවෙ. ඉතින් එය මතක කරලා ඔන්න මතක් කරන්න හදන්නේ අපේ දුරකථන අංක 2.11127576 2.11127575 අපේ සුපුරුදු දුරකථන අංක 2 මීට රාත්‍රී 9 වෙනකන්. ඒ වගේ තමයි. ඉතින් WhatsApp එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ක්‍රියේටිව් විදිහට ඉතින් පුංචියට නේද නිසඳසක් කවියක් නේද ලස්සන ෆොටෝ එකක් උනත් කමක් නැහැ ආදරණීය ජෝතිගේ. කොහොමද ඉතින් 0.0.3 93.5 93.4 ඔන්න මැසේජ් එකක් දාන්න මතක් කරන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් මේ පැය දෙක පුරාවට අපි ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාව නේද මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Rati Sallidan Rata Winwin. පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, වැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
9: මානවී

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
5: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
6: ආදරණීය ජෝති
7: ආදරණීය ජෝති ජෝති
8: රාත්‍රී 7 විනාඩි 28 වෙලාව ආදරණීය ජෝති කියන උහුම ඉන්න වෙලාවේදී ඔන්න අපි යන දන්නේ රදා වඩුන්න පැත්තට අයිබෝන් එසේම වේවා ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතය
9: රාජකාරී කරගෙන යන මාතෘකාවක් අත්සත් තියෙන අපේ කම්පැත්ත
8: දැන් අදත් මේ වෙලාවේ රාජකාරී කරන ගමන්ද
9: ඔව්
8: රාජකාරී කරන ගමන් ඉතින් අද කවද අපි ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති කියලා ලස්සන ගීතයද
9: ඉතින් අපිට ලස්සන ගීතද ජෝතිරත්නේ ඔබතුමා දෙන ගීත දෙනවා ඔබතුමා ඇතුළු අපේ ලක්කන කර්මන්ද කියන දෙනත්
8: එනම්
9: ගීතන් එකතු කරගන්න ගම්පා මිරිස්සත්තේ රත්මන් ගලගමත් පත්මකාන්ති මන්දනායකත් මාතලේ කුමාරී රමුදුගොල්ල පල්වැලේ නයිනි නංගිත් මාතර සිද්ධිද සිල්වයි ඉස්සෙන්ගේ දිශානායක අයියා අරවින් සුභාසිරින් මන්දිර සිඹුල් ගප්පේට රදාවරණය සසිත පුතා රූප තීරෝයිනි සම්දි කට්ටි කටු කරන්න මැද කැල්ලත්තේ මැදියක මැද කැල්ලත්තේ සුමුදුත් චන්න දිශානායකත් කම්මල්පිටියෙන් ගුණරත්න සහ කුමාරී දන්වයට සඳුන් ප්‍රභාත් සිත්තල්මංකඩ පැන්නිල පාරෙන් සුමින් සහ කුමාරි
8: අයිබෝන් ලක්හඬ ලස්සන ජ්‍යොතිරාත්‍රියක් වේවා ලස්සන සින්දුවක් දෙන්න මැසේජ් එක වන්නේ සාමකුලී හේන යායෙන් ඩික්සන් පියදීස ජෝටි අයියා ඒ වගේම අපි සදා ජෝති සමග ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන ඉතින් ඔන්න අපි දන්නවා ආදරණීය ජෝතිර දින ආදරේ හින්දානේ ඉතින් නේද මේ හැමදේම හයි කොහොමද ඉතින් අපි සද්දරම ජෝතිරාත්‍රිය අහගෙන ඉන්නවා ඉතින් ලයිව් එකේ ඉන්න කට්ටියත් ඒ වගේම මේලා ජෝතිරාත්‍රිය අහන හැමෝමත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට මීර්ගමින් මදු කියලා තියෙනවා මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ සම්දා දිනේ වාලක්හඬ සූපත් වේවා ලක්හඬ කාර්ය මණ්ඩලය හදවතේ ගැඹුරුම තැන ලක්හඬ ඉන්නවා ආදරෙන් මගේ මුළු ජීවිතේ ඉරිදරය හතට අපිව සනසන හිමාල් ඔබ අපේ හදවතේ සොයුරු ජෝති මිනිස් කමට ගී ගයා අපිව සනසූ මේ මුළු ජීවිතේ පැතුවත් නිවන් සුව අමරණීයයි ජෝති හඬ සැමදා සැමගේ හදවතේ ඒක නම් ඇත්ත නේද අපි කොහොම වුණත් ආදරණීය ජෝතිර නිවන් සුව පැතුවත් ආදරණීය ජෝතිගේ හඬ අපේ හදවතේ හැමදාම තියෙනවා. එහෙම කියලා තියෙන්නේ තමරා කුමාරිහාමි තමයි. ඉතින් ඉරන්දී තමරා කුමාරිහාමිකි ඒ කවිය තමයි ඉතින් නේද? නිසඳස තමයි අපි ඔන්න ආදරෙන් කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඔන්න අපිත් ආදරණීය ජෝතිව අහන් ඉන්න ගමන් මේ වෙලාවේ හරිම ආසාවෙන් හිතේ සැනසුම ගෙනෙන පෑය දෙකක්. මැදිරිගිරියෙන් තමයි මැසේජ් එක අවගස්සව බානුමලි නේද? ඉතින් අදිසා බානුමලි අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. ජෝතිමත් සින්දු අහන්න කැමති අකමැති කෙනෙක් මේ ලොවේ නැත. කිරිමැටියාවේ අනුර, ඒ වගේම නිලූෂා, නිවන පුතා, නිරෝෂණ පුතා, ඒ වගේම මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රි යන හැමෝම ආදරෙන් එකතු කරගමු කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. නිවන පුතා තමයි හැමදාම ජ්‍යොතිරාත්‍රි ආසාවෙන් අහන්නේ. එහෙම තමයි මෙසේජ් එකේ තියෙන්නේ. මෙසේජ් එක එවපු ගෙනගෙන මම නැහැ නේද? කොහොම වුණත් කමන්නේ අපි ආදරණීය නිවන පුතාව ආදරෙන් එකතු කරගන්නවා පවුලේ ඇත් එක්ක නේද? ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ආදරණීය හිමාල් මල්ලි, ගීයක සුවඳින් හදවත් පුරවා මතකේ මිහිරක් ඉතිරි කරවා ලක්හඬින් රටම එකතු කරවා ජ්‍යොතිරාත්‍රිය අද දිලේවා. මැසේජ් ගෙවන්නේ ගල්ලුය ජයන්ත අයියා. ඉතින් ජයන්ත මුදලාලි මැසේජ් එක තමයි කියන්නේ. අද නම් මල්ලපු කඩේ, ඒ වගේම ලොන්ඩරියේ සංකයයි සංකරයයි දෙන්නම සද්දර ජ්‍යොතිරාත්‍රිය අහනවා. අදත් අපිත් ඉන්නවා චූටි, ඒ වගේම ලොකු මැද්දම අයියා, ඒ වගේම ඔන්න සුනිල් අයියා, ටෙලිකොම් කඩේ අංකල් චූටි අක්කා, ගිම්හාන්, අලා, සෙහරා, සිනාත්, සීනාත්, ඒ වගේම සීදේවි, අකිත, කුමාර, රුවන්, අපිත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ජයන්ත ගල්ලොය ජයන්ත එළවලු කඩේ. ඉතින් ජයන්ත හොඳට අපිට මෙසේජ් එක දා තින්න. ජයන්තයි ඉතින් බොහොම ස්තුති ඒ ආදරයට. ඉතින් ඔන්න තාම මෙසේජ් එක කියපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 93 7, ඒ වගේම තමයි 0112 744 606, 0112 775 766 අපේ සුපුරුදු දුරකථන අංක දෙකක් විවෘතයි රාත්‍රී 9 වෙනකන් කතා කරන්න ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතේ කොටසක් ගායනා කරමු අපි ආදරෙන්. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: ලකඩ රේඩියෝ ITN දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: මොටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
2: ජාතික
3: ලොතරැයි මණ්ඩලය.

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: රාත්‍රි 7යි විනාඩි 42යි වෙලාව ආදරණීය ජෝතිව අපි ආදරෙන් අහන් ඉන්න වෙලාවේ. අපි ඉක්මනට වෙනදන්නේ WhatsApp chat එක පැත්තට ඉතින් ඔන්න messages ගොඩාක් කියලා දිනවා. නැත්තම් ඉතින් කතා කරපොයි කියලානේ. message නම් ඒවමල් ඉතින් ඒක queue නෑ කියලා. හරි ඔන්න අපි chat එක පැත්තට යනවා. හයි අයියේ ජෝති රාත්‍රියක් කු වේවා. ජෝතිපාල මාත්මේක ලස්සන සින්දුවකට පොල් ගහ වලින් අම්මා අනෝජා ඒ වගේ මල්ලි භාග්ය භාග්ය ගම්පහ දනුෂ්කයියගේ පවුලේ හැමෝමත් මහව අක්කලගේ පවුලේ හැමෝමත් යාළුවා හිරුණි. එයාගේ පවුල හැමෝමත් ආදරෙන් එකතු කරගන්න ලක්කන මේ වෙලාවේ යහන හැමෝමත් අයෝ යාවත් ආදරෙන් එකතු කරගෙන අපි ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට පොල්ගහවෙල ගයනි ඔන්න කියලා තියෙන ගයනි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිටත් ආදරණීය ජෝතිගේ ලස්සන සින්දුවක් දෙන්න මැසේජ් කියලා දෙන කිරිමැටියාවෙන් නිපුන පුතා ඇතුළු පවුලේ සියලු දෙනාම තිබුණ අපි ආදරෙන් එකතු කරගන්නවා. නිපුන ඔයාගේ පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. අපිත් අහනවා හෝකන්දරින් ජ්‍යොතිරාත්‍රිය. ගොඩක් ආසාවෙන් අහන් ඉන්න අපේ තාත්තා. තාත්තාගේ නම විපුල නේද? අම්මා සමන්තිකා මල්ලි විකුම්. මේ වගේම අද උපන්දිනේ සමරනවා බාප්පා ජයසිරි. ඉතින් ඔන්න බාප්පටත් සුබපතන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. අපිත් ඔන්න ජ්‍යොතිරාත්‍රියෙන් සුබ ජ්‍යොතිරාත්‍රියක් වේවා කියලා ඔන්න ආගේ බාප්පට සුබවදනවා. තව එයාගේ දුව වශානි කල්පනී ජීවන්ති වගේම අනිත් බාප්පත් යාවත් එකතු කරගන්නවා. නයන පුංචි අංජු අක්කා ඉසුරු අයියවත් එකතු කරන ලස්සන සින්දුවක් අහමු. මැසේජ් එක එවන්නේ අශානි. ඔන්න අශානි හොකන්දරින් අශානිගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියවෙදින් පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. කෝබියාවතේ හැරිසන් අයියා ලක්ෂ්මී ඇන්ටි ඒ වගේම උපුල් මල්ලි ගංගනංගි පවුලේ සියලු දෙනාමත් ලක්වාසි ලොකවාසි ජ්‍යොතිරාත්‍රිය යන සියලු දෙනාමත් ඔබතුමාවත් ආදරෙන් එකතු කරන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න අපි මැසේජ් එක එවල් තින්නේ. අනෝමක් අවන අනෝමක් යගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඊළඟ ලස්සන ගීතයට අපි ආදරෙන් එකතු කරගන්නවා. වද්ද මේ මැසේජ් එක වද්ද නේද? අම්මයි තාත්තයි මලිලා දෙන්නයි අනෝම නැන්දයි ජානක මාමා හැරිසන් සීයා ලක්ෂ්මී ආච්චි වගේම මේ වෙලාව ජ්‍යොතිරාත්‍රිය යන හැමෝමත් අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි පුතා නිපුන් මැසේජ් එකක් දාලා අපිට කියලා තින්න. ඕන නිපුන් පුතා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මට ආදරණීය ජ්‍යොතිගේ ඕනම ගීතයක් දෙන්න. මැසේජ් එක කියන්නේ අලව්වෙන් නිල්මිනි එවගේම නිලන්ති නිම්සරා ජගත් සුජීව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න නිලමිනි අපිට කියන්නේ. නිලමිනි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. විශේෂයෙන් මතක් කරගන්න මේ වෙලාව ජ්‍යොතිරාත්‍රිය යන හැමෝම අපි ආදරෙන් එකතු කරගමු. මීට දින කිහිපයකට පෙර විවාහ දිවයින පැමිණි උපුල් වසන්ත සහෝදරයාටත් ගංගා සහෝදරියටත් සුබ විවාහ ජීවිතයකට ආශිර්වාද කරන ගමන් තමයි මේ මැසේජ් එක ගෙවන්නේ ජානක නේද? හරි ජානකයි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට ගීති ඔයාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඉතින් 011 2775 766 011 2774 606 ඔන්න අපි සුබුරුදු දුරකථන අංක දෙක ඉතින් කතා කරන්න අපි ගීතේ පොඩි කොටසක් කියලා ගායනා කරලා නේද කියලා නෙමෙයි ගායනා කරලා අපි ඉතින් මේ ආදරේ බෙදාගමු. යෝගෙන් තමයි 07.3.93.5.93.4 ඔන්න ක්‍රීඩේ විතර මැසේජ් එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන් අපිට ඉතින් තව ටික වෙලාවක් තියෙනව නේද? වෙලාව කියන එක නම් ඉක්මනින් යනවා අපිට අල්ලන් ඉන්න බෑ. කොහොමවත් අපි ඉක්මන් කරලා මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. ජීවමාන ආදරේ බෙදා ගන්න බැරුවයි මේ වෙලාවේ අපි ඉන්නේ. හරි අපි ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න යන්නේ. මැසේජ් එකක් එවන්න ඕන 07.3.93.5.93.7

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන

0: ಉತ್ಕರ್ಷೆಯ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ.
2: රජ හතයි විනාඩි 53 වෙලාව ආදරණීය ජෝති වාදනයෙන් හම් ඉන්න වෙලාව ඉදින් ඔන්න අවසන් පැයේ අවසන් මිනිත්තු කිහිපය නේද නැහැ පළමු පැයේ අවසන් මිනිත්තු කිහිපය ඉදින් අපි තව පැයක් වගේ ඉතුරුලා තියෙනවා ඉතින් ඊට පස්සේ මේ ආදරය බෙදා ගන්න ඕන ඉක්මනටම කතා කරන්න ඕන හරි අපි යන්න හදන්නේ වර්ගබල පැත්තට අයබෝන් වර්ගබල පැත්තෙන් අපි දාලා ගිහිල්ලා කොහොමවත් කමක් නැහැ 0112 765 766 0112 765 766 අපේ සුපුරුදු දුරකථන අංක දෙකක් විවෘත රාත්‍රී 9 වෙනකම් ඉතින් කතා කරන්න ඕන. හරි chat එකට යන්න ඉස්සෙල්ලා මතක් කරන්න 0703 93 5 93 4 ඉතින් ඔන්න ක්‍රියේටිව් විදිර මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. එහෙම කියලා අපි ඔන්න නදන්නේ WhatsApp chat එක පැත්තට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්මයි තාත්තයි අක්කයි අයියයි රශ්මි ආච්චි හැරිසන් සීයා අනෝමා නැන්දයි ජානක මාමායි අමීෂ අක්කයි එහෙම කියලා අපිට ටිනු පුතා තමයි මැසේජ් එක ගිහලා තියෙන ටිනු පුතා ඔන්න ඔයාගේ මැසේජ් එක තමයි අපි ඉතින් ඔන්න ආදරෙන් කිව්වේ ඉතින් ජෝතිමත් සුබ රාත්‍රියක් වේවා කියලා ටිනු පුතා අපිට කියලා තියෙනවා ඉතින් ටිනු පුතාගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ බලද්දි බලමුකෝ තන අග දෙලිසි පිනිබිඳු බිම වැටුණු ලෙස උපදින සියලු ධන මිය යන නියත බස අප හදවත් විය කම්පා ගැඹුරු ලෙස මාමා අහිමි විය ගිය සතියේ එලෙස එවෙවින් එන්න බැරි විය ගිය ඉරිදා දින එනමුදු පුරුදු ලෙස ආවෙමි මම මෙදින පැතුමෙන් ගෙනෙමි ගුවනින් අද මෙලිසින මාමාට මෙන්ම ජෝතිට පතනෙමි නිවන එහෙම තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ කොහොම වුණත් මේ මැසේජ් එක එවපු ගෙනාගෙන ආව නම් වුණා තාම මෙවල නැහැ කොහොම වුණත් ඒක විශේෂ මැසේජ් එකක් නේද හදවතට දැනෙන අව්‍යාජ හදව අව්‍යාජ අදහස් කවියෙන් නිවන කොට ඉතින් ඒකෙත් වෙනම රහක් තියෙනවා නේද හරි කොහොම වුණත් ඒ ඔබේ හදවතට දැනෙන වචන අව්‍යාජ වචන අව්‍යාජ හැඟීම් ආදරණීය ජෝතිගේ ගීත අහගෙන ජීවත් වෙමි එහෙම කියලා තියෙනවා මගේ බිරිඳ අයියා ඒ වගේම දුව ලක්ෂ්මී සම්බන්ධ කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් මේ රජ ජෝතිත්‍රය යන හැමෝම ආදරෙන් එකතු කරගමු බොහොම ස්තුතියි කියලා තමයි මැසේජ් එකේ තියෙන ඉතින් අන්න මැසේජ් එකේ උපුගෙන කොහොම කවන්න අපි ඊළඟට මැසේජ් එකක් කියවනනම් අනිවාර්යෙන්ම නමත් එවන්න ඕන නේද එතකොට තමයි එතකොට හොඳයි හරි ඔන්න අලු අමුතු විදිහේ මැසේජ් එකක් කියලා දෙනවා ෆොටෝ එකක් තමයි අපිට එවලා දෙන්නේ පෙම්බර ජෝති රාත්‍රියක් වේවා හිමාල ඇතුළු ලක්කඳ සියලුම කාර්යමලයට අපි හේනටිය මෝලගොඩලෙන් රණවිරු අජිත් ප්‍රේමචන්ද්‍ර මාවතෙන් නාමලී ලංකා ඒ වගේම ප්‍රසංගී හිනටිය විහාර මාවතේ සුනිල් බාප්පා ඒ වගේම ශාන්ති මම්මා දිනේෂ් මල්ලී ලොකු නංගි සුදු නංගි සරසි නංගි ඇතුළු සුදු අයියා චන්දි අක්කා මාලනී අක්කා මිහිර පොතා ඒ වගේම මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රි හංගින සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන ඉතින් විචිත්‍රු සිහින ලොවේ ලං වී ඈත කොනේ යාවි සුරංගනාවි ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයක් දෙන්න එහෙම තමයි කියලා තියෙන ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයද ඉතින් මේ පැය කිමින් කිමින් ගියා අපි ඊළඟ පැයදී ආදරෙන් හමු වෙමු තාම මැසේජ් එකක් කියව නැත්තම් 0703 93 5 94 4 මැසේජ් එකක් කියවන්න ආදරණීය ජ්‍යොති වෙනුවෙන් මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: Lakhanda Radio ITN. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න. ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: Punchi Vyapara, Loku Artikekata. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.

0: හිතෙනබලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011176679479
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝති
4: රාත්‍රියටයි විනාඩි 14 වෙලා ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාව. ඉතින් ඔන්න අපි යන්න හදන්නේ වාද්දුව පැත්තට. අයිබෝවන්
5: මචං
4: කොහොමද ඉතින් ජීවිතේ?
5: හොඳින් ඉන්නවා ඉතින් අපි ජෝති රාත්‍රිය අහගෙන.
4: මේ වෙලාවේ වාද්දුවර වහිනවද?
5: මොකද මට කිව්වේ?
4: වාද්දුවර මේ වෙලාවේ වහිනවා.
5: සාමාන්‍ය විදිහට මෙහෙ තියෙන්නේ. සාමාන්‍ය
4: ඉතින් අපි ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතේ කවදා ආදරෙන් එකතු කරගන්නේ?
5: මගේ නෝනා අනෝමා, මගේ නංගි මේ දංගා මල්ලි උපුල්, ලොකු පුතා මේ කවි දුව සුදු, ලක්ෂ්මීන්ටි හැරිසන් අයියවයි මතක් කරනවා. අපි කට්ටිය ඔබතුමා විශේෂයෙන්ම මේ වැඩසටහන කරන ඔබතුමාට ස්තුති කරලා ඔබතුමා අනිවාර්යයෙන්ම අපි මේකට සම්බන්ධ කරගෙන අපේ ලස්සන සින්දුවක් දෙන්න කියන්නේ.
4: හරි, තින ආයි දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන. ආදරණීය ජෝතිට නම් ඉතින් එහෙම කියන්න පුළුවන් නේද? ඉතින් ගීසෑයක් මදින්න පුළුවන් නේද? අපිට බැරි වුණාට කොහොමද ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් කතා කරලා බොහොම සතුටි. අපි ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන කතා කරමු. ජෝතිමත් රාත්‍රියක් වේවා.
5: ඉතින් වේවා පුතුමාට.
4: එහෙම තමයි ඉතින් නේද? ආදරේ ඉතින් ජීගායට දැනෙන විදිහ වෙනස් නේ. හරි, ඉතින් ඔන්න අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා. මේ මැසේජ් එක කියවලා තියෙන්නේ කවුද කියලා බලමු. ජෝතිමත් රාත්‍රියක් වේවා. අපිත් ඔයාව අහගෙන ඉන්නේ. මාතර කුමාරතුංග මාවතෙන් පර්ස්ටි හොටලෙන් තමයි මැසේජ් එක ගවන්නේ කින්ස්ලි ද සිල්වා. ඉතින් ඔන්න ශම්මි නිරෝෂන්, ඉරෝෂන්, ඒ වගේම ඉරේසා සජානි, ඒ වගේම නිව් චිප්ස් සයිඩ් එකේ අධිපතිතුමන් කාර්ය මණ්ඩලයේ බදුල ඥානා කුමාරය, අනිල් මෙන්ඩි, ශ්‍රදාවරුනි ගාමිණී වීරසිංහ, අලව්වේ සුභාෂිනී වාදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙනවා. අපි ආදරෙන් එකතු කරගන්නවා කිස්ලි, ඒ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕන පොල්ගස්සෝවිද චංචලාගේ උපන්දිනය කියලා ඔන්න අපිට මැසේජ් එකක් කියවදෙන චංචලාට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න විශ් කරන්න කියලා තමයි අපිට ශාමලී මැසේජ් එකක් කියවදෙන. ශාමලී වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියවෙ. ඉතින් ඔන්න උපන්දිනයක් නම් ඉතින් ජෝති රාත්‍රිය මතක් කරන්න බැහැ නේද? හරි, ඉතින් ඔන්න ඒ වගේම තමයි මැසේජ් එකක් කියවල දෙන අපිට නුවරින්. මේ මැසේජ් එක එවන්නේ නුවරින්. තාත්තා ජයලත්, අම්මා මල්ලිකා, අයියා රංග නේද? හරි, දීර්ඝ නංගිවත්, ඒ වගේම මනුක සෙනාල් තෙහස්, ඒ වගේම පුතාලතන ආදරෙන් එකතු කරගන්න කියලා තියෙන තක්ෂිදුව, සිරිල් අයියා දැහැමිනන්ගේ ඔන්න ගිය සතියේ ඉරිදු තමයි තක්ෂිදුවගේ උපන්දිනය තිබුණා කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න තක්ෂිලා දුව නේද? හරි, තක්ෂිලා දුවට ඔන්න අපි ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් හරි, අපි ඉක්මනට යන්න ආදරෙන් තවත් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහන්න. ඉතින් 0703935934 තාම මැසේජ් එකක් කියවුනේ නේද යාළුවන්ට? මේ කියන්නේ ටික ටික වෙලාව යන හින්ද ඉක්මනින් මැසේජ් එකක් එවන්න. ආදරණීය ජෝති වෙනුවෙන් මේ ජීවමාන ආදරේ ආදරණීය

0: FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න
8: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
9: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න
10: ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
11: ආදරණීය ජෝති
12: රාත්‍රියට ඒ විනාඩි 26 වෙලා වාදනේ ජෝති වාදනෙන් අහන් ඉන්න වෙලා වේ මොනව යන්න හදන ඉතින් බදුල්ල වැත්තට අයබවන්
13: ආයුබෝවන් ජෝතිමත් සුබ රාත්‍රියක් ආදරණීය ඔබට.
12: ඉතින් කොහොමද ජීවිතේ?
13: ඉන්නවා හොඳින් ඉතින්.
12: අපි ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේ කාවද ආදරෙන් එකතු කරගන්නේ?
13: මට මුලින්ම උපන්දිනයක් තියෙනවා මහනුවර කෙනෙක් දිසානායක ජෝති සුත්තාටත් ආනන්ද කල්දේරා මල්ලීටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මුලින්ම ඉතකිතින් සුබ පතනවා.
12: අපිත් ලක්කල ජෝතිරාත්‍රියෙන් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි කියන්න.
13: දීතේ පෙකට කරගන්නවා මාජි කල්දේරා වර්ෂාපල පාතිමා නංගි එම මල්ලි පස්යාලේ ජගත් චන්ද්‍රසිරි සිලක් මංකනායක සිල්දීබ සිල්වා සිලක සිරිබ සිල්වා අනිල් මෙන්ඩිස් වීජී සුමන රත්නේ ඒකම අයිතියෙන් නාලිකාවේ සියලුම දෙනාවත් ආදරණීය ඔබවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා අවස්ථාවක් ලබා දුන්නට ගොඩාක් ස්තුතියි ජෝතිමත් සුබ රාත්‍රියක්
12: ඉතින් ආයෙත් දවසක අපි කතා කරමු එහෙම තමයි දෙන්නේ උපන්දිනයක් වුත් ඉතින් අනිවාර්යයෙන්ම අපි රමදක් කරන්නම බැහැ නේද ආදරණීය ජෝතිව එවින් අපි හදවතේ ඉන්න දේවල් වලදී හදවතට අපි එහෙම තැනක් දෙනවා නේද හරි ඉතින් ඔන්න මතක් කරන්න ඕන අපිට සුනිදා පත්මිනී මහත්මිය මැසේජ් එකක් දාලා තිනවා හිමාල් පුතේ අද දුවගේ උපන්දිනේ කියලා පියුමි විජේසිංහ දුවගේ උපන්දිනේ කියලා අපි පියුමි දුවටත් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා එහෙම කියලා අපි යන්න හදන්නේ බොළොන්නරුව පැත්තට අපිටත් ජෝති මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න රොහන් මාමගේ වැඩපොලේ වැඩ කරන ගමන් ජෝති අහන් ඉන්නවා වැඩපොලේ දෙන්න නේද නදීෂ ප්‍රකාශ් ඒ වගේම රොහන් මාමගේ පවුලේ සියලු දෙනාමත් ස්වරණ නැන්දත් රොහන් මාමත් ඉමාෂ මල්ලිත් මලිෂ නංගිවත් ජෝති මහත්මයාගේ ලස්සන සින්දුව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක ගන්නේ පොළොන්නරුවෙන් ඉතින් මැසේජ් එකේ ගුවේ කවුද කියලා තමයි මම බැලුවේ හරි කොහොමනත් ප්‍රභාස් තමයි මැසේජ් එක ගන්නේ ඔන්න ප්‍රභාස් වගේ මැසේජ් එක තමයි අපි ආදරෙන් කියුවේ ඉතින් වැඩ කරන ගමන් උනත් ආදරණීය ජෝති අපි ආදරෙන් අහන් ඉන්නකොට ඉතින් නේද මහන්සිය එහෙම ටිකක් අඩුවෙන් තමයි දැනෙන්නේ. එහෙම කියලා අපි යන දණෙක් මොනම් බෙලියත වැතර මැසේජ් එකේ වන්නේ ගුණදාස. හැම ඉරදම ජෝති රාත්‍රියට සවන් දෙනවා. අදත් ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න. සින්දුවට එකතු කරගන්නවා ලොකු දුව දිලෝකා යාගේ හස්බන්ඩ් ඩුබායි ඉන්නේ හර්ෂණ නේද? ඒ වගේම ලොකු පුතා කවිදෝ චූටි දුව හර්ෂි පොඩි පුතා වත්සර ආදරණීය බිරිඳ අශෝකා සින්දුර මේලා ජෝතිරාත්‍රි හන සිරු දනමත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් සුබ ජෝතිරාත්‍රියක් වේවා කියලා තමයි ඉතින් එහෙම මැසේජ් එක අවසන් කරලා තියෙන්නේ. එහෙම තමයි නේද? ඔන්න පොළොන්නරුවෙන් උපසේන තමයි මැසේජ් ගන්න අපිවත් සින්දුවල එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. පොළොන්නරුවෙන් එක්ක දිගට මැසේජ් එවනවා නේද? ආදරණීය ජෝති වෙනේ. හරි. ඒ වගේම තමයි ඉතින් ඔන්න අපිට මේ මැසේජ් ගෙවන්නේ විදුලිපුරෙන් මල්කාන්ති. දැනෙන තැන සිත නතර වෙනවා කියන්නේ ඇත්තටම ජ්‍යොතිරාත්‍රිය ළඟ ඒ තරමට අපේ සිත් ඇද බැඳගෙන ඉවරයි. අකුණු පිට අකුණු ගැහුවා තියාදරණීය හඬ අහගෙන ඉන්නවා. හිමාලමල්ලි ඉතින් අපිවත් එකතු කරන ලස්සන සින්දුවකට මම හිතන්නේ මේ වෙලාවේ ගෙවල් පැතර වහිනා විදුරුපිට පැතර නේද වහිනවා නේද? කොහොමවත් කමන්නේ අකුරු ගහනවා නම් ඉතින් ආදරණීය ජ්‍යොති වහන්න උනත් දෙපාරක් හිතන්න ඕන. ඔබ පරිස්සමෙන් හිටියොත් තමයි ඊළඟ සතිය අපි වහන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි නම් කියන්නේ එහෙම තමයි. කොමනාද ඉතින් ආදරණීය ජෝතිර දින ආදරේ හින්දා ජෝතිරාත්‍රිය අපි අහනවා කියලා අපි ආදරෙන් දන්නවා. ඉතින් ඒක අපිට දැනෙනවා. ඒක ඔබේ වචනවල තියෙනවා. ඒක තමයි හදවතේ ගායකයාට තියෙන ආදරේ, ජීවමාන ආදරයට ඔබේ තියෙන ආදරේ. කොහොමවත් පරිස්සමෙන් ඉන්න ඕන ආදරේ වෙනුවෙන්. හරි ඉතින් තා මැසේජ් එක එවුනේ තියාලොන්ට මේ කියන්නේ 07.03.93.5.93.7. හරියටම තමයි පැය භාගයක් තියෙන අපිට මේ ආදරේ විඳින්න. පරිස්සමෙන් ඉන්න ඕන ඉතින් කොහොමවත් නේද? හරි ඉතින් අපි ආදරණීය ජෝතිගේ මේ ජීවමාන ආදරේ ආදරෙන් ඉදිමු. මේ ආදරේ ආදරණීය

0: ITN වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
1: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

රාත්‍රී 8යි විනාඩි 39යි වෙලාව. රටක් වටින හඬක් තිබුණේ ජෝති අයියටයි. ලොවක් වටින කටක් ඇත්තේ හිමාල් මල්ලිටයි. ගහට පොත්ත වගේ කැපෙන මේ දෙන්නටයි. ඉදරේ අපිත් ඉන්නේ මේ දෙන්න වටේමයි. මෙහෙම කියලා එලා තියෙන ජගත් චන්දසිරි, පූජා ජගසිරි, එවැගේම චමිලා ජගසිරි, මාජි කල්දේරා, සුජානි හෙට්ටි ආරච්චි, එවැගේම තමයි ඥාන කුමාරි පෙරේරා, අනිල් මෙන්ඩිස්, කුමුදිකා සිරෝමි, වාරියපොල නිලු, වර්කපොලින් ෆාතිමා, අනුර කුමාරව අපි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මෙසේ මේ පෝස්ට් කාඩ් පණිවිඩය තියෙන ඉතින්. හදවතට දැනෙන දේවල් නේද ආදරණීය ජෝති වගේම ඉතින්. ලක්කණ හංගින්න ඔබට ආදරේ දැනෙනවා. හරි, ඉතින් අපේ ආදරේ දැනෙනවා කියන්නේ ආදරණීය ජෝතිගේ ආදරේ කොහොමද දැනෙනවා. හරි, අපි යන දැන කහවත්ත පැත්තට. කහවත්තරෙන් අපිට මේ මැසේජ් එක එවලා දෙන්නේ සුනිල් ධර්මදාස, එවැගේම නිහාල් බණ්ඩාර, සමන් ගාල්ලගේ ජෝති කීයකට කැමති ආදරෙයි. ආදරණීය ජෝතිට කියා ගන්න බැරි තරම් ආදරේ කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඉතින් අපි ආදරෙන් ඒ ආදරණීය ජෝතිට ආදරේ කරන හදවත් ආදරෙන් එකතු කරගන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ජෝති රාත්‍රියක. මේ මැසේජ් එක එවන්නේ කළුතර උතුරෙන් කැයිඩෝ පාරෙන්. ඉතින් ජෝති කුමාරගේ යාපකඩෙන් තමයි මැසේජ් එක දෙන්නේ. ඉතින් අපි වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න. කුමාර පත්මිනී වින්ද්‍යා, ඒ වගේම වින්ද්‍යා දුව, ඒ වගේම රාණි අම්මා, තව අපේ ආදරණීය ගම්වැසියන් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න කැයිඩෝ පාරේ අපේ යාළු ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාටම. අපිත් ජ්‍යොති රාත්‍රිය හන ගමන් ඉන්නේ මේ වෙලාවේ. මිලානි සහ භද්‍රාදුව බිරිඳ අසෝමයන් කියලා වගේම පුතා යුවින් නේද, යුවින් මහේෂ් පුතාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ වගේම කුරුම්පෙල විමල නැන්දා, ජයතිස්ස මාමා එකතු කරගෙන ජ්‍යොති රාත්‍රියෙන් දෙන ඕනම ගීතයක් අහමු කියලා තමයි ආරම්භ කරන මුං කොටුවෙන් විමල සිරිය ඔන්න අපිට මැසේජ් එකක් කියලා දෙන. විමල සිරියගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුභම සුභ ජ්‍යොති රාත්‍රියක් වේවා තලාවේ හිරිගොල්ලා ගමින් විමල දාසයි කියලා මැසේජ් එක තමයි මේ කියන්නේ. අපි අදත් අපි වෙනදා වගේම ජ්‍යොති රාත්‍රිය අහන ගමන් අදත් ලස්සන සින්දුර අපි එකතු කරගන්න. නෝනා සීතා, ඒ වගේම පොඩි පුතා සාලින්ද, දුව සඳුනි, මිනිබිරිය බිනායා, මොනුබුරා මිහෙන්, ජෝතිගේ මතක අස්සෙන් කිමි දෙන්නට අපිටත් දෙන්න ලස්සන සින්දුවක්. ජෝතිගේ මතක විතරක් නෙමෙයි, ඒ සින්දුව අහනකොට ඔබේ මතකත් ඔබට යලි යවති වේවි නේද? හරි, ඩිලාන් නිරෝස් අපේ හිතවතා. ඉතින් එච්චා ජ්‍යොති බල මහත්මයාගේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඩිලාන් ඔයා අපි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ ලස්සන ගීතේ ආදරණීය ජ්‍යොති වෙනුවෙන් අපිත් හැම ඉරිද වෙනකම්ම ආසාවෙන් තමයි බලන් ඉන්නේ. අපිවත් ජ්‍යොති බල මහත්මයාගේ සින්දුවකට එකතු කරගන්න. අපේ තාත්තා තමයි වැඩිපුරම ආදරණීය ජ්‍යොතිට ගොඩක් ආදරෙයි. ඒ වගේම ඉතින් මට සතුරු දවසක් අද. ඔන්න ගුරු සිහිනේ සැබෑ වුණු අචිනි තාරිකා තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. තාත්තා මහින්ද එදිරිසිංහ, අම්මා ප්‍රියන්ති, නංගී හංසිනි තාරිකා. ඉතින් ඔන්න කපුගම දෙවුනල ආරච්චි ගෙදරින් අචිනි තාරිකා තමයි මැසේජ් එක දෙන. ඔන්න අචිනි වාඩත්. ඉතින් අපි සුබ පැතුම් එකතු කරනවා ලක්කන ජ්‍යොති රාත්‍රියෙන් ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ඉතින් වාගේ සිහින පැතුම් ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා. ඒකම තමයි යන්න දන්නේ බෙල්ලන්තර පැත්තට. ඉතින් අපිව හැමදාම අහන ඒ වුණාට ඉතින් කරදරයක් දෝ කියලා හිතලා මැසේජ් එකක් නොදා ඉඳ හිට අපිට මැසේජ් එකක් එවන අපේ ආදරණීය හිතවතිය අපි ආදරෙන් එකතු කරගන්නවා. කාන්තියන්ටි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතේ. ඉතින් මම දන්නවා හැමදාම මැසේජ් නොදැම්මට හැමදාම ආදරෙන් අපිව අහනවා කියලා. ඉතින් ඔන්න තව පුංචි වෙලාවක් තියෙනවා අපිට මේ ආදරේ වේදාගන්න. මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703935934. ඉතින් ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන. මේ ජීවමාන ආදරේ වේදාගන්න. මේ ආදරේ ආදරණීය ජනතිකේ. මේ තිතින් ගියසතේ වෙච්ච පොරොන්දුවක්.

0: FM 93.7 Lakhana Radio ITN
1: Warta pita warta tabana kooti ate NLV danade tahane edutrayin rati samvardhaneta tanant shaktiyak wemin obat dinawa ratat dinawata tanani dahane biladi gena obat kooti patiye kuwan
2: hite thiyena business ekak patan ganna mudal prashneyakda oyage aluthma business plan ekak wenasma level ekakata aragena yanna youth ekey inna oba wenuwenma hadunwa dena RDB startup plus vivasayaka naya pahasukama wedi vistara danaganna 9.85 amatanna
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසනපටි පැලඳ ගන්න. ආසනපටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

රාත්‍රියටයි විනාඩි 55 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය නේද? අපි අනන්දන් ඉක්මනින්ම පනාකඩුව පැතර ඔන්න හිමාල් ජෝතිමන් රාත්‍රියක් වේවා අපිට ලස්සන සින්දුවක් දෙන්න. ගයන්නේ සචිනි, චෙවින්, ඔවින් ඒ වගේම බිංගමින් ධර්මසිරි, මාවරගෙන් රම්යක්ක ඒ වගේ මල්ලිකා යූරියනගේ මහත්මිය ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට පනාකඩුවෙන් රුවන් කියලා ඒවට තියෙන දේ නරුවන්. ඔයගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මමත් ජෝතිගි අහනවා ලස්සන සින්දුවක් දෙන්න. මිරිගමින් කරකහා තැන්න යමුනා ධම්මිකා තමයි මැසේජ් කියලා තිනුන්නේ. යමුනා අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගි අවසන් ගීතයට. ජෝතිමත් රාත්‍රියක් හිමාල් මල්ලියෝ, අපිට තත්න ලස්සන සින්දුවක් ඕනි. කොඩියකුමරෙන් තමයි මැසේජ් ගවන්නේ නිල්මිනි. මහත්තයා ජයලත්, දුව පියුමි සෙව්වන්දි, පුතාලා කාංචන සහ අසංක, චෝටි දංගයා කීන් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න ඉතින් නිල්මිනි කුමාරිගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් පවුල හැමෝම අපි ආදරෙන් අවසන් සින්දුවට අද දවසේ නේද එකතු කරගන්නවා. සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා. මැසේජ් කියවල තියෙන ගිරිතලෙන් අනෝපමා වෙනද වගේම අපිට අදත් ජ්‍යොති රාත්‍රිය අහන ගමන් ඉන්නේ අම්මා චන්ද්‍රලතා. අපි නුවර ඇවිල්ලා ඉන්නේ. ඉතින් අම්මා මට කෝල් කරලා කියනවා ජ්‍යොති රාත්‍රියට මැසේජ් එකක් දාන්න කියලා. ඉතින් ඔන්න කවදා මොනවා මගේ ඇරියා ජ්‍යොති රාත්‍රිය නම් අපේ අම්මා කවදාවත් මග අරින්නේ නැහැ. අපිත් එහෙමයි. ඒගෙම මහත්තයා දිනුක, අකලා ධම්මිකා, නයනි, තිරිණි, දිලිණි, වගේම අයියා සමන්ත, ඉතින් එයාලගේ බබාලා, තරුස, ජෙමිදු, නිතුක, යනුස්, ආස්මා, එවගේම මෙතුන් පුංචි දීපානි, පවුල හැමෝමත් ආදරෙන් එකතු කරන ලස්සන සින්දුවක් අහමු. අයියා ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මම අපිට මැසේජ් එකේ තියෙන. ඉතින් පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. තෙරුවන් සරණයි. අපිත් සද්දරම ජෝති රාත්‍රිය අහන ගමන් අම්මා කොසම් ගෝනේ සිරුම් මිතුරු මිතුරු වෙන එකතු කරගන්න. මැසේජ් එකවන්නේ අනුෂා සෙනවිරත්න. හෝමගමින් තමයි මැසේජ් කරන්නේ. ඉතින් හෝමගම අනුෂාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජෝති රාත්‍රියේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට කැලුම් කියන්නේ. කැලුම්මත් අපි ආදරෙන් එකතු කරගන්නවා. එවැගේම සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා පවුලේ සිරු දෙනාම ආදරෙන් එකතු කරගන්න. අම්මයි තාත්තයි අක්කයි කිතුල්ගෙනින් සනජ තමයි මැසේජ් එකේ වන්නුන. සනජ වගේ මැසේජ් එක තමයි අපි අද දවසේ අවසන් මැසේජ් එක විදිහට කිව්වේ. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා මැසේජ් එකපු යාළුවෝ හැමෝම. තවපින් ගොඩක් මැසේජ් තියෙනවා අපි නොකිව්වාට නේද. ඉතින් කතා කරපු හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න හරියටම අපි සිගිය සතිය පොරොන්දුනා වගේම මේ සතිත් පොරොන්දුනෝ. හරියටම දින හතකින් ආදරණීය ජෝතිගේ ආදරය අරන් ඉන්නව පොරොන්දුෙන් තමයි ආදර සමුගන්නේ. 93.5 93.5 ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳිනා වගේම ලක්කණෙන් එකතු වෙනවන අපිත් එක්ක ආදරෙන්. ආදරණීය ජෝතිගේ ආදරේ ජීවමානයි වගේම ලක්කණ ආදරේ ජීවමානයි නේද? හරි, ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න මම හිමාල්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ, මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ. සුබ ජෝතිමත් සතියක්.

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ஆன ரேடியோ ITN රටට වග කියන රේඩියෝ
1: සුබරාත්‍රියක් රාත්‍රි 10යි දැන් වෙලාව ඔබ ඊයේ දිනේදී මිලදී ගත ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳුන්වා දුන් ලොතරැයි පාටික අතර අරගෙන බලන්න ඊළඟ මන්ත්‍රතුර ඔබේ වාසනාව තියෙන බුලුත් මේ සූදානම් වන්නේ ඔබේ වාසනාව උරගා බලන වෙලාවයි.

0: ආයුබෝවන්. ඔබට හොඳ විශ්වාසයක් තියෙනවා ඔබේ ජීවිතය දිනන්න පුළුවන් කියලා. අපිට හොඳ බලාපොරොත්තුවක් තියෙනවා ඔබේ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අදත් වාසනාවන්ත පෑභාගයක් අපි ආරම්භ කරනවා. මේ NLB ජාතික ජයවර්ධනය. අද NLB ජාතික ජයවර්ධනයේ පරිගණක වාර්තාව අපිට ලබා දෙනවා සුපුන් චාමර මහතා. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජ අධ්‍යක්ෂ AC යසස් කුලතුංග මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී NMLN ආර්යරත්න මහත්මිය. එමනම් වාසනාවන්ත ලොතරැයි අටක ගමන දැන් අපි ආරම්භ කරනවා NLB ජයෙන්. මෙතෙක් දිනුම් වාර 597කින් ඔබට ජයගෙන ආ NLB ජය අදත් අතට සල්ලි වෙනුවෙන් 598 වෙනි දිනුම් ඇදීමේ වාරයයි අපි දැන් ක්‍රියාත්මක කරන්න සූදානම් ඉන්නේ. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනුම් ඇදීමට. හොඳයි, එහෙමනම් අපි මේ තෝරගන්නේ අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ අංක 4. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C, ජයග්‍රහී අංක 5.24. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජයලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් රුපියල් 105 ජයග්‍රහකින් 372 දෙනෙකු එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 9,387 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද වාසනාවේ තොරතුරු.
1: Today's selected English letter is C, winning numbers are 5240.
0: අද NLB ජයතුලින් රුපියල් 105 ජයග්‍රහකෙක් අපි බිහි කරනවා වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා හොරණ ප්‍රියංග රත්නවීර මහතා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකෙන් 28 දෙනෙකුත් අපි බිහි කරනවා. යනු අද දවසේ NLB ජයතුලින් සමස්ත වාසනාවන්තයින් 66,158 දෙනෙකු අතරේ රුපියල් 55,47,160 මුදලක් අපි බෙදා දුන්නා. මේ අවුරුද්දේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් බිහි කරපු නියත ධනයෝග හඳහනෙන් අදත් ඔබ වාසනාවන්ත එක් කරන්න අපි සූදානම් 1639 වෙනි වතාවට. රුපියල් 133 ඉක්ම වූ සුපිරි ත්‍යාගයක් දිනා ගන්න දැන් ඔබ සූදානම් වෙන්න. මුලින්ම අපි තෝරගන්නේ අද හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය. අද ඔබට වාසනාව ගේන ලග්න සංකේතය කටක. මේ තෝරගන්නේ ඔබේ වාසනාව තව තවත් බලවත් කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකයේ අංක 39. මීළඟ ජයග්‍රහී අංකයේ අංක 51. මීළඟට ඔබට වාසනාව ගේනවා අංක 25. අද අවසන් ජයග්‍රහී අංකය අංක 19. ක්‍රීඩා අරමුදලට වගේම සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් එක්ක රුපියල් 110,000 ප්‍රථම ත්‍යාගලාභීන් 188 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද හඳහනේ වාසනාව ගැන.

0: 220ක මුදලක් අපි බෙදා
1: දුන්නු. 1640 වෙනි හඳහන දිනු මැදීමේ වාරෙන් ඔබ දිනා ගන්නා සුපිරිතෑගි වටිනාකම රුපියල් 33 ලක්ෂ 95,707 සතවිස්සක්. සතියේ දින හතම ඔබ වෙන් කරගන්න සත් දිනම ජයනියත ගොවිසෙතෙන් අද ඔබ වාසනාවන්තයෙක් කරන්නේ 4572 වතාවට. මේ තොරගන්නේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ අංක 4. කෝටි 8 ඉක්ම වූ සුපිරිතෑග්ගක් ඔබට දිනා ගන්න තියෙනවා ගොවිසෙතෙන් බලමු අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. මේ තොරගන්නේ ගොවිසෙතේ ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අද මුල්ම ජයග්‍රහී අංකය අංක 36. ඊළඟ ජයග්‍රහී අංකය අංක 77. තුන්වෙනි ජයග්‍රහී අංකය අංක 41. ගොවිසෙතේ අවසන් ජයග්‍රහී අංකය අංක 14. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපද්ද අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 83 දෙනෙක් එක්ක රුපියල් 250,000 ජයග්‍රහකින් 1110 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් බලමු ගොවිසෙතේ වාසනාව ගැන.
2: Today selected English letter is W. Winning numbers are 36, 77, 41 and 14.
1: අද ගොවිසෙතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා FH නිමල් මහතා මල් සිරිපුර. ඒත් එක්කම රුපියල් 250,000 වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා SM ප්‍රේමසිරි කුරුණෑගල සහ WP පත්මසිරි රාජාංගණය. යන අද දවසේ ගොවිසෙතේ සමස්ත වාසනාවන්තින් 1,460 දෙනෙකු අතරේ රුපියල් 88 ලක්ෂ 6840ක මුදලක් අපි බෙදා දුන්නු. වාසනාවේ සිරිකත කැන්දන ගොවිසෙතෙන් හෙට ඔබ දිනා ගන්න බෙසුපිරි තෑගි වටිනාකම රුපියල් 8 කෝටි 67 ලක්ෂ 71,256,776. දවස සුබයි, සිහින දිනයි, ගන්න මොන ටිකට් එක සුබ දවසක්. මේ ආරම්භ කරන්නේ වාසනාවන්ත 446 වෙනි දිනු මැදීමේ වාරය. පරක්කු නොකර අපි යමු වෙනවා දිනු මැදීමට. ලග්න සංකේත 12කින් දැන් අපි තෝරගන්නවා අද සුබ ලග්නය. අද ජයග්‍රහී සුබ ලග්නය මීන. ඊළඟට අපි තෝරගන්නේ ජයග්‍රහී සුබ අංක 3. මුල්ම සුබ අංකය අංක 12. ඊළඟ සුබ අංකය අංක 15. අවසන් සුබ අංකය අංක 58. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 357 දෙනෙකු එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 1,805 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව විතරතුරු.
2: Today selected zodiac sign is Pisces. The winning numbers are 12, 15 and 58.
1: අද සුබ දවසක් තුලින් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයෙක් අපි බිහි කරනවා. ලොතරැයි පත අලෙවි කරනවා දෙල්ගොඩ සම්පත් ගුණරත්න මහතා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 90,703 දෙනෙකු අතරේ රුපියල් 71,40,201 මුදලක් අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න දැන් සූදානම් ඉන්නවා ජිතාරස් සමගින් රුශාන්ත ප්‍රියා.
2: මීළඟට මෙගා පවර්.
3: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
4: කෝටි 23ක් කෝටි 47ක් කියන්නේ හීන කීයක් හැබෑ කරන වාසනාවක්ද? ඒ නිසාවෙන්ම එවැනි සුපිරිත්‍යාග දෙකක් මේ වෙනකොටත් මෙගා පවතුලින් ඔබට අපි ලබා දී අවසන්. ඉතින් අද කෝටි 31 මාගේ සුපිරිත්‍යාගයක වාසනාවන්තෙක් හොයාගෙන දැන් අපි යන සෝදානම්. ඔබ දකින සිහින අතර සුපිරි මෝටර් රථයක සිහිනය තියෙනවා කියන්න අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඒ නිසාවෙන්ම මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයට ග්‍රෑන්ඩ් මිනිසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර් රථය අදත් ඔබටම ලබා දෙන්න අපි සූදානම්. සුපිරිම ත්‍යාග තුනක් අදත් ඔබේ වෙන වාසනාවක්. එහෙමනම් 2678 වන වතාවටත් මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පව තවත් දිනුම් පාරයක්. මෙගා පව වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ වාසනාව

0: ක්‍රියාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. දෙවන අංශයෙන් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 12. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නෙ. අද දවසේ පළමු ජය අංකය අංක 3. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 69. අද දවසේ දෙවන ජය අංකය අංක 13. මෙගා පොහ වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 59. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේව පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මෙගා පවලතරයෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 74 දෙනෙක් දී කළා. බලමු අද දවසේ ඔබේ උණු වාසනාව ගැන.
1: Today's English letter is P. Super number is 12 and the winning numbers are 30, 69, 13 and 59.
0: අද මෙගා පවතරින් තවත් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අප බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කරන්නේ තමුත්තේගම NLB අලවිනියෝජිත SN තිලකරත්න විසින්. එතෙක්ම ලක්ෂ දෙක බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළා GG ධනපාල නෙළුව, JAN මංජුල දංකොටුව, ඉන්දික චාමින්ද කුරුණෑගල කියන NLB අලවිනියෝජිතින් විසින්. ඒ අනුව අද සමස්ත වාසනාවන්තින් 1,239 දෙනෙක් අතරේ රුපියල් 84,55,640 මුදලක් මෙගා පවතරින් මේ දැන් අපි බෙදා දුන්නා. රොෂත් නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙකම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවතරින් හෙට ඔබේ වන මෙගා පව මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30,82,72,110 පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක්, ඒ වගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර් රථයක්. ඔබ මඟ බලාගෙන ඉන්නේ නිධානයක් ඔබේ කරගන්න වග අපි දන්නවා. ඒ නිසාමෙන්ම නිධානයක වාසනාව ඔබේ කරන්න ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ජයග්‍රහි 2360 දින වාරය දැන් අපි ආරම්භ කරනවා. එහෙමනම් නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Z. රුපියල් කෝටි 8 මාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4යි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ පළමු ජය අංකය අංක 79. දෙවන ජය අංකය අංක 42. අද දවසේ තෙවන ජය අංකය අංක 76. අද වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 52. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේව පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානයේ ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 46 දෙනෙක් මේ වෙනකොටත් බිරිකට අවසන්. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන.
1: Today's English letter is Z and the winning numbers are 79, 42, 76 and 52.
0: අද දැන් නිදානෙන් තවත් විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ උණවටුන NLB අලවිනියෝජිත මදුමාල් පෙරේරා විසින්. එතෙක්ම ලක්ෂ දෙක බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් අද අපි බිහි කරනවා. බුත්පිටිය NLB අලවිනියෝජිත WAT මංචනායක විසින් වාසනාවන්තයෙක් බිහි කරද්දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක් අද බිහි වුණා. යනු අද සමස්ත වාසනාවන්තින් 76,024 දෙනෙක් අතරේ රුපියල් 65,22,201 මුදලක් ධන නිධානයෙන් දැන් අපි බෙදා දුන්න 2025 වසරේ සිට මේ දක්වා කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු ජාතියේ මහ ධන සම්පත ධන නිධානයෙන් හෙට ඔබේ වන නිධානයේ වටිනාකම රුපියල් 8,86,18,384.7 එදත් අදත් කවදත් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත. මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහි 6,331 දිනුම් වාරය. රුපියල් කෝටි 3 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් මැදීමට. එහෙමනම් මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 3, 8, 4, 3, 3 සහ 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේව පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක්, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 301 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් බිහිකොට අවසන්. බලමු අද වාසනාව ගැන. බොහොම ස්තුතියි.
1: Today's English letter is N and the winning numbers are 3, 8, 4, 3, 3 and 2.
0: අද ලක්ෂ 25 බකින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කළා මේ වාසනාවන්ත රතරයිපත් ඔබ චලවි කළා W1 ගේ වේයන්ගොඩ EJ ඒකනායක සෙල්ල කතරගම් කියන NLB අලෙවිනියෝජිතින් විසින් එත් එකම ලක්ෂය බකින් දිනා ගන්නා වාසනාවන්තින් 19 දෙනෙක් අද අපි බිහි කරනවා මේ වාසනාවන්ත රතරයිපත් ඔබ චලවි කළා නන්දික ප්‍රියන්ත අම්පාර S අබේගුණතිලක ප්‍රදම්පොළ තුෂාර ප්‍රීති කුමාර පිටිගල ලලිත් සුජීව එඬේරමුල්ල AS ප්‍රේමරත්න හෙට්ටිපොළ SG චන්ද්‍රසිරි මහනුවර GM ලියනගේ රත්මලාන WMU වික්‍රමසිංහ පදියපැලැල්ල P ප්‍රදීපන් මඩකලපුව ජරීන සරප් රද්දලුගම ධනංජය රත්නායක ගල්හ S ජයරත්න තඹුල්ල AIK රාමනායක කොටහේන LHA සුමනසිරි කිරිඳිවැල ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව පද්මසිරි පීරිස් මාරවිල P ඇලඩින් පෙරේරා දිගන නිරාශා නිසංසලා කළුතර නිමල් ගුණරත්න බලංගොඩ කියන NLB අලෙවිනිය මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. එහෙමනම් දිනක ජය නියත මහජන සම්පතින් හෙට ඔබ වෙන දැවැන්ත සුප්‍රීතියාගේ වටිනාකම රුපියල් 3,51,61,160ක්. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4. ඒ අනුව 905 අද සම්පත මේ දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය N ජය අංක 4 3 3 සහ 2. අද සම්පත winning English letter is N and the winning numbers are 4 3 3 and 2. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජය අංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 2,50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද අපි බිහි කළා මේ වාසනාවන්ත රතරයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින් SP තුසිත හක්මන YA ධනසිරි දෙල්වල ඒ විතරක් නෙමෙයි රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 41 දෙනෙකුත් අද අපි බිහි කළා. ඒ අනුව අද සම්පත මේ දිනම් වාරයෙන් රට පුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,42,120ක මුදලක් දැන් අපි බෙදා දුන්නා. අද අපේ වාසනාවේ සුබ අඩ හොරාව NLB ජාතික ජයවර්ණෙන් රට පුරාම වාසනාවන්තින් 8,01,732 බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 7,57,17,140ක මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: ප්‍රකාශකරන්නට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: රාත්‍රී 10 විනාඩි 17

පත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමේ

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

ඒ නිරෝගී භව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

තම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අප සිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මානමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

0: रजक कसूत्र देशनावर देश ज्ञानन वहंसे गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිදුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

චරිත මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කර

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: අයිබෝන් සුබ දැසනක මනුතුන දශම පහෙන් අනුතුනයි දශම හතෙන් ලක්කඩ හගෙන ඉන්න වෙලාවදේ පහයි විනාඩි හතරයි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ